0: වග කියන රේඩියෝ
1: ලක්ෂණ අගනින් වෙලාව දෙපහයි විනාඩි 47යි.
2: 10ට වෙනසක්. 18ක පෙරලියක්.
3: ලංකතිබා.
4: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
5: මාත මීට කලින් මීට ලනෑනේ.
6: මන්නං එදා අර ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
5: ඉතින් පිස්සු කියන්න එපැයි.
6: එහෙම කියන්න බෑනේ. ඒතොර මං බයික් වෙනවනේ.
7: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
8: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
7: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
8: ඒක හොඳයි ආන්ටි. මම රාජවංශටත් කියන්න.
4: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: උද 5 විනාඩි 52 දැන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලකන්ද රේඩියෝ ITN.

0: Lakhanda, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඔබ හිතන පතන වෙදේ අනුව ඔබේ අනාගතය තීරණය වන බව පැහැදිලි වන අපූරු කතාවක් අද මං ඔබට කියනවා. එකම ගසකින් ලබාගත් එකම ජාතියේ බීජ දෙකක් පොළවට වැටුණා. මේ පළමු බීජය පොළව යට අඳුරේම වැලිලා ගියා. ඒක වටා තිබුණේ අඳුර සහ පීඩනය. බීජය බියට පත් වුණා. ඒ බීජය හිතුවා තමන්ව විනාශ වෙලා යන්නයි හදන්නේ. මේ හැමදේම අවසන් වෙලා තියෙන්නේ කියලා. එයා තමන්ට පැමිණලා තියෙන දුෂ්කරතාවේ දිහා බැලුවේ බයෙන් වගේම ස්ථිර පරාජය අපේක්ෂාවෙන්. දෙවෙනි බීජයත් වැටුනේ මේ පොළවටම තමයි. අර බීජය වගේම මේ බීජයටත් අඳුරම උරුම වුණා. නමුත් ඒ බීජය තේරුම් ගත්තේ මේ අඳුර තමන්ව මරා දාන්න උත්සාහ කරන තත්ත්වයක් නෙවෙයි. තමන්ට ශක්තිමත් මුල් පද්ධතියක් සකස් කර ගනිමින් මල් කුසුමක් කරේ දැවැන්ත ගසක් වෙලා ඉහළට නැගීමට මේ පොළොව මගින් ස්වර්ණමය ආරම්භයක් ලැබෙයි කියලා ඒ බීජය විශ්වාස කරන්න පටන් ගත්තා. අවසානයේදී පරාජය අපේක්ෂාවෙන් සිටි පළමු බීජය බලාපොරොත්තු වෙච්ච විදිහටම පොළවට පස් වෙලා ගියා. දෙවන බීජය බලාපොරොත්තු සහගතව සාර්ථකත්වයේ අපේක්ෂාවෙන් සිටි නිසා පොළව මතුපිටින් සාරවත් පැලයක් වෙලා වැඩෙන්න පටන් ගත්තා. මතක තියාගන්න, ජීවිතයට ලැබෙන අභියෝග කියලා කියන්නේ වැළලී යාමක් නෙවෙයි. අපි ජීවිතයේ මුහුණ දෙන අසාර්ථකතාවයන්, මානසික පීඩන, එහෙම නැත්නම් අඳුරු කාල සීමාවන්. උදාහරණයක් විදිහට රැකියාවක් අහිමි වෙන එක, විභාගයක් අසමත් වෙන එක, එහෙම නැත්නම් පෞද්ගලික ගැටලු. හුඟක් වෙලාවට අපිට පේන්නේ අපේ සාර්ථකත්වයේ බීජය පොළව යට අඳුරේ සදාකල්ලිම රැඳෙනවා වගේ අදහසක්. හැබැයි වෙනස තියෙන්නේ ඔබ මේ ගැටලු දිහා බලන කෝණය තුළ. එවදියා බිය වෙලා පසුබැසීම වෙනුවට මේ අභියෝගයෙන් මට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද? මාව වඩාත් ශක්තිමත් මිනිසෙක් කරන්න මේ දේ සිද්ධ වෙනවද කියලා නොවනින් තේරුම් ගැනීම ඉතාම වටිනවා. පොළව යට තිබුණු අඳුර විඳදරාගත් බීජය පසුව මහා වෘක්ෂයක් වෙලා අහසට නැගෙනා වගේ අභියෝග ජයගත් මිනිසයත් සමාජයේ කැපී පෙනෙන ශක්තිමත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒක නිසා ජීවිතයේ එළඹෙන දුෂ්කරතා හමුවේ කම්පා වෙන්න එපා. අද ඔබට දැනෙන අඳුර හෙට ඔබව ලෝකයට පෙන්වීමට සූදානම් කරන වර්ධනයේ ආරම්භයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා උපේක්ෂාවෙන් අපේක්ෂා සහගතව ජීවත් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙහයයි.
2: මේ පැය මොහොම මතක් කිරීම සුරේකිමු මග තුට.
3: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: ගිනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. Youth

0: අයිබන් සබ දැසනක් චෙක් ්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන කළ ප්‍රාර්ථනාක නොද අගොස්තු මාස විසි හය බදාදා දවස අයිබන් සුබ දැසනක් මේ කළා.
1: අයිබන් ගහන් සුබෝ දැසනක්
0: අව හදත් සුදනම චාරික ධරාවේ පුවත්පත්තුල වාර්තා කළ තියෙන ප්‍රවෘති අදවසදී මනෝද කළ හොයල බලන්නේ වගේම තමයිලකන ප්‍රවෘතියංශය අදවසදී ගෙනන ප්‍රවෘති සටහන් මනවද මේ සම්බන්ධයෙන් අපි සොයා බලන සූදානම. ඒ වගේම තමයි අද අපි සහෝදර මුස්ලිම් ජනතාව මිලාදුන් නබී උත්සවය සැරසීමට නියමිත වෙලා තිබෙනවා. ඒ සම්බන්ධෙනුත් අපි අදවසදී කතා බහ කරන්න සූදානම්. අද ඒ සම්බන්ධයෙන් මිලාදුන් නබී දිනය වෙනුවෙන් අදවසේදී නිකුත් කර තිබුණ සුබ පැතුම් පත්වලට අවධානය යොමු කරන සූදානම්. ඊට ප්‍රථමව අපි යනවා දිනමින පුවත්පත අදවසේදී ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්නට. මන්නර්මේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමීමේ තෙල් බැරල් මිලියන දෙකක් ස්වාභාවික වායු කියුබ් අඩි ට්‍රිලියන නවයක් සියල්ල කංජ තෙල් සංවර්ධනයට අධිකාරිය පාලනය යටතට කියලා අදවසදී සඳහන් කළ තිබෙනවා. රංචලා වික්‍රමසිංහයි වාර්තාව අදවසදී මේ විදිහට ගෙනවිත් තිබුණේ. අපි දිනවින පුවත්පතේ සටහන් අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Let's move to the Daily News newspaper. Sri Lanka Listening Round 2026 launched. Four offshore petroleum exploration blocks offered around 34,000 square kilometers in Manna Basin. Presence of natural gas and condensate found previously. For the more detail, the government yesterday launched the Sri Lanka Listening Round 2026, offering four offshore petroleum exploration blocks in the Manna Basin in qualified international energy companies as part of its efforts to unlock the country's offshore hydrocarbon potential. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරනවා ලඛණ්ඩ ප්‍රවෘත්ති අංශයට. අද මේ සම්බන්ධයෙන් මේ කළ තොරතුරු සඳහන් කළ තිබුණා මෙරට ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණ සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි කොටස් 4කට ඛනිජ තෙල් ගවේෂණ සඳහා ලබා දීම රජය අපේක්ෂා කර තිබෙනවා. ඒ මන්නාරම් ද්‍රෝණිය තුලයි ක්ෂේත්‍ර සඳහා උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සමාගම් වලට ආයෝජනය සඳහා හිමිවන අනගි අවස්ථාවක් ලෙසටයි මෙය සැලකෙන්නේ. තෙල් හා ගෑස් ගවේෂණය සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී අදහස් දක්ව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා මෙන්න මේ වගේ කතාවකෝයි කියන්නේ.
2: දැන්ට කරලා තියෙන ගවේෂණ අනුව දැන්ට අපිට තියෙන දත්ත අනුව අපි හිතනවා මේ මන්නාරම් ද්‍රෝණියේ ඔයිල් ගත්තොත් 2 බිලියන් බැරල්ස් විතර හොයා ගන්න පුළුවන්. ගෑස් ගත්තොත් 9 බිලියන් කියුබික් විතර හොයා ගන්න පුළුවන්. මම හිතන හැටියට ඇත්තටම මේ එස්ටිමේට් එක කන්සර්වේටිව්. සමහර විට මීට වැඩිය වැඩි ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් කියලා.

0: එතක මේකලා දැන්න මේ දිනවල බොහෝ දෙනා කතා බහට ලක් වෙලා තිබෙන මේ පවතින එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ දවස්වල දිස්වාදින් රූපවාහිනී මාධ්‍යාලේ රාත්‍රී 10:30 පසු ඕනෑ පොලිටික්ස් වැඩසටහනේදී සඳහන් කරත් මේ සම්බන්ධයෙන් තොරතුරු අපි හදලා කරන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරන සූදානම් මේ සම්බන්ධයෙන් අද දවසේදී වාර්තා කර තියෙන ප්‍රවෘත්ති වලට ඒ වගේ මන්දක දිවයින පුවත්පතේ තද ඔය සම්බන්ධයෙන්ම ප්‍රවෘත්ති සටහන වාර්තා වෙලා තිබුණා.
1: ඔගෙන් අපේ අවධානය යොමු කරමු මුලින්ම දෙවයින පුවත්පතට. ඔබ සඳහන් කළා වගේ අද සඳහන් වෙනවා වැස්සේ නැත්තම් අපි ඉඳලා හමාරයි. ගෙදර ළිඳෙන් දවසටම ගන්න පුළුවන් වතුර කල ගෙඩි දෙකයි. එල්නිනෝවේ බියකරු බව කොටියාගල කරුණාවතී BBC කියයි කියලායි අද චතුර පමුණුව වාර්තා වර්ගෙන වෙලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපිට කලින් අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශ මොනවද කියන්නේ කියලා බලන්න. එල්නිනෝ තත්ත්වය සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදනය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා සඳහන් කරනවා. අවශ්‍ය වූහොත් තවත් ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍යංශය සූදානම් බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.
2: මේ වනට ප්‍රාචලකම් කොට්ටාස 23ක, පවුල් 25628ක, පුද්ගලයන් 80665ක, ඒ කියන්නේ දිස්ත්‍රික්ක 7ක අපේ ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. වැඩිම හානිය වෙලා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තමයි ප්‍රධාන වශයෙන් මේ බලපෑම ඩක් වෙලා තිබෙන්නේ. දැනට දවසකට බීමට තිබුණු ජල අවශ්‍යතාවයේ ප්‍රමාණය අපි විශාල වශයෙන් වැඩි කළා තිබෙනවා. බීමට සානික කටයුතු වලට මේ සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන තව තියෙනවා වියදම් කරන්නට. අවශ්‍ය වන තවත් ප්‍රතිපාදන ලබා දෙන්නට මුදල් අමාත්‍යංශය සූදානම්. ජනාධිපතිවරයාත් විටින් විට කැඳවලා මේ ලදහන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. අවශ්‍ය ජලය සැපයීම සිදු කරන්නට කියලා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. තවත් මේ තත්ත්වය, මේ ස්වභාවික තත්ත්වය වර්ධනය වෙන එක පිළිබඳව පුරෝකථනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා උපදෙස් ලබා දීලා යනු නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා.
0: අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ සටහනට. අද මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු වලට
1: චතුර පමුණුවේද වාර්තා වාරගෙන ඉන්නේ. සඳහන් කළ තැන වැස්සේ නැත්තම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්නේ නැහැ අපිට. කොහොම ඉතින් ජීවත් වෙන්නේද වැස්ස නැතිව? මොන දේ වුණත් පොළවට දාගන්න වැස්ස තියෙන්නෙපැයි තියෙන එක මැරීගෙන යනවා, බොන්න තියෙන වතුර ටික නැති වෙගෙන යනවා යනුවෙන් පවසන්නේ උග්‍ර නියගය නිසා පීඩා විඳින මොණරාගල කොටියාගල ප්‍රදේශයේ පදිංචි DM කරුණාවතී මහත්මියයි. ඇය BBC සිංහල සේවයේ වෙත මේ කරුණු ප්‍රකාශ කර තිබුණා. උණුසුම් කාලගුණය නිසා බොහෝ විට කරුණාවතී සහ පවුලේ සෙසු සමාජිකයන් දහවල් කාලෙන් වැඩි කාලයක් ගත කරන්නේ නිවස පිටුපස ගසක සෙවණක් යටයි. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මේ දක්වා ප්‍රමාණවත් වැස්සක් නොලැබීමෙන් කරුණාවතීලාගේ පවුල අන්ත දුක්ඛිත අසරණ තත්ත්වයකට මුහුණ පා ඇති බව තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ දෙවයින පුවත්පතේ.
0: දැන් මේකලා මේ දැන් කොළඹ එහෙම ගත්තට පස්සේ විශේෂයෙන් මේ දැන් මේ දවස්වල පොඩි වර්ෂාපතනයක් ඇති වෙලා තිබෙනවා. මේ ඇති වුණු නිරතදිග මෝසමත් එක්ක කොළඹ ප්‍රදේශයට නම් තනින් තන උදෑසන කාලයේදී වගේම සවස් කාලයේදී රාත්‍රී කාලයේදී වැසි ලැබුණා. අපි දැක්කා මොණරාගල ප්‍රදේශයේ වගේම බොහෝ ප්‍රදේශ මේ එල්නිනෝ තත්ත්වය හමුවේ බලපෑමට ලක් වෙලා තිබුණා. ඔය ගවයන් පවා අපි දැක්ක මාර්ගවල ඔවුන් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා.
1: බොන්න වතුර
0: පොදක් නැතිව. ඉතින් අපි ඔබට මතක් කරනවා ඔවුන්ගේ මේ පිපාසය සංසිඳවන්න පුංචි වතුර කෝප්පයක් හරි ඇති පුළුවන් නම් තමන්ගේ ගෙදර ඉස්සරහින් වතුර කෝප්පයක් මේ අහිංසක සත්තුන්ටත් තියලා තියන්න කියලා අපි ඔබට නිරන්තරයෙන් මතක් කරනවා.
1: ගියන් දැන් ඔබ ජලය ගැන සඳහන් කරා. ඊයේ දවසේ දීපු වත්පත් ගණනාවක් සහ සමාජ මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. මේ වතුරේ කැළඹිල්ලක් ඇති වෙලා තිනවා. මේක කම්හලක වැඩක් කියලා තමයි දිවයින පුවත්පත සඳහන් කරන්නේ. ජලයට රසායනයක් මුසු වෙලා කොළඹ ගම්පහ පෙදෙස් රැසකට ඊයේ දවසේ දී ජල සැපයුම නතර වී තිබුණා. මේ රසායනයක් මුසු වීම සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ඊයේ අලුයම ජල සැපයුම తాවකාලික වත්හිටු වීම හේතුවෙන් බියගම හෙයියන්තුඩුව නයාගල ප්‍රදේශයේ ස්ථාපිත කර්මාන්ත ශාලාවකින් අවට පරිසරයට කාන්දු වූ රසායනික ද්‍රව්‍යයක් බව තමයි හෙළි වී තිබෙන්නේ කියලායි අද සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කළ තියෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය කරන ඕස්ට්‍රේලියානු සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ කර්මාන්ත ශාලාවක මෙම කාන්දු වීම සිදු වී තිබෙනවා. එම උපකරණ වර්ණ ගැන්වීමට භාවිතා කරන පමණ රසායන ද්‍රව්‍යයක් මීට හේතු වී ඇති බවයි සඳහන් වෙන්නේ. මේ කර්මාන්ත ශාලාව අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවලට ඉහළින් ස්ථාපිත කර තිබෙනවා. පෙරේදා සවස සිට මෙම කාන්දු සිදු වී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂකංශ සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පානීය ජල සම්පාදන සහ ජල අපවාහන මණ්ඩලයේ අවදානම් තත්ත්වය පිළිබඳව සහතිකයක් ලබා ගන්න අතෙක් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරයන්හි ජල සැපයුම එදින රාත්‍රී 11:30ට පමණ తాවකාලිකව අත්හිටු වීමට තීරණය කර තිබුණා කියලායි සඳහන් වෙන්නේ. කෙසේවෙතත් ඊයේ දවසේදීත් මේ ප්‍රදේශවලට ජල සැපයුම తాවකාලිකව නතර කරලා තමයි තිබුණේ කියලා තමයි අද දවසේදී පුවත්පත් සඳහන් කරන්නේ.
0: හොඳයි, අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට එක්ක. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි ලක්කන මෝනින් නිවුස් අලට හංගින වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 15යි.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හය විනාඩි 22යි වෙලාව. අපි සූදානම්වත් දවසේදී මිලාදුන් නබි උත්සව වෙනුවෙන් නිකුත් කරන ලද සුබ පැතුම් වලට අවධානය යොමු කරන්න අද නරංචලා වික්‍රමසිංහ ගෙනන වාර්තාව ජාතික මිලාදුන් නබි මහෝත්සවය අද මේ ගමුවේදී ඉස්ලාමීය භක්තිකයන් ශාස්ත්‍රෝ වහන්සේ වන මොහම්මද් නබි නායකතුමන්ගේ ජන්මදිනය සැමරෙන 42 ජාතික මිලාදුන් නබි මහෝත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ගමුව පෙරේමුල්ල අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී අද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. මොහම්මද් නබි නායකතුමන්ගේ ජන්මදිනය සහ ගුණ සමරුව නිමිත්තෙන් පවත්වනු ලබන මිලාද් උන් නබි උත්සවය ශ්‍රී ලංකීය මුස්ලිම් ප්‍රජාව මහත් භක්තියෙන් සමරනු ලබන ප්‍රධානතම මුස්ලිම් ප්‍රජාව ප්‍රධානතම ජාතික හා ආගමික මහෝත්සවයක් බව සඳහන් වන්නේ මිලාද් යන්නෙහි අර්ථය උපත හෙවත් ජන්මයයි. වසර 26කට පසුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වූ මෙම ජාතික උත්සවය මීගමු ප්‍රදේශයේ පැවැත්වීමට තීරණය කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ පළුදු වූ ජාතික සමගිය හා සහජීවනයේ නැවත ශක්තිමත්ව ගොඩනැගීමේ අරමුණින් බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය මාතේ මුතිර් මුලව්ෆර් මහතා සඳහන් කරනවා කියලායි අද දවසේදී වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ. එතකම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුමට අපි අවධානය යොමු කරමු.
1: ඔවද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත් වගේම සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. ලංකාදීප පුවත්පත් සම්පූර්ණ පිටුවක් වෙන් කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. ඔබ සඳහන් කළා වගේ අපි අවධානය යොමු කරමු ගිහන් මේ ජනාධිපතිතුමා අද දවසේදී නිකුත් කරන ලද මේ මිලාදුන් නබි දින පණිවිඩයට අධ්‍යාත්මික හැඩගැස්මකට අවතීර්ණ වීමට මිලාදුන් නබි දිනය හොඳම අවස්ථාවක්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා යුක්තිගරුක සහජීවන සමාජයක් බිහි කිරීමට අවැසි මඟ පෙන්වීම නබි නායකතුමාගේ දර්ශනයෙන් ලැබෙනවා. මිලාදුන් නබි සැමරුමට සුබපතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහෙම සඳහන් කරන්නේ මාතෘභූමියේ මත පිළිලයක්ව වැඩෙන විෂමද්‍රව්‍ය ඕදුරට එරෙහිව රජය විසින් දියත් කරන ලද ජාතික මෙහෙම වැනි සමාජීය ආචාර ධර්මික භාවය ඉහළ ඔසවා තැබීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් නබි නායකතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සැපයෙන්නේ මහඟු සේවයක් බවයි ජනාධිපති අනුර කුමාර මහතා මිලාදුන් නබි සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එහි වැඩිදුරටත් සඳහන් වන තොරතුරු අද දින මෙන පුවත්පත සඳහන් කරන එතෙකම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙණිවිය සඳහන් කරන ලෝක සාමයට නබි නායකතුමන්ගේ දර්ශනය මහඟු මග පෙන්වීමක් කියලා. එතෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කරන ලද මිලාදුන් නබි දින පණිවිඩයත් අද සඳහන් වෙනවා. සහජීවනයට නබි නායකතුමාගේ මග පෙන්වීම පූර්වාදර්ශයක්. බහුවාර්ගික සමාජයක සාමය සහ සහජීවනයේ උදෙසා මොහම්මද් නබි නායකතුමන්ගේ මග පෙන්වීම පූර්වාදර්ශයක් බවයි මිලාදුන් නබි දිනයට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ. එතෙකම ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහි කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය සහ සහෝදරත්වය ශක්තිමත් වීමටත් මොහම්මද් නබි නායකතුමන්ගේ උදාර දර්ශනය ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගැනීම ඉතා වැදගත් බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙණිවිය ජාතික මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
0: එතකම අපි දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකට අවධානය යොමු කරන සුදානම් ඩුබයි සිට කුදලන් ආ බස් ලලිත් චෝදනා වැලක්. හේමන්ත රන්දුනු සහ කටුනායක TKG කපිලයි වාර්තාවගෙන එන්නේ. ඩුබයි හිදී අත්අඩංගුවට ගොඩගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරු කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ වෙත රැගෙන ගියා කියලායි අද චාරූප සහිතව තොරතුරු වාර්තා කළ තිබෙන. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සඳහන් කළ තිබෙනද මේකල මේ අපි ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන සූදානම්.
1: Yes, guys, more of the Daily News newspaper. Organized criminal bus lally taken to CCIB from Dubai. For the more detail, organized criminal and drug trafficker Lalit Khanangar, alias Bus Lalit, wanted under red warrant, who was arrested in Dubai, was repatriated yesterday and has been handed over to the Central Crime Investigation Bureau for further investigations. It's audio, Gihan.
0: යාලුම පහයි 20ට ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් බොහෝ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බස් ලලිත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙලෙස කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාස වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මාධ්‍ය රැගෙන ගියා. බස් ලලිත් නැමැත්තාට මනුෂ්‍ය ඝාතන අපරාධ සහ කප්පම් ගැනීම සම්බන්ධව චෝදනා රැසක් එල්ලවී ඇති අතර ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අවිසාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් රතු නිවේදන බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාසේ මගින් ලබාගෙන ඇති අතර මිනිමැරීමේ වරදට අධිකරණයේ පැණි නොසිටීමේ වරද මෙම පුද්ගලයාට කොළඹ මහා අධිකරණයේ විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා කියලයි අද දිවයිනපත් පත වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Suresh Salai detained for another 90 days for the more detail. The Criminal Investigation Department has obtained a fresh approval yesterday to detain Salai for the 90 days in connection with the ongoing probes into the 2019 Easter Sunday terrorist bomb attacks that will be allow investigator to continue questioning Salai over the circumstances surrounding the attacks. Let's see more details about it in Sinhala.
0: සලේ තව දින 90ක් රැඳවුම් භාරයට ජේ.ඒ. අබේනායක දිවයින පුවත්පත වෙනුවෙන් ගෙනන වාර්තාව පාස්කු ප්‍රහාරයට සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් ස්තුවන් සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරය රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුරකුමාර් දිසානායක මහතා ඊයේ අනුමැතිය පළ කර තිබෙනවා කියලයි අද වැඩිදුරටත් මේ දිවයින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ. අගෝස්තු 25 වන දිනදී රැඳවුම් නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ අංක 9.1 වගන්තිය ප්‍රකාරව මෙම පියවරගත් බවයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව පූර්ව දැනුවත් භාවයකින් යුතුව ජාතීන් හා ආගම අතර සහජීවනය බිඳ දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට උපද්‍රව ඇති කිරීම යන චෝදනා සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වී තිබෙනවා. පසුගිය පෙබරවාරි 25 වනදා පෑලියගොඩදී අත්අඩංගුවටගත් සුරේෂ් සලේ මහතා දැනටමත් දින 188ක කාලයක් රඳවාගෙන තබාගෙන සිටින අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවරා ඇති නඩුවේ 3 වන සැකකරු ලෙස ඔහු නම් කිරීමටද නීතිපතිවරයා කටයුතු කරලා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙන්නේ.
1: ඔගයන් දැන් පසුගිය දිනවල පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා සුරේෂ් සලේගේ මව ජනාධිපතිට ලිපියක් නිකුත් කරමින් සඳහන් කරලා තිබුණේ ඔහුගේ පුතා තවදුරටත් රැඳවුම් බාරේ නොතබා ගන්නා ලෙස ලිපිය සඳහන් වෙලා තිබුණේ. නමුත් අද දවසේ දීපවත්පත්වල සඳහන් කළ තින ජනාධිපතිතුමාගේ තීරණය තව දින 90ක් දක්වා රැඳවුම් භාරයක් කාලයක් සඳහා දිගු කරමින් මේ විදිහට තීරණය කළා තියෙනවා කියලා.
0: එතකම දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරන සූදානම් මේක ලද ඡායාරූප සහිත ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණේ පද්මගේ දුරකතනයේ රහස් රසක් වමාරයි කියලා ඒජේ.ඒ. අබේනායක ගිරණ වාර්තාවේ සටහන් ලා තිබුණා. කෙහෙල්බද්දර පද්මයේ උසාවියට රැගෙන විත් කියලා ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. බන්දනාගාර නිලධාරීන් 13කගේ නළු නිලියන් ඇතුළු දේශපාලඥයන් 7කගේ පැටිකිරිය හෙළි කරයි ඇමතුම් 8441ක් ඡායාරූප 3,00,000ක් වීඩියෝ දර්ශන 5,031ක් පටිගත කළ ඇමතුම් 1,101ක් රතු අරින්තු අපරාධකරුවන් 19ක් සමග සම්බන්ධතා පවත්වලා CID උසාවිය හමුවේ කියයි. කොහේ දැම්මත් කමක් නැහැ, වැලිසරට නම් එපා, සැකකරුගේ නීතිඥයන් ඉල්ලයි රැඳවුම් බහරෙන් පද්මේ රිමාන්ඩ් බහරයට කියලයි අද දවසේදී වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණේ දින දිවයින පුවත්පත.
1: ලංකාදීප පුවත්පතත් ප්‍රධාන ස්ථිරස්ථලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු රෝෂන් තුෂාර අද වාර්තාව අරගෙන ඉන්නේ. පද්මේගේ දුරකථනයේ සිරගෙදර නිලධාරී 13කගේ අංක, නිරූපිකාවන් දේශපාලඥයින් 16කගේ ඡායාරූපත් තිබිලා, බැංකු ගිණුම් 17ක්, මජ්ජාවාරමුන් 20කගේ තොරතුරු, නීත්‍යානුකූලව රටින් පිටවී හොර වීසා හදා රටවල් 13කට ගිහින් අද ලංකාදීප පුවත්පතේ විදිහටයි තොරතුරු සටහන් කරන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට.
0: අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් මේ කළව ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් අදල ලොතරැයි පත්වල නිල ප්‍රතිඵලට අවධානය යොමු කරන්න ඕන. අපි ඉන්න අනතුරුව මේ සම්බන්ධයෙන් වන සටහනට අවධානය යොමු කරමු. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.
0: දිනම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂර සහ ජයග්‍රහ අංක බවට පත්ුනේ.
1: ගොවිසෙත 4532 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ අංක 43 අංක 50 අංක 59 සහ අවසානයේට අංක 67යි ජයග්‍රහ අංක 4 විදිහට සටහන් වුණේ.
0: මෙගා පව ජයග්‍රහි 2638 වන දින බාර ජයග්‍රහින් ග්‍රීසි අක්ෂරය බඩපත් උනේ M ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංක 2 එතෙකම ජයග්‍රහි අංක සටහන් වනවා අංක 49 අංක 57 අංක 69 සහ අවසානයේ අංක 78.
1: මෙගා පව හිම වෙනකොට දන්න නිදහනේ 2320 වන ජයග්‍රහ දිනම් වාරේ ක්‍රියාත්මක වුණා. ඒ දවසේදී X ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 26 අංක 61 අංක 68 සහ අවසානයේට අංක 72 විදිහට.
0: හඳහන ජයග්‍රහ 1599 වන දිනම් වාරේ ඍෂභ ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහ අංක සටහන් වනවා අංක 16 අංක 44 අංක 61 සහ අවසානයේට අංක 62.
1: අද සම්පත 865 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ U ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ. ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 2 නැවතත් අංක 2 අංක 3 සහ අවසානයේට අංක 6 විදිහට.
0: අපි අවධානය යොමු කරනවා NLB ජයලතරයට ජයග්‍රහී 558 වන දින බර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරේ බවට පත් උනේ O ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 2 අංක 6 අංක 3 සහ අවසානයේට අංක 2.
1: සුබ දවසක්. 406 වන ජයග්‍රහ දිනුම් වාරේ සිංහ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙලා තියෙන්නේ. එතකම ජයග්‍රහ අංක සටහන් වෙන අංක 21 අංක 33 සහ අවසානයේ අංක 65. එතකම සුබ දවසක්. 406 වන දිනුම් වාරේ ජයග්‍රහ ප්‍රවර්ධන අංක සටහන් වෙන 9043 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැටියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 34යි.

0: රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට හගෙන ඉන්න වෙලාව 2:46.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: අපේ විරාමයට යන කලින් කතා කර කර හිටියේ මේකල මේ දිවයින පුවත්පත් වාර්තා කළ තිබුණු ප්‍රවෘත්තිය මේ ඊයේ දවසේදී කෙහෙල් බද්දර පද්මේගේ රැඳවුම් නියෝගය සම්බන්ධයෙන් වාර්තා කළ තිබුණා. අපි දැක්කා ලංකාදීප පුවත්පතේ ඔය සම්බන්ධයෙන්ම තොරතුරු සඳහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සරස්තලයට.
1: ඔවද සඳහන් කළ දෙනවා රැඳවුම් අවසන් උසාවි ගෙනෙයි තුන්වැනිදා තෙක් රිමාන්ඩ්. පද්මේගේ දුරකථනයේ සිරගෙදර නිලධාරීන්ගේ අංක 13ක් තිබිලා සිරගෙදර නිලධාරීන් 13කගේ අංක සඳහන් වෙලා තියෙනවා. එක්කම නිරූපිකාවන් දේශපාලඥයින් 16කගේ ඡායාරූපත් සටහන් වෙලා තිබිලා තියෙනවා. බැංකු ගිණුම් 17ක් මද්දරාවේ ජාවාරමුන් 20කගේ තොරතුරු නීත්‍යානුකූලව රටින් පිටවී හොර වීසා හදා රටවල් 13කට ගිහින් කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට.
0: ප්‍රස්තව දෙවලක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරය රඳවාගෙන ප්‍රශ්න කළ කෝර්ලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මගේ ජංගම දුරකථනයේ තිබේ බන්දනගර නිලධාරීන් 13

0: මේ ඊයේ අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකරු ලබන තුන්වනදා දක්වා රැක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්‍රයා නියෝග කරනු තිබෙනවා. සිද්ධියට දාලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබ තිබුණු අතර දැඩි ආරක්ෂාවට යටතේ සැකකරු අධිකරණය හමුවේ ඉදිරිපත් කර සිටියා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු පවසා සිටියා. ගණේමුල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට දහලව 18 වන සැකකරු ලෙස මොහු නම් කර ඇති බවත් එම නඩුවේ නැවත කැඳවනු ලබන 4 වනදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ටාසයේද අධිකරණයට ඉල්ලීමක් කර තිබුණා කියලා තද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. නිවෙන පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු වලදී තවත් මේ ඊදවසදී මේ මෙහුගේ නීතිඥවරයා සඳහන් කළ තිබුණ මේ කළා මේ ගණේමුල සංජීවනමත්තා ඝාතනය කිරීමේ සිද්ධිත දාලව මෙම සැකකරු 18 වන ලෙස නම් කර තිබෙනවා. ගණේමුල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිත දාලව නඩුව කැඳවන අවස්ථාවේදී මෙම අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දුන් බන්දනාගාර අධිකාරීවරයාට වැලිසරට ඔහුව යොමු කරන්න එපා කියලා. ඒකට විශේෂ හේතුවක් මොනව හරි තියෙනවද දන්නේ නැහැ. වැලිසර මේ බන්ධනාගාරයට යොමු කරන්න එපා කියලා. කොහොම නමුත් ඔහුගේ නීතිඥවරයා ඊ දවසේදී මේ සම්බන්ධයෙන් ඉල්ලා තිබුණා කියලා කිව්වා. වැලිසරට හැර ඕනෑම බන්ධනාගාරයකට යොමු කරන්න කියලා.
1: Yes, again, it's more the Daily News newspaper. 3,878 million rupees assets acquired from repatriated criminals. Police said 109 more suspects with red notices will be brought back. For the more detail, police media spokesman ASPFU Wootler said the government has taken action to seize and acquire property worth 3,878 million rupees that individuals have illegally acquired over the past 3 years. Let's see more details about it in Sinhala.
0: වසර දෙකක් තුළ රතු බරෙන්තුකරුවෝ 42ක් දෙවයිනට තවත් 109ක් ඉදිරියේදී ගේනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන කතාවක් අදවසදී නෝමල් පලිහවර්ධන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් දෙවෙනි පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ 2024-2026 කාලය තුළ රතු නිවේදන සහිත අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ඇති සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණන 42 දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.O. වුඩ්ලර් මහතා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද දිවයිනේ පුවත්පත වාර්තා කළ තිබෙන්නේ. තවත් රතු නිවේදනයක් නිකුත් කරන ලද සැකකරුවන් 109 දෙනෙකු කඩිනමින් ඉදිරි වසර දෙක තුන ඇතුළත ලංකාවට රැගෙනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළ තිබුණා. ඩුබායිහිදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බස්ලලිත් නැමැත්තා පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ සඳහන් කළ තිබුණා. බස්ලලිත් නැමැත්තාට විරුද්ධව බරපතල අපරාධ රාශියක් ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා. වෙඩි තැබීම් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන රාශියක් ඝාතනයට තැත් කිරීම පිළිබඳ නඩු කිහිපයක්ම වාර්තා වී තිබෙනවා. කප්පම් ගැනීම, වාහන දීපල ගින් තැබීම් සහ පොලිසියට අවශ්‍ය සිට සැකකරු එක්කලයි සඳහන. මෙම සැකකරු සඳහා ඉදිරි විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බාර දීමට නියමිතව තිබෙනවා කියලා තද වැඩිදුරටත් තොරතුරු දිවයින පුවත්පත සඳහන් කළ තිබුණා.
1: ගිහන් මේ දිනවල මේ නුවර පෙරහැර පැවැත්වෙනවද පුවත්පත් ගණනාවක් සටහන් කළා තෙන. ඊයේ දවසේ පැවතුණා තුන්වැනි රන්දෝලි පෙරහැර, අද දවසේදී සිව්වන රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතයි කියලා ඒ සඳහන් වෙන්නේ. අද පුවත්පත්වල දීර්ඝ විස්තරයක් සහිතව ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අද සඳහන් කරනවා මහනුවර ඇසළ පෙරහැරේ 4වැනි රන්දෝලි පෙරහැර අද සවස 6:44ට උතුරු දිශාභිමුඛව පිටත්වීමට නියමිතයි කියලා ඒ සඳහන් වෙන්නේ. පෙරහැර වෙනුවෙන් මහනුවර නගරයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව උපරිමව සලසා දී ඇති බව මහනුවර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරද බණ්ඩාර හක්මන මහතා සඳහන් කරනවා කියලා අද වාර්තා කළා තියෙන්නේ. මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ආහාර පාන අලෙවි කරන ස්ථානවල ආහාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් යොදවා අත්අඩංගුවටගෙන විනාශ කර දමන බවත් නාගරික සෞඛ්‍ය අංශ සඳහන් කරනවා කියලා අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම මේ ගෙවුණු වසර පහේදී අලි ඇතුන් 2353ක් මිය ගොස් තිබෙනවා කියලා සඳහන් කළා තියෙනවා. රසංජලි වාසලයි වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. ගෙවුණු වසර පහක කාලයේදී අලි ඇතුන්ගේ මරණ සංඛ්‍යාව 2353ක් දක්වා වැඩි වී තිබෙනවා කියලා තමයි අද වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණාංශය සඳහන් කරනවා කියලා සඳහන් වෙන්නේ අද ලංකාදීප පුවත්පතේ. අලි මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ 2023 වසරේදී. එම වසරේදී සිදු ඇති මරණ සංඛ්‍යාව 488ක්. මෙම මරණ වැඩි ප්‍රමාණයක් අලි මිනිස් ගැටුම සහ අනෙකුත් මානුෂික

0: ආකාරකම් හේතුවෙන් සිදු වී ඇති බව තමයි මේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වසරේ ගත වූ මාස 7 වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව 204ක් කියලත් අද සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ දීර්ඝ විස්තරයක් සහිතව.
1: එතක මේකල යදවස්සේදී මේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරන වීඩියෝ පටයක් මම හිතන මේකලත් දකින්න නැති මේ පියාට පහර දීම සම්බන්ධයෙන් පුත්‍රයෙකු මේ පොලිසියට පැමිණිලා යදවස්සේදී කළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික හැඳුනුම්පත් තැයි ඇල්ලූ පියාට අම්බලංගුඩ පොලිසියේදී අම්බානකට නැලලා පොලිසිය ගැහුවේ නැහැ කියන්නේ බොරු පිළිකුල් සහගතයි දැඩි ලෙස හෙළා දකින අම්බලංගුඩ නගර සභා සභාපතිවරයාද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. අද දවසේදී හේමන්ත සිල්වායි තමයි වාර්තාව ගෙනෙන්නේ. අපි බලමු ඇතොල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් අද දවසේදී තොරතුරු සඳහන් කරලා තියෙන්නේ මොන විදිහටද කියලා. ජාතික හැඳුනුම්පත නොමැතිව අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයෙකුට අම්බලංගුඩ පොලිසිය අමානුෂික ලෙස පහර දී බලපිටිය මූලික රෝහලට තුරත් කර ඇති බවට වාර්තා වෙනවා. පොලිසිය පහර දීමට ලක් වූ බව කියන මහා අම්බලංගුඩ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකුට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටින්නේ. අම්බලංගුඩ පොලිසියදී මෙම පුද්ගලයාට පහර දී ඇති බව කියමින් සමාජ මාධ්‍ය මේවන විට වීඩියෝවක් සංසරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ අම්බලංගුඩ නගර සභාවේ සභාපති අසේල ප්‍රසන්නගොඩ හේවා මහතා සඳහන් කළේ 24 වනදා රාත්‍රියේ 11:20ට පමණ මගේ හිතවතුකගෙන් මට දුරකථන මතුමක් ආවා. ඔහු කතා කර කිව්වා මගේ බාප්පා අත්අඩංගුවටගෙන පොලිසියදී ගහනවා කියලා. මේ සම්බන්ධයෙන් මම පොලිසියට කතා කළා. තොරතුරු නොදුන් නිසා එම අවස්ථාවේ මම පොලිසියට ආවා. මම දැක්කා මේ පුද්ගලයා ලේ පෙරාගෙන පොලිසිය ඉන්නවා. හැඳුනුම්පත නැතුව හරි බීලා හරි හිටියා හරි එහෙම පොලිසියෙන් ගහපු එක වැරදි කියලායි මම කියන්නේ. පසුව මගේ ඉල්ලීමට බලපිටිය රෝහලට ඇතුළත් කළා. මේ පුද්ගලයාට පොලිසිය පහර දුන්නා කියන එකට ඔහු කළ ප්‍රකාශයක් වීඩියෝවක් මගේ ළඟ තියෙනවා. පොලිසිය ගැහුවේ නැහැ කියන්නේ බොරු. එහෙම තියෙනව නම් ඔය උදවිය ඒ තනතුරු වලට සුදුසු නැහැ. තමන්ගේ පහළ නිලධාරීන් ආරක්ෂා කරන්න එහෙම කියන එක වැරදි කියලායි ඔහු චෝදනා කළා තිබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා අම්බලංගොඩ පොලිසිය සිද්ධිය ක්‍රියා කරපු ආකාරය පිළිකුල් සහගතයි කියලා සඳහන් කළ තිබෙන මේක දැඩි ලෙස එලා දකිනවා. මම මේ වගේ පිළිබඳව අම්බලංගුඩ ආසනය බහර නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ජනාධිපතිතුමා දක්වත් මේ ප්‍රශ්නය ගෙනියනවා කියලායි සභාපතිතුමා වැඩිදුරටත් සඳහන් කළා තිබුණේ.
0: ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරමු. මෙතන සඳහන් වෙනවා පේරාදෙණිය සරසවියේ බැංකු ගිණුම් 68කට කෝප් විමර්ශන. වැසූ අරමුදල් වලත් ගිණුම් දිගටම නිලධාරීන් 59කට වාර්තා නැතිව පරිවේෂණ දීම නාගේවලා කියලා තමයි අද සුජිත් හේවාජෝලිගේ සාංජුල මහේක වීරරත්න ගිනන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ.
1: මෙතුමයි අද ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බාරපත්වල අතපිට අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමයෙන් අනතුරු අපි සූදානම් විදේශ පිටුවට අවධානය යොමු කරන ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට එක්ක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් අලට හංගින වෙලාවත් මතක් කරගෙන යන්න. උදෑසන 6:00
0: විනාඩි 50යි.

එකම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: ලෞදස්නහය විනාඩි 55 අපි සූදානම් දවස්සේදී විදේශ පිටුවට අවධානය යොමු කරන වර්තා වුණ විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. අද දිනවෙන පුවත්පතේ අවධානය මේකල
1: ගෝලි ආර්ථිකයෙන් ඉරානයේ හුදකලා කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම ප්‍රකාශයට පත්වෙයි. අමරිකානු භාණ්ඩාගාර ලේකම්ගේ නිවේදනයක් කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඉරානය ගෝලි ආර්ථිකයෙන් හුදකලා කිරීමේ අමරිකානු සැලසුමට එරෙහි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලොව පුරා ඉරානය සතු මූලමය වත්කම් ඉලක්ක කර ගනිමින් සෙසු රටවල් සහ ජාත්‍යන්තර සමාගම් ඉරානය සමග ගනුදෙනු කිරීම වැළැක්වීමේ අරමුණින් එකොනොමි ඩි ඩේ නමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි භාණ්ඩාගාර ලේකම් ප්‍රකාශයක් කළ බව විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ කියලායි අද වාර්තා වෙන්නේ. එතෙක්ම අද සඳහන් කරලා තියෙන ඇමරිකානු සම්බාධකවලට මුහුණ දෙන්න ඉරානය සූදානම්. වසර දෙකක සැලසුමක් ඇති බව ආර්ථික ඇමති කියයි කියලා. සම්බාධකවලින් අර්බුදය විසඳෙන්නේ නැහැ. චීන විදේශ අමාත්‍යංශය කියයි කියලා අද සඳහන් කරලා තියෙනවා. එලිනෝ කාලුගුණික බලපෑම මැද ලෝක සාගර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට කියලා අද දිනමින පුවත්පතේ සඳහන් වෙලා තියෙනවා. විදෙස් තොරතුරු විදිහට බංග්ලාදේශ කාන්තාවන් රටපටවන මිනිස් ජාවාරමක් හෙළිවෙයි. වීසාවලට හොර විවාහ සහතික කියලත් අද සඳහන් කරලා තියෙනවා. හෙතෙකම මේ ඉම්රාන් ඛාන්ට බඳනාගාරයේදී වදහිංසා පමුණුවීම සම්බන්ධයෙන් ඔහුගේ සහයුරේගෙන් චෝදනා කියලත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි දැක්කා මේ ක්‍රිකට් නායකයන් කිහිප දෙනෙක් ඔහුගේ මේ ඔහු වෙනුවෙන් කතා කරලා තියෙන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු සටහන් වුණා. අද සඳහන් වෙන්නේ මේ ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේදී වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරයෙන් චෝදනා කියලයි. පාකිස්තානයේ හිටපු අමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේදී වදහිංසාවට ලක්විය තැයි ඔහුගේ සොහොයුරේ චෝදනා කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත පසුගියදා ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර තිබෙන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් පසු නැවත රාවල්පිණ්ඩි නුවර අඩියාලා බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ.
0: අපි යනවා විදේශ තොරතුරු වලින් ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් මේකලද තොරතුරු වාර්තා කළා තිබෙනේ. ජේෂ්ඨයෝ පසුබද් බසිද්දී පසිදු සහ සොනාල් සටන අත් නොහරති. ශ්‍රී ලංකා පළමු ඉනිම කඩලු 8කට ලකුණු 265යි. ඉන්දියාවට වඩා තවත් ලකුණු 238කින් පිටුපස නොවි සිටින්නේ කියලා අද දවසේදී තොරතුරු සඳහන් කළ තිබුණා. සුසිල් චයිකොඩි ගෙන්න වාර්තාව අද දෙවෙන පුවත්පත වෙනුවෙන්. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ජේෂ්ඨ පිටකරුවන් ලකුණු ලබා ගැනීම අතින් පසුබසිද්දී නවකයන් දෙදෙනෙකුව පසුදු සූර්ය බණ්ඩාර සහ සොනල් දිනුෂ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට හිතාමත් ධෛර්යවන්ත වුණා කියලා සඳහන් වන්නේ. පසුදු සූර්ය බණ්ඩාර ලබාගත් ලකුණු 80ත් තවමත් නොදැවි ලකුණු 85ක් ලබා සිටින සොනල් දිනුෂත් නොසිටින්නට ශ්‍රී ලංකා ලකුණු පූර්ව මීට වඩා හාත්පසින්ම වෙනස් වනු දෙයතයි. කොළඹ SSVPTේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරගයේ තෙවන දින ඊයේ තරගයේ අවසන් වනට ශ්‍රී ලංකාව යම් තම් පළමු ඉනිම හිසෝසුමින් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8කට ලකුණු 265ක් ලබා සිටිනවා. ඉන්දියාව කඩලු 9කට ලකුණු 503ක් ලබා ගනිමින් සේ ඉනිම අත්හිටුවමින් අනතුරුව පිටියට පිවිසු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනේ අවසන් කඩලු 2ක් ලබා ගත්තේ ලකුණු 8කට කියලා තද වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. තෙවන දිනේ ආරම්භයේ ලබාගත් කමිල් මිෂාර් සහ පසුදු සූර්ය බණ්ඩාරයි. කමිල් මිෂාර් ලකුණු 19ක් ලබා සිටියේදී දැවි ගිය අතර ඉන්පසු පිටියට පිවිසු කමිඳු මෙන්ඩිස් සහ පසුදු සූර්ය බණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සමන්තාවයක් එක්කලා අතර හතරවැනි කඩවල වෙනුවෙන් පසුදු සහ කමිඳු එක්ව ලකුණු 87ක් ලකුණු පූර්වට එක්කලා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කරලා තිබුණා. අපි බලමු තරගයේ අද දවසේදී හතරවන දිනේ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි සූදානම් මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නට. අපි යනවා පත්තරවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටුන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ පාස්කු මහනඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දැන් කී දෙනෙකුගේ බොක්කරත් වෙලා ඇද්ද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයක් එක්ක අංජනගේ කාටුනේ සඳහන් වෙන්නේ.
0: මෙදිවෙන පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ කවුරුත් ඉල්ලුවා කියලා ජනමත විචාරයක් තියන්නේ නැහැ කියලා වසන්ත සමරසිංහ කියනවා. ඉල්ලං කන්නේ මොකටද කියලා හිතෙන්නේ නැති කියලා අද ශ්‍රී සමයන් කාටුනේන් කියලා තියෙනවා.
1: ලංකාදීප පංකජ රොවින්දගේ සරදම්. කො මේගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට යාළ ළඟ තිබුණ ඇලඩින්ගේ පහන ඒක දැන් විපක්ෂය ළඟ ඇති කියලා තමයි අද පංකජරුවින්දගේ සරදම් කාටුනෙන් සඳහන් වෙන්නේ.
0: අපි ඕකයි තත්වය කාටුනෙන් ලක්කන මෝනිං නිවුස් වලට නිමා කරන්න සූදානම්. දවසේදී අනුරාධගේ ඕකයි තත්වය කාටුනෙන් ලියලා තියෙන්නේ නීතිච්ච සංගම් සභාපති වෙත අස්වෙන්නට කියා උද්ඝෝෂණය කැත. සිටියේ කවුරුමුත් එහි බෝඩ් ගෙන අත කවුරුද්දනි මහමොලකරු ගෙවත ගොත කියලායි අද අනුරාධගේ ඕකයි තත්වේ කාටුනෙන් කියලා තියෙන්නේ. අපි ලකන මෝනිං නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහේ
1: වාසනාවන්ත සුබ දවසක්. අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සම අනුග්‍රහය යූත්ගේ නෝයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත්කටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක.

0: ගුඩ් මෝර්නින් උදේ 7 විනාඩියකයි.
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිලෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපි අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කියනවා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: හතයි විනාඩි 9යි ගුඩ් මෝර්නින් සුබ දැසනක්
11: ගුඩ් මෝර්නින්
10: අද මේ නිවාඩු දවසක් යයි
11: සමහරක් අයට
10: ඔව් එහෙම හිතලා තාම නිදි තාම ගෙවල් වලින් එළියට ඇවිල්ලා නැහැ ඔව් ඉතින් අද නිවාඩු දවසක් තමයි
11: එහෙනම් අපි වැඩ
10: ඔව් ඉතින් වැඩ කරන අය වෙනුවෙන් අපිත් ඇවිල්ලා ඉන්නවා අද වැඩට හරි අද මේ විශේෂ සමරුමක් ඔබ දන්නවා ඉතින් ඒ ගැන අපි තව ටිකින් කතා කරන්න අද දවසයි විශේෂ වෙන්නේ කියලා මිලාදු නබි සැමරුම අද දවසේ පැවත්වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම එක මේ හුදේ පාන්දර මේ Facebook එකට ගියා නම් අපේ page එකේ post එක දකින්න ඇති. මුකුත් අරුම පුදුම එකක් නෙවෙයි දාලා තින්නේ මේ අපි සාමාන්‍ය ලෝකයේ කරන එක මේ
11: තියෙන්නේ.
10: ඔව්. يعني හැම දිනාටම දෙව්ලොව යාමට අවශ්‍යයි. හැබැයි මිය යන්න අවශ්‍ය නැහැ. මිය යන්න ඕනේ දෙව්ලොව යන්න පළමු පියවර තියන්න.
11: මොකද හැමෝම ජීවත් වෙන්නේ ගොඩක් අය ජීවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නැහැ වගේනේ
10: අන්න ඒකයි ඉතින් පණ පිටින් ඉඳලා යන්න බෑ මේක තව කතාවකට ගත්තොත් ඔබට යන්න ඕනි ඉලක්කයට යන්න නම් ඔබ පළමු පියවර තියන්න ඕනි දෙව්ලොව යන ගමනේ පළවෙනි පියවර
11: මැරෙන්න
10: ඕනි හරි එහෙනම් අපි මේ 10 වෙනකන් හද ඔබ එක්ක ඉන්නවා මේ කතා කරමු ලස සිඳුරියක් අහමු ඔබ තමයි ඉතින් අපිට මේ අද අපිට නිමාඩුවක් නැහැ ඔබට නිමාඩුවකුත් නැහැ
11: අපි හින්දා
10: 7:10යි

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ආගෝ
1: යුත්තේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තේකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
3: 7:20 අවුරුදු 61ක වයසක තාත්තා කෙනෙකුට පොලිසියෙන් පහර දීලා අම්බානක.
4: ඔව්. ඒකත් හරි හේතුවක් නැතුව.
3: ලේ පෙරෙන්න ගහලා. දැන් මේ ප්‍රවෘත්තියේ අපි පැති දෙකම කතා කරමු. ශ්‍රී ලංකා පොලිසිය පේජ් එකට කියලා බැලුවම නම් ඒගොල්ලෝ දාලා තියෙනවා නිවේදනයක් ඒ තාත්තා බීලා කලාකාරී ලෙස හැසිරුණා කියලා. ඒත් මේ අම්බානක නිලන්න හොම්බ තැලෙන්න ගහන්න පොලිසියට අයිතියක් නැහැ.
4: නැහැනේ.
3: මේ කලහකාරී ලෙස හැසිරුණා නම්
4: කියලා
3: නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. අවුරුදු 61යි තාත්තට. තාත්තගේ වොයිස් කට් මේ දවස්වල එහෙම නැත්තම් මේ අද උදේ සෝෂල් මීඩියා වල යනවා. තාත්තගේ පුතා ගිහිල්ලා තමන්ගේ තාත්තට ගහලා
4: තියෙන්නේ.
3: එතකොට මේ තාත්තට ගහපු එක ගැන කාට කවි ලියන්න ලිපි ලියන්න පුළුවන්. එහෙම කොහොමද පුතේ ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා කෑ ගහන්නේ? ඔව් එයාටත් එයයි තියෙන්නේ. බේ ගහලා දින්නේ ආගේ තාත්තට. හරි. එතකොට තාත්තට ගැහුවම පුතා කොහොමද හැසිරෙන්න ඕනි කියලා අපි ලිපි ලියන්න ඕනේ නැහැ.
4: නැහැ.
3: හරි.
4: ඒක තමයි ආදේශ කරන් බලන්න.
3: ඒක පැත්තකින්. බීලා හැම කලහකාරී විදියට හැසිරුණා නම් පරුෂ වචන වලින් බැනවැදුනා නම් අශෝභන විදියට හැසිරුණා නම් ඒ තාත්තට නීතිය හමුවට ගියන්ලා අධිකරණයට ඉදිරිපත් කළා සිර දඬුවමක් දීලා දඩයක් ගහලා ඒක කරගන්න තිබුණා. එහෙම නැතුව පාරේදී ගුස්ති අල්ලන්න ඕනේ නෑ තාත්තත් එක්ක.
4: ඔව්.
3: ලංකාවේ පොලිසියනේ. නීතිගරුකයිනේ විනයගරුකයිනේ. රටේ නීතිය හා සාමය රකින්නනේ ඒගොල්ලෝ ඉන්නේ.
4: ඉන්නේ.
3: ඒගොල්ලෝ ඉන්න අහිංසක මිනිසුන්ට මේ නෙලන්න නෙවෙයි.
4: නෙවෙයිනේ.
3: ඉතින් එහෙම හේකුත් තියෙනවා. මේ වෙලාව අපි අහගෙන ඉන්නවා නම් පොලිස් නිලධාරියෙක් ඔබට තරහය නැමෙති මේ කියන කතාවත් එක්ක. අපි මේ කතාවේ හරි ඇත්ත නැත්ත දන්නේ නෑ කියලා. ඔව් ඇත්ත නැත්ත දන්නේ නැති නිසා තමයි මේ සම්බන්ධව විමර්ශනයක් නේද?
4: ඔව්.
3: පවත්වන්න කියලා බොහෝ දෙනෙක් බොහෝ පාර්ශව කියන. මොකද හෙට ඔයා මේ විදිහට පහර කෑමට ලක්ුණොත් මේ පැත්තෙන් පොළ පුපුරන්න ගහලා ලේ පෙරෙනවා.
4: කතා කරගන්න බෑ.
3: ඔව් අර ඒ තාත්තගේ පර්ස් එකේ තිබුණ අර පොඩි කොළ කෑලි එහෙමයි අපි කියන්නේ පොඩි අවශ්‍ය ලියකියලි එහෙම තියෙන මොන හරි තියෙන්නේ නැති. ඒවැ පවා ලේ. හරි තාත්තා කියන විදිහට.
4: ඇයි දරුවන්ට ගත්ත බත් එකේ?
3: ඔව් මේ වගේ ඔව් ගෙදර යන ගමන් හිටියේ කෑමෙහිකුත් අරගෙන. තාත්තා අපි හිතනවා සමහර විට පොඩ්ඩක් නේද
4: වෙන්න ඇති
3: ඔය කියන චෝදනාවත්. හැබැයි එහෙම ගහන්න පුළුවන්ද?
4: අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ඔයිට වඩා අපරාධ කරපු මිනිස්සු ඉන්නවනේ නේ. ඒකලන්ට එහෙම සලකන්නේ
3: නෑ නෑ නෑ නෑ. ඒක අපි කතා නොකරමු. හරි. ඒගොල්ලෝ කැමරා වලට අටා හැමදාම දාගින්න
4: යන්නේ.
3: ඒ වගේ තැන්වල කොහමද අර මේ ඔය උසස්සයි සලකන සමහර
4: නිලධාරීන්?
3: සමහර නිලධාරීන්.
4: ඔව්.
3: අනේ ඉන්නෝ නිකන් අර ස්වාමියා දෙකපු කවුද වගේ. ඉතින් මේවා කියනකොට කාටත් රිදෙන්න පුළුවන්. කාටත් රිදෙන්න පුළුවන්. ඒත් එහෙම නොවිය යුතුයි කියන තැන ඉන්නේ. පොලිසිය සම්බන්ධ අපිට ගෞරවයක් තියෙනවා. පොලිසිය සම්බන්ධ අපිට විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ අතරෙත් ඉන්නවා පොලිසියට නොගැලපෙන නිලධාරි. තමන්ගේ හයිය නිලෑඳුමේ බලය නේද?
4: නිලෑඳුම අයුතු ලෙස පාවිච්චි කරන.
3: ඒ නිසා ඒ වගේ අයෙක් නම් මේ අවස්ථාවේ හිටියේ. ඉතින් මේ මට්ටමෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ.
4: හ්ම්.
3: ඔව්. දැන් මයිදනේ පොලිසිය ඉහළම ස්තෝරවලට මේ ප්‍රශ්නේ ගිහිල්ලා තියෙන්නේ. බලමු අපි බලාගෙන ඉමු.
4: මොකද්ද තීන්දුව කියන්නේ?
3: මොකද්ද තීන්දුව කියන්නේ? පොලිසියට එහෙම කැත විදිහට හැසිරෙන්න පොලිසියටවත් එහෙම බෑ. හරි නේ?
4: ඔව්.
3: දැන් ඔය මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට ඔය මත්පැන් ඔය හැම දෙයකටම මුල දැන් මේ කතාවෙත් මාතෘකාවක් වෙනවනේ. ඒ තාත්තා බිව්වහො නැතා ඒ කතාවක් තියෙනවා. අර පොලිස් ශ්‍රී ලංකා පොලිස් පේජ් එකේ දැන් දාලා තියෙන ඊරෑ දාලා තියෙන පෝස්ටර් එකේ යටින් තියෙනවා. මේ තාත්තා මේ කිසියම් දෙයක් පාවිච්චි කරලා හිටියා කියලා. කොහොම නමුත් මේ අපි මේ දවස්වල කතා කරන රටම එකට ජාතික වැඩසටහන ගැන. ඒ කියන්නේ ඔබව මේ මද්‍රව්‍ය වලින් විෂ මද්‍රව්‍ය වලින් ගලවා ගැනීමේ කටයුත්ත ගැන.
4: ඔව්, ඉතින් මේ හානිකර මද්‍රව්‍ය භාවිතය, මද්‍රව්‍ය ජාවාරම් සහ බෙදාහැරීම් වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගෙම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්, ජාතික වැඩසටහනක් කිව්වොත් හරි. ඉතින් මේ ජාතික මෙහෙයුම අපිට වැදගත් කාරණාවක් හැම වෙලේම මතක් කරනවා. ඒ තමයි මද්‍රව්‍ය වලට එරෙහිවන මේ සටන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් පැවිලා දෙන වගකීමක් නෙමෙයි, රටේ පුරවැසියා හැටියට අපිට දෙන ලොකු වගකීමක්. ඉතින් ඔබ දන්න කට්ටිය ඉන්නව නම්, නැත්නම් ඔබ එහෙම කෙනෙක් නම් මද්‍රව්‍ය ජාවාරම් කරන, නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් ජාවාරම් කරන කෙනෙක් නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව දන්නව නම් මේ ඕනම කෙනෙක් ඔබට පුළුවන් මේ 19.27 කියන නම්බරයකට කතා කරලා ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න දායක වෙන්න.

0: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amathanna 0114 706 600

0: හතයි විනාඩි තිහයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ ගැස්සන ඉවරෙන ගන්නේ වැස්සවගේ තමයි නේ හවසට යාළුව හම්බෙනවා උදේට කහිනවා
1: මම මුකුත් කියන්නේ
0: කියලා මේ එහෙම හිතන්න එපා එහෙම නෙමෙයි පොඩි පොඩි පොදවලට එහෙම අහුණාම මේ වගේ පොඩි පොඩි අසනීප ගතිය එනවා සුබ දවසක් ලොතරැයිෙන් පටන් ගමු සිංහ ලග්නය ඒ වගේම ජයග්‍රහය අංක 21 33 සහ 65 ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් අංක 0 අංක 2 අංක 6 අංක 3 සහ අංක 2 අද සම්පත ගත්තනම් අංක 3 අංක 6 අංක 2 අංක 3 අංක 6 අංක 2 අංක 2 අංක 3 අංක 6 U අක්ෂරයත් එක්ක හඳහන ලොතරැයිය වෘෂභ ලග්නයත් එක්ක අංක 16 අංක 44 අංක 61 සහ අංක 62 ධන නිදානේ ගත්තනම් X අක්ෂරය අංක 26 අංක 61 අංක 68 සහ අංක 72 ඒ වගේම ඊළඟට බලන්නේ අපි මෙගා පවර් ලොතරැයිය M අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 2 ජයග්‍රහය අංක අංක 49 අංක 57 අංක 69 සහ අංක 78 ගොවිසත ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 43 අංක 50 අංක 59 අංක 67 ඒ වගේම අවසාන වශයෙන් මහජන සම්පත U අක්ෂරයත් එක්ක අංක 7 අංක 7 අංක 2 අංක 2 අංක 3 සහ අංක 6 ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් වැඩි වැඩියෙන් ටිකට්ස් ගන්න වාඩි කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාවත් එක්ක ඉගෙන මතක් කරි ඒ වගේම සල්ලි ටිකක් අතර එනකොට ඔයා දන්නවා ඒකට මොනවද කරන්න ඕනේ කියලා ඔයා සාමාන්‍යයෙන් කාලා බීලා ඇඳලා ගෙවල් හදලා යාන වාහන අරගෙන ඔය ඔක්කොම කරලා සමහර විට වාගේ මුදල් තැන්පතුවකුත් වා කොහේ හරි බැංකුවක මේන්ටේන් කරනවා ඇති අන්න ඒ අවස්ථාවට වට පුළුවන්කමක් තියෙනවා RDB බැංකුව තෝරගන්න.
1: ඉතින් අපිට පුළුවන් මාස 3 6 අවුරුද්ද විදිහට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න හොඳම පොලියක් ලැබෙනවා. බය නැතුව ඔයා මහන්සියෙන් හම්බ කරන සල්ලි බය නැතුව තැන්පත් කරන්න පුළුවන් බැංකුවක් තමයි RDB බැංකුව. ඉතින් දෙවිනපුරා ශාඛා 272ක් තියෙනවා. ඉතින් ආගේ ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා අදම account එකක් open කරලා ඔයාගේ සල්ලි ටික තැන්පත් කරන්න.
0: RDB බැංකුව ගැන මතක් කරේ ඉතාම සුහදශීලී ඉතාම කාර්යක්ෂම සේවාවක් සපයන්න RDB බැංකුව සූදානම් ඔබ වෙනුවෙන්.

0: අපේ මිත්‍රේ කියනවා දැන් මේ කොවනේ මේ එල්ලිනෝ එනවා කියලා ඇවිල්ලා නැහෙනි.
1: ඒ කියන්නේ බලාගෙන ඉන්න එනක.
0: ඔව් දැන් මේ එල්ලිනෝ කියලා මේ දැන් තියෙන්නේ තෙල්නිනෝ එකේ යම් තත්ත්වයක් කියලා එහෙම හිතෙන්නේ නැහැ සමහර.
1: හිතෙන්නේ
0: නැහැ. ගොඩාක් අය හිතනවා එල්නිනෝ කියලා කිව්වම අර එක පාරටම නිකන් කාලගුණ වෙනස් වෙලා ඔක්කොම කරකුට්ටම් ගලා ගිහිල්ලා
1: වෙන මේකක් එන්නේ කියලා.
0: ඉතියෝපියාව, කෙන්යාව වගේ වෙයි කියලා.
1: ඔව්.
0: මේ දැන් මොන්රාගල වැල්ලවායි පැත්තට ගියාම ඔය ඊට පස්සේ පොතුවිල් පැත්තට ගියාම මේවා මේ අපිට මේ කොළඹට පේනවට වැඩිය දරුණු තත්ත්වයන් තියෙනවා.
1: තියෙනවා. ඔව්.
0: දැන් කොහොම හරි දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කීපයක පවතින මේ වියලි කාලගුණ තත්ත්වය නිසා හානියට පත්වෙච්ච වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීම පිණිස රජය රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කළා තියෙනවා කියලා නිවේදනයක් කරා. එතකොට මේ වියලි කාලගුණය නිසා මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර, අම්පාර කියන දිස්ත්‍රික්ක විශේෂම බඩඉරුඟු ඇතුළු වගාවන්ට දැඩි ලෙස හානි වෙලා තියෙනවා. එතකොට මේ වාර්තා වෙන දත්ත අනුව බලපෑමට ලක් වෙලා තියෙන දිස්ත්‍රික්කයන් වල ගොවීන් 7000කට ආසන්න සංඛ්‍යාවක්. එයාට අයත් ගොවිවීම් අක්කර 8000ක් විතර හානියට පත් වෙලා තියෙනවා. වීවගාවට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 1923ක්, මොනරාගලින් අක්කර 1400ක්, පොළොන්නරුවෙන් අක්කර 1250ක්, අම්පාරෙන් අක්කර 1055ක්, හම්බන්තොටින් අක්කර 783 මේ විදිහට හානි වෙලා තියෙනවා. ඒ නිසා ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්ද කියලා මේ වතුරත් නැතුව බඩගින්නේ ඉන්න උනොත් මොකද කරන්නේ?
1: අනතුරු ඇඟවීමක්ද?
0: මේ නියඟය නම් සෑහෙන්න දරුණුයි. අපිට රැට ඉන්නත් බෑ, දවල්ට ඉන්නත් බෑ කියලා තමයි මොන්රාගල කොටියාගල ප්‍රදේශයේ බොහෝ අය කියන්නේ. විශේෂම මාධ්‍යට එහෙම වොයිස් කට් එහෙම දෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෑතදී නිකුත් කරා වාර්තාවක්. ඒ අනුව මෙරට ජනගහනයෙන් 113%කටම තුන්වේල පිරිමසා ගැනීමට නොහැකි වෙලා තියෙනවා කියලා ඒක තියෙනවා. 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදය හේතුවෙන් අපේ රටේ පවුල් ලක්ෂ ගාණක් අර්බුදයට පත් වුණා. එතකොට ලෝකෙන් වගේම අසල්වැසි රටවලින් ආධාර ලැබුණා. හැබැයි මේ පාර එල්නිනෝ සංසිද්ධියට ලෝකයත් මේ වෙලාවේ මූණ දීලා ඉන්න නිසා අපිට එහෙම ආධාර ලැබෙයිද කියලා හිතාගන්න බෑ. ඉන්දියාවට මේ කාලගුණ විපත වඩා හානිකර ලෙස බලපායි කියලා උපකල්පනය කරලා තියෙනවා. එතකොට ලංකාවේ ආහාර ආනයන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේවා ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න නිකන් පොඩ්ඩක් අපි මේ කතා කරන්න හිතුවේ උදේ පාන්දර ඔබේ දැනුවත් භාවය සඳහා. අමරිකාව මේ කොයියම් අවස්ථාවකවත් මොනවා කරයිද, මොනවා ඉස්සරහට ඇති කරයිද, විශේෂම ඔය හෝමුස් ඉරාන සිද්ධිය එක්ක මේ කිව්වේ තෙල් මිල සම්බන්ධ ප්‍රශ්න ඒ මැදිහත් වීමත් එක්ක නිසිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා ගැන පොඩ්ඩක් අපි අවධානයෙන් නිමු. එල්නිනෝ නිසා ලෝකයේ ප්‍රධාන ආහාර නිෂ්පාදන කලාපවලට මේ වෙලාවේ ඍජු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉන්දියාවට, චීනයට, බ්‍රසීලය, ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව මේ වගේ රටවල් ලෝක ආහාර සැපයුමේ වැදගත් සංදිස්ථානය. හැබැයි දැන් ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්න බලපාලා තියෙනවා. 2016-2017 කාලේ ලංකාව මුණ දුන්න දැඩි නියගයකට වඩා මතකයි. එතකොට ඒක තමයි මෑත ඉතිහාසයේ වඩාත්ම බලපෑමක් කරපු සිදුවීම. එතකොට ඒකට වැඩිය මේක දරුණු වෙන්න පුළුවන් කියන එක උපකල්පනය කරනවා. එතකොට මොනව හරි රැස් කරන්න වෙනව දැන් අපිට බඩගින්න ඉන්නේ නැතුව ජීවිතේ ගත ගන්න.
1: හෙට දවස විශ්වාස නැහැ.
0: මොකද කරන්නේ කියලා තමයි අපිත් කල්පනා කරන්නේ. ඔබ අපි හැමෝම එහෙම තමයි. හැබැයි ඉතින් මේවට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් යම්කිසි ආන්ත්‍රණයක් ආරම්භ කරන්න ඕනේ. ඔයල්ලිනෝ එකට ලෑස්ති කරනවානේ ඩීප් ටෙක් එක. දැන් ඒගොල්ලෝ සෝලා වෝටර් පම්ප් එක. ඊට පස්සේ ඩීප් වෙල් වෝටර් පම්ප් එක. එතකොට දැන් කවුරු හරි මේවට මැදිහත් වෙලා ඉක්මනට පොඩි හරි විසඳුමක් දෙන්න ඕනේ. වගාවන්ට ඕන කරන ලක්ෂ ගාණක් දැන් අපි දන්නවා. අපේ රටේ ඉන්න අර ඉස්සල කිව්වා වගේ ඉලක්කම් ටික ඔක්කොම එකතු කරලා ගත්තම ඒ ගොවියෝ මෙච්චරයි, අක්කර මෙච්චරයි නෙමෙයි, මේ බලපෑම සිදුවෙන ප්‍රමාණය බත් කන මිනිස්සුන්ට නේ.
1: ඔව්.
0: ඒතකොට ඒ නිසා ඒවට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ අපි ඔබට යෝජනා කරන්නේ. ඔබ ගොවි මහත්තයෙක් නම් අක්කර ගාණක් ඔබේ වගාවන් තියෙනවා නම් ඒවට වතුර සපයා ගන්න එක ගැන මේ වෙලාවේ ඔයාට දැන් හරි අඩුම තරමේ
1: ගැටලු ඇති වුණාට පස්සේ නෙමෙයි ඇති වෙන්න කලින් ඉඳන් ඔයා ඒකට විසඳුම් හොයන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි ඔයාගේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, කර්මශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට හරි අවශ්‍ය ඩීප්ල් පම්ප් සහ සෝලර් වෝටර් පම්ප් විසඳුම් විදිහට විශ්වාසයෙන් ඔයාට සම්බන්ධ වෙන්න කියනයි අපි ඩීප් ටෙක් එක. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඔයාගේ ස්ථානයේ තියෙන ජල අවශ්‍යතාවය අඳුරගෙන ජලය ලබා ගන්න ඕනේ ගැඹුරු. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය ඕනේද මේ හැම අවශ්‍යතාවයකටම ගැලපෙන විදිහට ඩීප්ල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉඳන් ඒක සවිකිරීම දක්වා ඔයාට අවශ්‍ය කරන තාක්ෂණික සහාය ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. දැන් මම කතා කරන්න 077 777 73 74ට මොකද වතුර ගැන ප්‍රශ්න ආවට පස්සේ විසඳුම් හොයන්න එපා. ඒ ප්‍රශ්නේ එන්න කලින්ම විසඳුම හොයලා තියාගන්න.

0: උදේ 7:46යි.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙක මන්න. අදම අමතන්න. 011767979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාති

0: හතයි විනාඩි 49යි වෙලාව ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන හැමෝගේම අවධානය තියෙනවා. මොකද S2ට මේ තරම් අඩුවට ප්‍රතිකාර කරගන්න තියෙන අවස්ථාවක් තියෙන්නේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකේ විතරයි. මෙතන කොස්සත් බතරමූල රොබට් ගුණවර්ධන මහත්මයා තියෙන්නේ. ඇහැ සම්බන්ධ ඕන ප්‍රශ්නයක් විශේෂයෙන්ම ඇහේ සුද, ග්ලූකෝමා, දියවැඩියා සායන, ළමා නේද අක්ෂි සායන, මේ ඔක්කොම ඒ වගේම හෙල්ත් කැම්ප් ඔයටික ඔක්කොම කරගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂම නොමිලේ හෙල්ත් කැම්ප් එහෙම කරන්නේ. දැන් එළියෙන් ගණන් අහලා යන්න ආචාර්යත් දාන්න කීයද?
1: ඔව්.
0: ඉතින් දුවල පුතාලගේ සමහර විට ඉඩකඩම් විකුණලා යාන වාහනනේ විකුණලා ඕනේ සල්ලි හොයන්න.
1: ඒ විකුණන්න කලින් ලෙන්ස්ටෙක් අයිකියාකින් ගණන් අහන්න.
0: ඔව්. අම්මගේ තාත්තගේ වැඩකට හින්දා ඉතින් සමහර විට එහෙමත් කරනවා. නැත්තම් ඔබ විසින් ඉතුරු කරලා තියාගත්ත යම්කිසි මුදලක් මේකට දානවා. ඉතින් ওই තියෙන ගාන ඇති ඇත්තටම ගොඩාක් අය කාටවත් ණය වෙලා මේ කාචයක් දාන්න ඕනේ නැහැ. ලෙන්ස්ටෙක් එක හරිම අඩු මුදලකට මෙයාට මේ වැඩි ප්‍රමිතියට කරලා දෙනවා.
1: ඔව්. ඉතින් මේ හැම විස්තරයක්ම ඔයාට තියෙන ඇස සම්බන්ධ සියලුම ගැටලු ඕනම ගැටලුවක් කතා කරගන්න 0706 478 478 0112 785 858 ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ ආදරණීයයන්ගේ ඇස්වල හරි පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඔයාගේ වගේම ඔයාගේ ආදරණීය කට්ටියගේ ටග්ගාල එක්කන් යන්න ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට, නැත්නම් අර නම්බර්ස් දෙකෙන් එකට කතා කරලා බලන්න.
0: රයිට්. ඒ වගේ මතක් කරනවා දැන් ඔය වයසට යනකොට නේද තව තව ප්‍රශ්න තියෙනවා.
1: ඔව්.
0: පොඩි පොඩි හන්දි වේදනා හැම වෙන්න පුළුවන්. හරි, ඒවට විසඳුම් දීලා තියෙනවා රුපියල් 1920ක් අරගෙන යන්න ෆාමසියට, සුපර් මාකට් එකට. ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්, මේක හැමෝම දන්න එකක්. කොහොමද මේක දැන්, මොකද්ද මේක කොහොමද කරන්නේ මම කියන්නම් වැඩි. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මෙහෙම කරන්න.
1: කොහමද?
0: ඔයා බලන්න දැන් ඔයාගේ තියෙන උරහිසේ වේදනා, බෙල්ලේ වේදනා, ඊට පස්සේ වැලමිට, වලලු කර, එහෙම නැත්නම් මැණික් කටුව, දන හිස, ඔය කොන්දේ වේදනා, ඔය ඔක්කොම ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. අර කිව්වාගේ එක විසඳුමයි තියෙන්නේ ෆැඩ්නා ඕතර් ෂීල්ඩ්. ඉතින් දන්න කියනකට මේක ඔයාට පුළුවන් සහතික කරන්න. දැන් වයස අවුරුදු 18ට වැඩි නම්, 40ට වැඩි නම්, එකම ඉරියව්වක ගොඩාක් කියලා වාඩි වෙලා ඉන්නවා නම්, හිටගෙන ඉන්නවා නම්, හරි බර උස්සලා ඉන්න, ඊට පස්සේ ගෘහණියක් නා, ඊට පස්සේ ශල්‍ය කර්මයකින් සුව වෙන කෙනෙක් නා,
1: නිතරම හිටගෙන ඉන්න කෙනෙක් නා,
0: ඔව් ක්‍රීඩකයෙක් නා, ඔය කියන ඕනම කෙනෙකුට මේක හරියනවා. මේක ෆැරක් එකේ, ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මෙව්ව කළා.
1: හරි,
0: يعني පර්යේෂණ වලට ලක් කළා, සනාථ කළා තියෙන මේක හරියටම හරි කියලා. 100%ක් ස්වභාවිකයි. වැදගත්ම දේ තමයි
1: මේක එකක් නෙවෙයි,
0: තෙල් එකක් නෙවෙයි,
1: ගඳක් නෑ,
0: තව තෙල් බෝතලයක් නෙවෙයි අපි මේ විකුණන්නේ. තෙල් බේත් විකුණන්නේ
1: නෑ නෑ.
0: ෆැඩ්නා එක ප්‍රමිතියෙන් යුතු ප්‍රොඩක්ට් එකක් දීලා තියෙන. ගෙදර තියෙනවානේ කොන්දේ වේදනාවට තෙල් බෝතලයක් තියෙන. අතපය හිරිවැටෙනවට තව එකක් තියෙන.
1: ඔව්.
0: ඈ ඊට පස්සේ
1: දනහිසේ ගන්න වෙනම එකක්
0: තියෙන. දනහිසර වෙන එකයි, බෙල්ලට වෙන එකයි, තව කොහෙට කොහෙට හරි තෙල් බෝතල් ටිකක් තියෙන.
1: ඔව්.
0: උදන තෙල් බේත් කඩයක් වයි. මේකෙන් පුළුවන්, මේක ඔයිල් එකක් නෙවෙයි, හැබැයි ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන් පුළුවන් ඔය කියන ඔක්කොටම එකපාර විසඳුමක් දෙන්න.
1: ඕල් ඉන් වන්.
0: ඔව්. ගන්න එක දිගට පොඩ්ඩක් ගන්න. අද ගෑව, හෙට ගෑව, තුන් පාරක් ගාලා වැඩේ හරි. නියමයි ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් කියලා පැත්තකින් තියන්න එපා. එක දිගට චුට්ටක් ගන්න. මේක අත්දැකීමෙන් කියන්නේ, අපේ ගෑවලුලත් ඉන්නවා ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන වැඩිහිටියෝ. හරි. එහෙනම් ඒක මතකයිනේ, කොහෙන්ද ගන්නේ? ෆාමසි එකෙන්, සුපර් මාකට් එකෙන්. හරි.
1: ඔව්.
0: රයිට්. ඒ වගේ මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ක්‍රිමිරාජ නිවසින් එන ඉක්මන්ටම කියන්නම් ඔයාට පේයාව ගැන. මේ දවස්වල වෛරස් උණක් එහෙම තියෙනවා.
1: ඔව්.
0: පුළුවන් නම් ගන්න, ගෙදර තියාගන්න. ක්‍රිමිරාජ කරල් ගුලි ටික කොහොමද ගෙදර තියෙනවනේ. ඒක තියෙන්නේ බඩේ අමාරුවට, ලදරු පණු රෝග වලට.
1: ඔව්.
0: ඉතින් මේක ගන්න, මේක ගෙදර ගෑන තියාගන්න. එකපාරක් දෙපාරක් තම්බල විව්වා. එතකොට වාට ඔය උණ ගතිය, මේ ඊට පස්සේ අපි කියන්නේ මේ නෑ පොඩක් රස්නි ගතිය, ඇඟට පොඩි තෙහෙට්ටුවක් දැනෙන ගතිය, ඔය ඔක්කොම ඉවරයි. ඔළුව කැක්කුම් ඔක්කොම ඉවරයි. ක්‍රිමිරාජ පේයාව ගෙන්න ගන්නවා නම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න.
1: 0112 753 889 ගෙදරට විතරක් නෙවෙයි ෆාමසියකට, වෙළඳසැලට, මේ හැම තැනටම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. 0112 753 889
0: උදේ 8 වෙන්න තව විනාඩි 6ක් තියෙනවා.

0: ලකඩ රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nandun Madina. Rhino Premier Roofing Sheet. Fetivistar Sandha. Dhatunai Anuhaya Amatana.
4: Motorcycle Nove Piralikarya TVS Lanka Vethi Naveena Thakshani Na Iyalama Indana Karyakshamatavin Nipadavana TVS XL 100 TV Duty Naveena Upanga Saitha Motorcycle Air Pocket Ticket Danina Nativa Budget Ticket Set Twina Gamanata Vedata TVS XL 100 TV Duty Motorcycle Air Pedalama Balanna TVS XL 100 TV Duty Motorcycle Air Vedima Duraduwana Lankave Motor Bicycle TVS XL 100
5: ගොඩාකයි ගෙදර ඉන්න හින්දා තාම නිදි දැන් අටටත් කිට්ටුයි.
6: දැන් නැගිටින්න.
5: කවන්නේ මෙහෙම කරමු. ඔයා නිදාගෙන හිටියට කවන්නේ ගෙදර අනිත් අය එක්කෙනෙක් දෙන්නෙක් හරි හැරලා ඇති අම්මයි මහැරලා ඇති. ඉතින් අදවා පොඩ රෙස්ට් කරනවා ඇති. ඔයාට අපි අහින්නෙත් නැතුව ඇති. රයිට්. ජාතික ලොතරැයි මණ්ඩලය වට මතක් කරන්න කිව්වා රුපියල් 40ක් වියදම් කරන්න අදත්. රටේ සංවර්ධන කාර්යයන් වලට ජාතික ලොතරැයි මණ්ඩලය දෙන සපෝට් එක දාන්නවා. අරමුදල් රසක් වෙනුවෙන් නේද ජාතික ලොතරැයි මණ්ඩලය දෙන දායකත්වයේ කියනවා රුපියල් 40 මෙන්න මේ දේවල් ටික කරනවා.
6: මෙන්න මේ දේවල් ටික තමයි කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවාරමුදල, සමාජ සේවාරමුදල, ක්‍රීඩා අරමුදල, කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය, එතකොට ශ්‍රම වාසන අරමුදල, මෙන්න මේ වගේ ජාතික වකුගඩු අරමුදල, මෙන්න මේ වගේ ඇතුළු තවත් ගණනාවක් මේ අපේ රටේ ගණනාවක් අපේ රටේ සංවර්ධන වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඉතින් ඔයා වියදම් කරන පුංචි රුපියල් 40න් ඔයාට දිනමක් තිබුණත් නැතත් ඔයා රටේ සංවර්ධනයට ලොකු දායකත්වයක් ලබා දෙනවා.
5: ඔයාව කෝටිපතියෙක් කරනවා, ලක්ෂපතියෙක් කරනවා. මේ පහුගිය මාස 6ට කෝටිපතියෝ කී දෙනෙක්ද ඉතින්? සෑහෙන
6: ප්‍රමාණයක්.
5: 44ක්. හරි, මේකට බිහි කළා තියෙනවා. ලක්ෂපතියෝ සුපිරි තෑගි, සැනසිලි තෑගි ඔක්කොම දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට.

0: උදෑට ඒ විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩි තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබෝදසන ගුඩ් මෝර්නින්. හද ඉතින් ගෙදර වෙලා නිවාඩුවේ.
1: ඔයා ඒ ඉන්න කට්ටියට ඉරිසියා කරනව නේද?
0: නෑ නෑ මම ඊර්ෂ්‍යා කරන්නේ නෑ. මම ඔයගලන් මොටිවේට් කරනවා.
1: තව නිදාගන්න.
0: මම කැමතියි ඕගොල්ලෝ තව ටිකක් නිදාගෙන. දවල් වෙන කන් නිදාගෙන උදේ වේලත් පොඩ්ඩක් මගහැරලා උදේ එකයි දවල් එකයි දෙකම එකට අරන්.
1: නැත්තම් ඔක්කොම රෑට මාරගෙන.
0: රෑටම ගන්නවනම් මෙහෙම කරන්න. අද පොඩ්ඩක් එළියට යන්න. ඊළ පීට්සා එකක් එහෙම කාලා. පොඩ්ඩක් එන්ජොයි කරන්න ඕනේ ලයිෆ් එක. සමහර අය පීට්සා කනවා කියන්නේ ලයිෆ් එකේ එක්තරා විදියක පොඩි ලක්ෂරි අවස්ථාවක් කියලා හිතනවනේ. සමහර හිතන අයියෝ පීසා එකක් කන එක මහ ලොකු දෙයක්ද කියලා.
1: ඔව්.
0: මේ
1: හැබැයි සමහර කයට මහ ලොකු දෙයක් ඉතින්.
0: පීට්සා කියලා කිව්වම අපිට මතක් වෙන එක නමක් තියෙනවා.
1: මොකද?
0: ලංකාවේ නම් පීට්සා කියලා කියපු ගමන් මතක් වෙන එක නමක් තියෙනවා. මොකද? ඒක ඇවිල්ලා පීසා කඩේ.
1: හරි.
0: හරි. පොඩි කඩයක්.
1: හා? කඩයක්.
0: පොඩි හට් එකක් කියලා හිතන්න.
1: හරි.
0: අන්න එහෙම එක.
1: හා.
0: මේක ලංකාවම දන්න, ඔබ දන්න, අපි දන්න, අපිට නම් සන්නාම කියන්න බෑ. ඔබ තේරුම් ගන්න ඕනේ අපි මේ කියනකොට. රතු පාටයි, සුදු පාටයි, කළු පාටයි.
1: කළු පාටයි.
0: පාට තුනයි. පීසා කඩේ කියලා ඒගොල්ලෝ ගහලා තියෙනවා.
1: ඔව්.
0: හරි. පොඩි හට් එකක් වගේ එකක්.
1: ඔව්.
0: හැමතැනම තියෙන ටවුන්
1: එක. තියෙනවනේ.
0: ඔව්. 1995.
1: හරි.
0: ලෝකයේ තිබුණ ලොකුම සහ සාර්ථකම පීසා ජාලය උනේ ওই කියන පීසා කඩේ. ඒ කාලේ යාලගේ ආදායම අවුරුද්දකට ඩොලර් බිලියන 5.2ක්.
1: අහහ.
0: ඇමරිකාවේ මුළු පීසා මාකට් එකෙන් කාලකට වඩා අයිති උනේ ඒගොල්ලන්ට. ඒ ප්‍රසිද්ධ රතු පාට වහලය මුළු ලෝකෙම දැනගෙන හිටියා.
1: හරි.
0: රතු පාට වහල කියපු ගමන් මට මතක්
1: වෙනවා. මතක් වෙන්න ඕනේ.
0: හරියටම අවුරුදු 30කට පස්සේ අද වෙtti ওই කියන පීසා කඩේ ආදායම ඩොලර් මිලියන 314කින් වැටිලා. දැන් ඒකේ බයික් පදින මල්ලිලායිම අපි අහගෙන ඉන්නවනම් පිස්සුද බං එහෙම යන්නේ. ඒක කියන්න පුළුවන්. ඔව්. සමහර රටවල තියෙන පීසා කඩ දැන් බංකොලොත්. ඇමරිකාවේ කඩවල් 250ක්ම වහන්න තීරණය කළා.
1: ආනේ.
0: අන්තිමේදී යාලගේ මව් සමාගමට සිද්ධ වුණා. අර රත්තරන් විතර දාපු මේ කිකිලිව කෑලි දෙකට කඩලා වෙනත් සමාගම් වලට විකුණනවා වගේ. එහෙමත් කරන්න ඕන. ලෝකයේ පීසා සංස්කෘතිය ගෙනාපු මේ දැවැන්තයාට මේ වගේ ඛේදනීය මරණයක් අත් වුණේ කොහොමද?
1: කොහමද?
0: කවුරු හරි යාලා විනාශ කරාද? නැත්තම් යාලා තමන්ව විනාශ කරගත්තද?
1: අනේ.
0: මේක තමයි කියන්නේ. 1958 දී ඇමරිකාවේ කැන්සාස් වල හිටපු සහෝදරය දෙන්නෙක්. ඩෑන් සහ ෆ්‍රැන්කි කානි. හරි?
1: ෆ්‍රැන්ක්.
0: ෆ්‍රැන්ක් නේ. ෆ්‍රැන්ක් කානි. අලුත් ව්‍යාපාරික අවස්ථාවක් දැක්කා.
1: හරි.
0: ඒ කාලේ පීසා කියන්නේ ඇමරිකාවට ටිකක් අලුත් කෑමක් වුණත් විශ්වවිද්‍යාල ළමයි ඒකට මාර ආසයි කියලා මේ දෙන්න දැනගත්තා.
1: හරි.
0: මේ දෙන්න තමන්ගේ අම්මගෙන් ඩොලර් 600ක් ණයට අරගෙන විශ්වවිද්‍යාලේ කිට්ටුව පොඩි කඩයක්
1: දැම්මා.
0: කඩේට නමක් තිබුණේ නැහැ. කඩේ ඉස්සරහා නාම්පූර්වේ ගහන්න පුළුවන් උනේ කිඩ තිබුණේ අකුරු 8ක් විතර වගේ ස්පේස් එකක්.
1: හරි.
0: ඒකේ අකුරු 5ක්ම ගහන්න ගියා පීසා කියලා අකුරු ටිකට.
1: හරි.
0: ඊට පස්සේ ඉතුරු වෙලා තව අකුරු 3ක් ගහන්න තමයි ඒගොල්ලන්ට මේ වුනේ. ඒගොල්ලෝ දැම්මා ඒකට හට් කියලා කෑල්ලා. ඊට පස්සේ ඔය අපි දකින්න නාමය සන්නාමය අද වෙනකොට දකින්න ඔය පීසා ඒ හට් එක ආවා. හරි. හැබැයි වැඩේ කියන්නේ කඩේ අරින සති දෙකක් තියෙද්දි මේ සහෝදරයෝ දෙන්නට පීසා හදන්න කියන්නේ දන්නේ නැහැ. දැන් මේ කඩේ
1: ඒක කඩේ හදන්න මොකටද?
0: අපි එහෙමනේ ගොඩක්. අපි පළවෙනි ස්ටෙප් එක තියන්න බෑ.
1: ඔව්.
0: ඒගොල්ලෝ කරේ ජෝන් බෙන්ඩර් කියන ඔය පීසා හදන්න දන්න කෙනෙක්ව හොයාගෙන ගිහලකෝ ඔයාගේ රෙසිපි එක අපිට දුන්නොත් අපි ඔයාලට පූර්ණ කාලීන රස්සාවක් එක්ක කඩෙන් තුනෙන් එකක් අයිතිය දෙනවා.
1: හා.
0: ගිවිසුමක් ගැහුවා. ඒ කාලේ මෙනු එක හරි සරලයි. පීසා සයිස් එක සයිස් දෙකයි තිබ්බේ. ලාජ් එකයි රෙගියුලර් එකයි.
1: හරි.
0: ඔය ටොපින්ග්ස් ಜಾති කීපයයි. කඩේ ඇතුළෙම හදන ෆ්‍රෙෂ් ඩෝ එක. මේගොල්ලන්ගේ ඩෝ එකට ගහන්න අදට ඩෝ එකක් නැහැ හොඳේ. හරි.
1: හරි.
0: මේගොල්ලන්ට ප්‍රොමෝෂන් දෙනවා නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව.
1: ඇත්ත.
0: ඔන්න දැන් අර දාපු කඩේ මාරම ජනප්‍රිය වුණා. මාස 6කින් යාලා දෙවෙනි කඩේ දැම්මා. හැබැයි හැම තැනකම කඩ දාන තරම් සහෝදරෙන්ට සල්ලි
1: නැහැ.
0: ඒ නිසා ඒගොල්ලෝ කරේ අර ෆ්‍රැන්චයිස් ක්‍රමයට ගියා. ඔය අපේ තියෙන මැක්ඩොනල්ඩ්ස් තියලා වහලා ගියේ.
1: ඔව්.
0: ඒගොල්ලෝ තව අකුරු තුනේ අර චිකන් කඩේ වගේ. මේගොල්ලෝ ෆ්‍රැන්චයිස් ක්‍රමයට ගියා.
1: හරි.
0: ඒ කියන්නේ වෙන අයගේ සල්ලි වලින් කඩේ දාලා ලාභය බෙදනවා.
1: හරි හරි හරි.
0: 1968 වෙද්දි මේ කඩවල 300කට වඩා හැතුණා. හැබැයි කඩවල් වැඩි වෙද්දි හැම කඩේකටම එකම රසට බඩු යවන එක අමාරු නะ.
1: ආ ගොඩක්නේ.
0: ඉස්සර ඔව් ඔය ඩෑන් කියන කෙනා තමන්ගේ වෑන් එකෙන් තමයි හැම කඩේටම තක්කාලි සෝස් වල ඉඳලා
1: ඩෑන් ගියා වෑන් එකේ.
0: ඔව්. ටූත් පික් වෙනකම් බඩු අරන් ගියා.
1: හරි.
0: මේක කොච්චර අමාරු නාද කිව්වොත් මේ මහන්සිය හින්දම කවුද මේ ඔය එයා ගණිත් එක්ක ඔව් ෆ්‍රැන්ක්ට කොළු බඩු වලට ඇලර්ජික් එකක් පවා එනවා.
1: අනේ පව්.
0: ඊට පස්සේ යාලා හැම කඩේකටම එකම විදියට බඩු යවන්න සිස්ටම් එකක් හැදුවා. ඒ වගේම 1969 දී තීරණය කළ හැම කඩයක්ම එකම විදියට පේන්න ඕනි
1: කියලා.
0: හරි. අර අපි කවුරුත් දන්න රතුපාට පහලේ හඳුන්වා දුන්නේ යන්නේ දා.
1: හා.
0: 1971 වෙද්දී ඩොලර් 600 පටන් ගත්ත අවුරුදු 13ක් යද්දී ලෝකයේ අනිත් හැම පීස කඩයක්ම එකතු කළත් ඒ ඔක්කොම වඩා විශාලම පීස ජාලේ බවට පත් උනේ පීස කඩේ.
1: හා.
0: ඔය අපි දකින්න ලංකාවේ තියෙන පීස කඩේ.
1: රතුපාට වාලි.
0: ඔහොම ගියා. ඔහොම වැඩේ ගියා. මෙහෙම හිමින් හිමින් ගියා. හරි.
1: හරි.
0: ඔහොම යනකොට මේගොල්ලන්ට කම්පිටිටර් කෙනෙක් තරංකරුවෙක් ආවා.
1: හරි.
0: නිල් පාටයි සුදු පාටයි රතු පාටයි.
1: හරි.
0: පීස කඩයක්.
1: හා.
0: ඔයගොල්ලෝ අපි ඔක්කොම දන්නවා.
1: දන්නවනේ.
0: අපිට ගෙවලා තිබුණා අපි නම කියන්නේ. හරි. මේ ඔය මාකටිං වල තියෙන වැරදි කීපයක් තියෙන අතරේ ආදායම අඩු වෙනකොට අලුත් මොකක් හරි විකාරයක් මාකට් එකට දාන්න ඕනේ කියලා බිස්නස් කරන්න හිතනවා. මේගොල්ලොත් හිතුවා.
1: හරි.
0: මේගොල්ලෝ මොකක් දන්නවද කරි?
1: මොකද්ද?
0: පීසෝන් ස්පේස් ඩිලිවරි. එහෙම නැත්නම් ඩිපින් ස්ට්‍රිප්ස්. පැස්ටා වගේ දහහක් ජාති අඳුන්නල
1: දුන්නා.
0: අලුත් මෙනු අඳුන්නල දුන්නා. ඔබ හැමෝටම විකුණන්න හැදුවොත් ඔබට කිසි කෙනෙක්ට විකුණන්න බැරි වෙනවා කියලා මාකටිං වල නීතියක්
1: තියෙනවා.
0: මේ වෙනකොට මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ආවා. ඇත්තටම පීසා කියන්නේ මොකක්ද? මේ පීසා කඩේ කියන්නේ මොකක්ද? පවුලයට කන්න පුළුවන් ඩිලිවරි කරන තැනක්. මේගොල්ලන්ගේ කම්පිටිටර් මාකට් එක ඇල්ලුවා ඩිලිවර් කරලා.
1: අනේ
0: ඩිලිවරි කරන එක තමයි ඒගොල්ලන්ගේ වැඩි ලොකුම වැඩි. මේගොල්ලන්ගේ ඇතුළට ඇවිල්ලා කනවා. ඒගොල්ලෝ ගෙදරට ගිහින්
1: ගෙදරටගෙන කනවා.
0: sorry.com නේ.
1: දුන්නානේ.
0: දුන්නානේ වැඩි. මේගොල්ලොත් බැලුවා බයික් ටිකක් දාලා අම්මා මාර වැඩ කරගොල්ලෝ කරන්.
1: ඒකනේ.
0: අපිත් කරනවා කියලා. දැම්ම බයික්
1: ටික. බයික් ටිකක්.
0: වැඩි දෙල්. වැඩි යවුල්. හරි. මොකද මේගොල්ලෝ ඔය බයික් ටික දාන වැඩේට සෑහෙන ලොකු ගාණක් ඉන්වෙස්ට් කරා.
1: හරි.
0: බයික් තියනවා ඩිලිවරි නෑ.
1: නෑ.
0: ඕඩර්ස් නෑ. පඩි ගෙවනවා.
1: ඕඩර්ස් නෑ.
0: කොල්ලන්ට වැඩ නෑ. පීට්සා හැදින්නේ. මොකද අරගොල්ලෝ බයික් ටික දාලා මාකට් එක අල්ලලා. මේ බොහොම කෙටියෙන් මේ කතාව කිව්වේ. 2005 වෙද්දී ඔය කියන නිල් පාට සුදු පාට සමාගම ඔය පීසා කඩේට වැඩිය 11.3% ඉස්සරහට ගියා. 2020 ඇමරිකාව හිටපු ලොකුම ෆ්‍රැන්චයිස් අයිතිකරුවෙක් තමයි ඔය අහලා ඇති NPC International. ඩොලර් බිලියනයක ණයක බංකොලොත් තුනක්. 2024 දී තවත් ලොකු අයිතිකරුවෙක් EYM බංකොලොත් තුනක්. ඔයගේ මම මේ කියන්නේ මේ ඔක්කොම බංකොලොත් වෙන්න හේතුව තමයි මේගොල්ලෝ මේකත් එක්ක ඉන්වෙස්ට් කරලා තිබුණා. ඉතින් ආඩ තේරනවාද බිස්නස් එකක් කරගෙන යනකොට කම්පිටිටර්ස්ලා මොනවද කරන්නේ? ඒගොල්ලන්ව පහු කරන්න අපි මොනවද කරන්නේ කියන එක කොච්චර දුරට අපි ස්ටඩි කරලා ඉන්න ඕනේද කියලා.
1: හැබැයි අලුත් හැමදේම සාර්ථක වෙන්නේ නැහනේ.
0: ඔව්. ගොඩාක් දඟලන්නත් බෑ. සහ අර අන්තිම කොටස ලෝකේ ඉන්න හැම මිනිහටම ඔයාගේ ප්‍රොඩක්ට් එක විකුණන්න බෑ.
1: බෑ.
0: ඔයා දැඟලුවොත් ඒකට ඔයාට පේන්නේ නැති පැත්තකින් ඔයා කඩාගෙන වැඩ.
1: තියෙන දේත් නැති වෙලා යන්න පුළුවන්.
0: ඔබ හදන්නේ රබර් සරප්පු දෙකක් නං. රබර් සරප්පු දාන ජනතාව ලෝකේ බිලියන මෙච්චරයි නං. මතක තියාගන්න ඔබටයි තියෙකින් එක කොටසයි.
1: ඔව්.
0: අන්න ඒ අය සනසන්න හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න. අර ඔක්කොම සනසන්න
1: ගියොත්. සනසන්න ගියොත්.
0: ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඩවුන් වෙලා. ඔබට වැඩි දෙල් වෙනවා.
1: ඔයාගේ ක්වොලිටියත් බහිනු.
0: ඉතින් ඕක තමයි කතාව. ඉතින් අපි අදරත් අදහවසර මං කියන්නේ යන්න. ගිල් අපි කොහොම හරි මේ පීසා කඩේ ගොඩ දාමු. හා? අපි යම් පුළු පුළුවන් ගන්න. හැබැයි මේවා
1: අර අර පහුගිය කාලේ තිබ්බා වගේ.
0: ඔව් මේවා බහුජාතික සමාගම්. හා? ලංකාවේ කවුරු හරි කෙනෙක් කරන කඩයක් නම් ගිහිල්ලා කන්න බොන්න. මොකද ඒ සල්ලි මේ රට ඇතුළට.
1: ඔව්.
0: නේද ෆේස්බුක් වලින් කැම්පේන් කරලා බිස්නස් වට්ටලා ඒව කරන්නත් අපි අයියලා මාර ඔස්තර
1: නෙමෙයි
0: පුළුවන්නම් කාට හරි ඔයාට පුළුවන් ඕනම් වෙලාවක ලංකාවේ කර්මාන්තයක් ගොඩදාන්න සපෝට් එක දෙන්න.
1: ඔයා මාව එක්කගෙන ඕද පීචාද?
0: නෑ නෑ මගේ අතේ එහෙම සල්ලි නෑ.
1: පිනක් නෙවෙයිද මාව එක්කගෙන?
0: පිනක් නම් තමයි. ඒත් මං හිතන්නේ නැහැ. මං මේ මෝඩ වැඩි කරයි කියලා. මේ පැල්ලත් නිෂ්පාදනය යන කියලා මෙතන. මොකද පැල්ලත් නිෂ්පාදන ආයතනයේ ලංකාවේ දේශීය කස්ටමර්ස්ලා අපේම පාරිභෝගිකයෝ තමයි අද කියන තැනට මේ තින්න තැනට ගෙනාවේ. ඒගොල්ලෝ දැක්කා ලංකාවේ කිරි නිෂ්පාදකෙක් හැදෙන්න ඕනේ. ලංකාවේ මාකට් එකේ පිටරටින් එන කිරිපිටි ආක්‍රමණයකින් කරලා ඉන්න වෙලාවකනේ පැල්ලත් පටන් ගත්තේ.
1: සහ ජනතාවට හොඳ නිෂ්පාදනයක් දෙන්න ඕනේ.
0: ඔව් ඒගොල්ලෝ හෙමින් හෙමින් ආපු ගමනක මේ ඉන්නේ. අදටත් හොඳම කිරිපිටි ප්‍රොඩක්ට් එක දෙන්නේ පැල්ලත් කියන නමින්.

0: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
6: RDB යූත් ප්ලස් තරුණ ඔබට තරුණයි කියලා කිව්වම දැන් ඔය එක්සත් ජාතීන්ගේ මෙව්ව එක කියන විදිහට තරුණයි කියන්නේ අවුරුදු 40. හ්ම්. ඉතින් අපි තාම එතනට ඇවිල්ලත් නැහැ.
7: අපිට තව කල් තියෙනවා.
6: අපි තාම ළමා වීමේ. ආ. සමහරු කියනවා ඔව් ඔබ හැසිරෙන විදිහට නම් ඔබ ළමෙක් වගේ තමයි. පිරිසප්පෙක් වගේ. හ්ම්. ඒක තමයි අපේ විදිහ.
7: ඔව්.
6: අපි සමහර තැන්වල පොඩි එකෙක් වගේ.
7: හ්ම්.
6: සමහර තැන්වල මහා ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේ.
7: අම්මණ්ඩි.
6: අර කියන්නේ සමහර.
7: ඔව්.
6: ආච්චි කෙනෙක් වගේ. එහෙම තියෙනවා. හරි කොහොම වුණත් RDB එක ඔය කිව්ව ඔය තාරුණ්‍යට යූත් ප්ලස් ගැන කතා කරනවා වගේම වැඩිහිටි ඔබට කියනවා RDB එකේ FD එක දාන්න. මොකද ලංකාවේ මේ වෙලාවෙ දෙන්න පුළුවන් හොඳම පොලිය දෙන්නේ
7: RDB
6: එක. හරි. FD එකට දෙන හොඳම රේට් එක දෙන්නේ RDB එක. වෙන බැංකුවක දැන් වාගේ දාලා තියෙනවා කියන්නේ FD එක. අද බෑනේ බැංකුව හැලා.
7: හොඳ
6: නෑ. හෙටත් පහලා අනිද්ද යන්න බැංකුවට ගිහිල්ලා කියන්න මම මේක අයින් කරගන්න. ඇයි?
7: ගන්නේ පොලිය අඩුයි.
6: ඒකනේ. ඕගල්ලන්ගේ දෙනවට වැඩිය අන්න RDB කේ මෙහෙමයි.
7: බය නැතු කියන්න.
6: සල්ලි වාගෙනේ. එතකොට මේගොල්ලෝ හැසිරේ නිකන් ඒගොල්ලන්ගේ සල්ලි ඉල්ලනවා වගේ.
7: ඔව් ඔව් ඔව්.
6: සමහර බැංකුවල කවුන්ටරේ ඉන්න එක්කෙනා අපි නම් ඒගොල්ලන්ගේ සල්ලි ගන්න ගියා වගේ හැසිරෙන්නේ.
7: මූණ එහෙමනේ.
6: මූණ දෙක වෙලා.
7: අපි ණයට ගන්න යනවා වගේ.
6: අම්මා. දෙන්න හිතෙනවා. රයිට්.
7: හැබැයි මෙතන එහෙම නැහැ. RDB බැංක එකේ එහෙම නැහැ.
6: සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඉතාලම හොඳ මේ කාර්යක්ෂම සේවාවක් සපයනවා.
7: ඔව්. පැය ගණන් ඉන්න ඕනේ නැහැ.
6: මාස 3 6 9 කැමති විදිහට ඔයාලා FD එකක් ඕපන් කරන්න පුළුවන්. ඒකට ඕන කරන ඔක්කොම සපෝට් එක ડોකියුමන්ට්ස් ඔක්ලාස් එක නේ ඔක්කොම කරලා දෙනවා. ඉතින් ඒ ඉඳව වෙන වෙන බැංකුවල තියනවා නම් ගන්න සල්ලි RDB එකට ගේන්න.
7: ඒ වගේම ශාඛා 272ක් තියෙනවානේ. එතකොට මේ මෙතන ඉඳන් අර තව අනිත් ටවුන් එකට යන කම් ඉන්න ඕනේ. හැම ටවුන් එකෙම ශාඛාවක් තියෙනවා.
6: ඒ RDB ගැන මතක් කරේ. ඒ වගේම මේ වෙලාවේ කියනවා මෙන්න අද පත්තරේ තිබ්බ ප්‍රවෘත්තියක්. විෂ මද්‍රව්‍යගත් රියදුරු කොන්දොස්තර 9ක් මාට්ටු. මේ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු රියදුරු මහත්තයෙකු මහත්තයෙකු කියවෙන්නෙත් නෑ මොකද මහත්තුරු කරන වැඩ
7: නෙවෙයි නේ කරලා තියෙන්නේ.
6: ඉතින් මේ
7: අතරම හරි හොඳයි නේ රියදුරු එහෙම ගත්ත කියලා කියන්නේ හොඳයි. ඉතින්
6: මගේ බලන්න සාමාන්‍ය මාර්ගවල පෞද්ගලික සහ ලංගමවල රියදුරු සහ කොන්දොස්තර මහත්තුරු 152ක් අල්ලලා තියෙන. ඉතින් ඔය බස් සිගිලෙන්නේ රියදුරු මහත්තයා ඉන්නේ කොහොමත් ගුවනේ. මේවා ගත්තට පස්සේ ඒගොල්ලෝ ගුවනේ ඉන්නේ.
7: පොළවේ නෙවෙයි.
6: පාවෙනවා. ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා මේ පදින්නේ සමහරිට මේ මේක අපි කියන්නේ
7: වෙන මොකක් හරිද?
6: ප්ලේන් එකක්. මික් එකක්. ආ. ඔය දුර බස් බලන්න.
7: නැත මායා කොසක් කියලා හිතනන් දන්නේ
6: නැහැ. අන්න ඒකයි. ඉතින් මගිය වුණා අපි පව්.
7: අපි ඉතින් දෙයෝසේ කර කර යන්න ඕනේ.
6: මොකද අපි ඉන්නේ සිහියෙන්නේ. වැදුනොත් වැදිල්ලක් ඔය යන ස්පීඩ් එකට
7: අනික හයිවේ එකක්
6: ආයි ඉතින් වැටටත් ගෙවලා ජීවිත කීයක් අනතුරේද දේපල හානි ජීවිත හානි ඔක්කොම. ඒ නිසා හයිවේ එකේ විතරක් නෙමෙයි ඕනම තැනක ඔය වාහනයක් අතට ගන්නකොට රියදුරු අසුනි වාඩි වෙනකොට වාට තියෙනා වගකීමක්. ඔයා සැහැල්ලු නිදහස් පිරිසිදු නේද මනසකි.
7: ඔව්.
6: එහෙම ශරීර සෞඛ්‍යෙහි ඕනෑ වාඩිවෙන් සිහිවිකල් වෙලා රියදුරු අසුනේ වාඩි වුණාට රියදුරු දෑතට දෙවි පිහිට ලැබෙන්නේ
7: නැහැ. අපිට තමයි ඉතින් ඒක හැබැයි.
6: අපිට තමයි දෙයියන්ගේම පිහිට. හරි. රටම එකට ජාතික වැඩසටහන වදන්නවා රටේම මේ මද්ද්‍රව්‍ය උදුර වෙනුවෙන් රටක් විදියට අපි එකතු වෙලා වැඩ කරමින් ඉන්න කාලයක් මේ.
7: ඉතින් ඔයාලට කරන්න තියෙන මේ වෙනුවෙන් චූටි දෙයක්. මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ පාරට බැහැලා එක එක දේවල් කරන්න ඕනේ නැහැ. 19:27 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. එහෙම කෙනෙක් ගැන දන්නවා නම් මද්ද්‍රව්‍ය ජාවාරම් කරන නැත්නම් ඒකට බැහැවලා ඉන්න කට්ටියත් කවුරු හරි දන්නවා නම් කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් ඔයා මේ දේවල් කරන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් 19:24 කතා කරලා ඔයාගේ ජීවිතයෙන් වෙනස් කරන්න. ඔයා ගන්න මේ පොඩි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
6: හරි, ඒ කිව්වේ රට මේකට වැඩසටහන ගැන. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මේ මේ සම්බන්ධව, ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ගැන ඉඟියක් දෙන්න පුළුවන් නම් ඔත්තුවක් දෙන්න පුළුවන් නම්
7: ඔත්තු දෙන්නක් සයින්.
6: ඔව්, 19:24 කෝල් කරලා කියන්නේ සර් අපේ ගේ ළඟ රත්නි මාමා පිරනවා පෙරිල්ලක්. ඒ කියන්නේ අර නීති විරෝධී මත්පැන්.
7: ඔව්.
6: එහෙමවත් තියෙනවා ඈ. ඔය විෂ මද්ද්‍රව්‍ය කියලා ගුවම කුඩු හෙරොයින් අයිස්
7: ගන්න. ඒක විතරක්ම නෙවෙයි.
6: කසියා. වෙලසන්ට.
7: අනේ මොනවාද?
6: කෝඩා. ඈ? ඔය එක එක විදිහට කියන. මම දන්නේ නැහැ ඔය මං අහලා තියෙනේ. මං භාවිතා කරන්න මම මීට වඩා හොඳට කියනවා. 8:31

0: නිකිණි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සවනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: උදෑසන 8:42

0: සමාල්ලාට මට හිතනවා මට මේ තියෙන රාජකාරිත් එක්ක ගත්තම අනේ අපි ලොකු නොවී හිටියනම් අපි අවුරුදු 15 16 හිටියනම් අවුරුදු 11 12 හිටියනම්
1: රාජකාරි කියලා කියන වගකීම එකනේ
0: ඒකයි අම්මලා තාත්තලා දෙන දෙයක් කාලා
1: ඒගොල්ලෝ
0: ඔව් ඒගොල්ලෝ එක්කම ගිහිල්ලා ගන්න ඇඳුමක් කිසිම විලාසිතාවක් නැති
1: ඔළුවට කිසිම බරක් නැති
0: ඔව් කොච්චර සහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉඳලාද අපි මේ ලොකු වෙලා ලොකු වෙලා ඇවිල්ලා දැන් ඔෆිස් වලින් බොස් ලගෙන් බැනුම් ගහන.
1: ගෙදර වයිෆ් කෙන් බැනුම් ගහන.
0: ගෙදර වයිෆ් ලගෙන් බැනුම් ගහන.
1: වයිෆ් ලගෙන් ඕකේ.
0: මම මේ සමස්ත අපේ පිරිවි ප්‍රජාව ගැන කතා කරා.
1: හරි හරි.
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් ලගෙන් බැනුම් ගහන. හා. එහෙම නැත්තම් කිසිම අදාළත්වයක් නැති රටේ මිනිස්සුන්ගෙන් බැනුම් ගහන. නේ?
1: ඔව්.
0: පාරේ යනකොට කාගෙන් හරි බැනුම් ගහන. හා. අයියලා යන මිනිස්සුයෝ.
1: පිටෙක් කියලා හරි බැනුම්
0: ගහන. يعني අපි ප්‍රශ්න හින්දා අපි යනකොට පාරේ යනකොට උනත් ඒව කල්පනා කර කර.
1: ඔව්.
0: සමාරිට ෆෝන් එකේ කේක අපිට ප්‍රශ්න තියෙනවනේ
1: තියෙනවනේ
0: ඒ ඔය ලොකු වෙන්නේ නැතුව හිටියනම් අවුරුදු 15 16 හිටියනම් අපි කොච්චර නේ ඉස්කෝලේ යන ලාවට බාලිකාව ළඟට ගිහිල්ලා ගෑල්ලා මේ දිහා බල්ලා සුවඳ කොලේක ලියුමල් ලියලා ආ අද කාලේ වගේ නම් කම්පියුටර් එකේ ගේම් එකක් ගහගෙන ආ ඔහොම ඉන්න තිබුණානේ යාළුවෝ ටිකත් එක්ක පොඩි ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා අම්මගෙන් තාත්තගෙන් කීයක් හරි ඉල්ලගෙන රීලෝඩ් එකක් දාගෙන
1: ඔව්
0: අපි ගෙවපු ජීවිතේ මරු නේද?
1: එහෙම හිටපු අපිට වෙච්ච දෙයක්.
0: අවුරුදු 15 16 කියලා කියන්නේ අපිට තිබ්බ එහෙම කාලයක්.
1: ඒ කියන්නේ අපිට ඒ කාලේ තිබ්බනේ ලොකු වෙන්න හරි උණක්.
0: ඔව්. දැන් තමයි අපිට තේරෙන්න අපරාධ.
1: ජොබ් එකක් කරන්න.
0: දැන් බලන්න පොඩි කොල්ලෙක් අවුරුදු 17යි.
1: හරි.
0: වොල්ෆ් කුකාය.
1: ඈ?
0: වොල්ෆ් කුකාය. නම ආයි කියන්න එපා. වැරදිලා මොනවා කියවිද? හරි මෙයාට දෙනවා ඉන්ටර්න්ෂිප් එකක් නාසා එකේ ඔය ගොඩාඩ් ස්පේස් ෆ්ලයිට් සෙන්ටර් එකේ සම ඉන්ටර්න්ෂිප් එකක් තමයි මෙයාට දෙන්නේ මෙයා පටන් අරන් දවස් 3න් මේ ඔය ඔය

0: ආයගන්නම් ආයගන්නම් ඒ නම ආයගන්න.
1: ඕකේ.
0: හා. ඒ කියන්නේ අපිට නම කියව ගන්න බෑ මූ කරලා තියෙන වැඩ මෙලුවම්. අවුරුදු 17යි.
1: එක්ක නම් වෙනස් කරගන්න ඕනේ ඔච්චර ලොකු වැඩක් කරනවා.
0: ඔව්. හරිද? Eclipsing binary stars. හරි.
1: හරි.
0: ඒ විස්තර අර ස්ක්‍රෝලින් කර කර බල බල ඉඳලා තියෙනවා.
1: හරි.
0: මෙයා ඒ අතරේ තාරකාවක බ්‍රයිට්නස් එක පොඩ්ඩක් ඩිප් වෙනවා. කියන්නේ අඩු වෙනවා.
1: ඔව්.
0: දැකලා හිතලා තියෙන්නේ ඒක තරුවක් ඉස්සරහින් අනික් තරුව පාස් වෙන හින්දා වෙන දෙයක් කියලා.
1: හරි.
0: ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි.
1: මොකද එනවා?
0: ඒක Earth එක වගේ 6.9 ගුණයක් විතර ලොකු පික්ටා කියන හරි ආලෝක වර්ෂ 1300ක් ඈතින් තියෙන TOI එක 1338B වෙන අලුත්ම වර්ල්ඩ් එකක්.
1: දැයනේ.
0: නම් හිමීට බලන්න TOI කියන්නේ මොකක්ද?
1: මොකද්ද කියලා සර්ච් කරලා බලන්න.
0: පික්ටා ගැනත් හොයන්න. හරි. මේකේ තියෙන සමහර ඒවා මම කිව්වේ නෑ. මම මෙතන නාන්න ඕනේ නෑනේ. හරි. ස්ටාර්ස් දෙකයි එක ප්ලැනට් එකයි. තාරකා දෙකම වටේම අර ඕබිටින් වෙනවා කියලා කියනවා. අනේ පුතේ ලොකු වැඩි උඹට මේවා.
1: දරා ගන්න බෑ.
0: අවුරුදු 17යි පුතේ. උඹට මට 38යි.
1: කිරිපුතේ
0: ඇයි බං උඹලා අවුරුදු 17දී මේ වගේව කරන්නේ?
1: අපිට එතකොට මොකද වෙන්නේ?
0: ගොඩක් ඉන්ටර්න්ස්ලා ෆස්ට් වීක් එකේ කරන්නේ කොෆි මැෂින් එකක වැඩ කරන එක. නාසයකේ වුණත් පොඩි පොඩි වැඩ ටිකක්.
1: හරි.
0: ගිහිල්ලා කට්ටිය වැඩ කරනවා බලන්න.
1: බලාගෙන ඉන්න.
0: ලොක්කෙක්ගේ බත් එක කැන්ටින් එකේ ගිහිල්ලා කියන්නේ.
1: අත්උදව් කරන්න.
0: ඔව්. ඒ වගේ පොඩි පොඩි වැඩනේ.
1: වැටිච්ච දෙයක් අහුලලා දෙන්න.
0: මූ ගිහිල්ලා දවස් තුනේ මාර මැච්චක් ගහලා. ඉතින් බලන්න.
1: ලෝකයක් හොයාගෙන නේ.
0: ග්‍රහලෝකයක් හොයාගෙන නාසයකට ගිහින්. ඉන්ටර්න් ගිය කොල්ලෙක්.
1: දවස් තුනේ.
0: ඔව්. ඉතින් මෙයාව පර්මනන්ට් කරලා පඩි වැඩි කරලා. ජොබ් එකකට ගත්තොත්. මෑන්ස් මාර දේවල් හොයාගෙන. මෙහෙම මොළ තියෙන පොඩි දරුවෝ ඉන්න වටපිටාවක අපි ජීවත්
1: වෙන්නේ.
0: එහෙනම් වැඩි හිටියෝ විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ව බාර ගන්න.
1: ඔව්.
0: ඇක්සෙප්ට් කරා. අපි ලෑස්ති නෑනේ දැන් පොඩි උන් කියන ඒවා අහන්න.
1: නෑනේ. ඔව්.
0: අපේ පරම්පරාවට තියෙන ලොකු ප්‍රශ්නයක් ඕ. මොන හරි කියන්ගෙනුන අපි පොඩි එකයි කටවහනවා. මොකද අපිට තේරෙනවා අපි ලැජ්ජ වෙනවා. හරි.
1: අපිට වඩා දන්නානේ.
0: මාරේව කියන්නේ. දැන් අපි ওই මීඩියා ගැන වුණත් අපේ ලොකු පුතා කියාගෙන එනවා. ඔව්. අපේ ලොකු එකා.
1: ඔයාගේ?
0: මගේ ලොකු.
1: ආ හරි. ඔකේ.
0: තාත්ති. දැන් රේඩියෝ මෙන්න මේ තැන තියෙන.
1: ඔයා ඔය කියන්නේ මේ වගේ දේවල් ඒවා පරණයි තාත්ති.
0: තාත්ති මොනවත් තාත්ති වාර පීසා කඩේ ගැන කිව්වෝ ඕක පරණ නිවුස් එක.
1: මේ තියෙන එකේ අප්ඩේට් වර්ෂන් එක කියලා වෙන්නන.
0: තාත්ති. තාත්ති ගෙදර ඉඳලා මාව යවන්න මෝනින් ෂෝ එකට.
1: අපේ ආලෝ කියනවා ලැජ්ජයි තාත්ති ඔයා ගෙදර ඉන්න කියලා කියනවානේ.
0: මට ඒලට කට උත්තර. හරි. ඉතින් ඌට අවුරුදු 12යි තාම. ලොකු පුතාට. දැන් මේක අහගෙන ඉන්න මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා කල්පනා කරා මූ මාට මාර පොල්ලක් නේ තියෙනවා.
1: දැන් ගේට් එක නැගේ ඉන්නවා පොලු ටික තියාගෙන.
0: හරි. මේ 8:47යි. ඉතින් අපි මේ දරුවා ගැන කිව්වේ ඉතින් එහෙම ලෝකේ නේද?
1: එහෙම ලෝකේ ඒ පැත්තේ ඒ වගේ දෙයක් සිද්ධ වෙනකොට අපේ ලංකාවේ නිවුස් එකක් විදිහට ගහනවා නිවාඩු කාලේ ළමයිට ෆෝන් දෙන්න එපා කියලා.
0: එකම ලෝකයක රටවල් දෙකක
1: ඉරණම් දෙකක්.
0: අපේ iPhone එක ගත්තම ගන්න වෙන වෙනනේ. දීලා බලන්නක මොන හරි අලුත් දෙයක් හොයාගනින්. ඔයාගේ තියෙන හොර වැඩ ටිකල් ගන්න. හරි. මේ ජොබ් එකකට දානවා අපි යාව. අපි යාව දානවා.
1: මොකටද?
0: රයිනෝ එකේ දානවා. රයිනෝ එකෙන් පත් කරනවා අපි වාව රයිනෝ ගැත්තේ කතා කරලා මැටිලේයර් එක නෙමෙයි ලංකාවේ උළු අහලවත් තියෙන ගෙවල් වල මිනිස්සු ඔය කියන තරම් ඔය උණුසුම් කාලගුණයේ තියෙන වටපිටාවකදී
1: කූල් එකේ ඉන්නවද
0: කියලා.
1: හා ඒ වගේ සේෆ්ටි එකක්.
0: ඔව් හොයලා කියන්න පුළුවන්
1: නම්
0: මම එකක් කියන්න. ඒගොල්ලෝ ඇවිල්ලා මේක කියයි.
1: කද
0: ඒගොල්ලන් සමීක්ෂණය මේක තහවුරු කරගනි. උළුකට මාරු කරනවා මාස දෙක තුනකට සැරයක්. ඇයි වඳුරෝ පායිනවා. වඳුරෝ මෙච්චරයි උළු අහල මෙච්චරයි. එක උළු අහලකට වඳුරෝ මෙච්චරයි. හරි. උළු අහලයක් නම් වඳුරෙක් පැනපු නැති එකක් නැති තරම්. දාන්න ෂීට්. ඔය හීට් එක ගැනත් මේ ෂීට් එක බලාගන්න. රයිනෝ රූෆින්

0: ෂීට් එක මැටිලේරක යටතියෙන්. ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට උණුසුම එන්නේ නැහැ. ඒ නිසා තමයි මැටිලේයර් එක. උඩින් තියෙනවා ජල විකර්ෂක ආලේපනය.
1: ඒ හින්ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට දැන් ඔය අනිත් ෂීට් වල වගේ කළු වෙලා දියසෙ වල බැඳලා පරණ පාටක් මේ ෂීට් එකේ එන්නේ නැහැ. ඉතින් ඒ හින්ද අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙනවා වහලා අලුත් කරන්න ඉන්න කෙනෙක් නම්.
0: අතපය කඩා ගන්න එපා වහලට නැගලා. අද නිමාඩු දවසේ ඉඳන් වයිෆ් සමහරට ආව වහලට නැගගෙන.
1: අත්දැකීමෙන් කියන්නේ අසා බ්‍රෝ.
0: හස්බන්ඩ්ලට තියෙන ප්‍රශ්නනේ.
1: නිවාඩු දවසක් ඇත්තා කතාවුරු වහලෙලු ඉන්නේ.
0: වහලෙ. වහලවට තමයි ගොඩක් කළා. මොනවා හරි වැඩක් එක්ක. හරි. කොන්දේ අමාරු ඊට පස්සේ අද හවසට. මුදුළු ගාලා වත්ත සුද්ධ කළා.
1: පොල් ගාලා.
0: පොල් ගාලා මොෂින් මැෂින් එක නැති හින්දා රෙදි
1: හොදලා. මේ රෙදි හොදලා වතුර ඇදලා.
0: හරි. ෆැඩ්නා උත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඕනම කෙනෙකුට හරි කොන්දේ අමාරුව බෙල්ලේ අමාරුව රේස මැණික් කටුව වලලු කර තව කොහෙද මගේ ඇරුණේ? කොහෙවත් මගේ ඇරුන්නේ. සියලු වේදනාවන් වලට රුපියල් 1920යි.
1: සියලු සන්ධි වේදනාවලට. ඉතින් ගෙදර ගිහිල්ලා තියාගත්තත් කමන්නේ, මේ වේදනාවල් තිබ්බත් නැතත් ඔයා ගෙදර ගිහින් තියාගන්න 1920 පාඩු නැ. දන්න කියන අයට හරි මේක කියන්න, මෙන්න මේ වගේ ආලේපයක් තියෙන, මේක තෙල් එකක් නෙවෙයි, ගෑවම ගඳ නැ, හරි ප්‍රසන්න සුවඳක් තියෙන හින්දා බය නැතුව පාවිච්චි කරන්නත් පුළුවන් කියලා.
0: ෆැඩ්නා ඒගොල්ලන්ගේ රිසර්ච් සෙන්ටර් එකේ මේක සාතික කරලා තියෙනවා වැඩි හරි කියලා. කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාවත් එක්ක
1: රිසර්ච් ෂුව කියලා.
0: ඔව්. 1920යි, තෙල් එකක් නෙවෙයි, ගඳ නැහැ, 100%ක් ස්වභාවිකයි. ගන්න පුළුවන් සුපර් මාකට්ස් වලින්, හා
1: ෆාමසි වලින්.
0: ෆැඩ්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා ඉල්ලන්න, වෙන වෙන ඒවාට අහු වෙන්න එපා.
1: උදෑට ඒ විනාඩි 50යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Lakhanda Radio ITN.
1: David Pierce Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna Binduai Ikai Ikai Hatarai Hatsiyai Hayasaya
2: Visha Madravya Bhavitain Ivatvenna Onada Jeevitaya Aluten Patanganna Asada Ehenam Meka Oya Gannam Ona Call Ekak 19:24 ta Katha Karanna Ratama Ekata Jathika Mehewuma
3: Mama Nan Dan Marama Relax
4: රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: David Pierce Motor Company within Rajya Sevaka Upata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasada Saha Deemana DPMC Rajya Pranama Amatanna Bindu

ජූත් එකෙයි නොයාගේ ෆියච එකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779479
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: ලක්හඬ බුද්ධ රශ්

0: නිකිණි පුරපසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: වෙලාව පෙරවරුණ දෙයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිද

0: ලක්හඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක් කලින ආරච්චේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: ඉස්ලාම් භක්තිකයන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ වන මොහම්මද් නබිනායකතුමාගේ ජන්මදිනය අද්‍රියේදී තිබෙනවා. ඒ අනුව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වල නිරත වෙනවා. ස්වකීය ජීවිතේ පුරා මිනිසත් බව වෙනුවෙන් නබිතුමන් කළ කැපකිරීම් අපරිමිතයි. අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ගැන්වීම්වල හරය වෙනවා. මානව සමාජයේ ගුණන බෙලින් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බව එතුමන්ගේ දර්ශනයයි. මේ අතර නබිනායකතුමාගේ ජන්මදිනය සැමරෙන 42 ජාතික මිලාද් උන් නබි මහෝත්සවය ජනාධිපති අඩු කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ බිගම පෙරියමුල්ල අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී. ඇමරිකාව සමග පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් විසඳා ගැනීමට නොහැකි වීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉරානයේ සහෝමාඩිය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවලදී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඒකාබද්ධ තාවකාලික නාවික මාර්ගයක් ස්ථාපිත කිරීම පිළිබඳ රාමුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. සමුද්‍ර සද්දිය යොදා ඇති බෝම්බිවත් කිරීමටද දිරට එකඟ වී තිබෙනවා. ලෝකයේ සමස්ත කජිතෙල් සහ ද්‍රව ස්වභාවික ගෑස් ප්‍රවාහණයෙන් පහින් එකට පමණ පෙර හෝමුස් සමුද්‍ර සද්දිය හරහා සිදු වූ අතර පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එහි නාවික ගමනාගමනය දැඩි ලෙස සීමා වී තිබෙනවා. මිරික ලකඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට

0: මගෙන් ඔයා ඇහුවේ නැත්තේ ඇයි කියලා මම මේ කල්පනා කරේ.
1: මොකද්ද?
0: මේ මූණේ වම් පැත්ත තඩිස්සි වෙලා තින්නේ ඇයි කියලා.
1: ඔයාගේද?
0: දුවද්දි වැටුණා.
1: ගුටි කෑවෙ නෙමෙයි.
0: නෑ දුවද්දි වැටුණා.
1: කොහේ දුවද්දි?
0: ගුටි කන්න කවුරු හරි ගහන්න බෑ.
1: ඇයි අක්කා?
0: නෑ නෑ නෑ. ඔයා හදන්නේ මේ වෙන කතාවකට මේක අරගෙන.
1: දැන් කොහෙද දිව්වේ ඔයා?
0: මගෙන් ඇහුවා සමහරු අහන පොලිසියෙන් ගහලාද කියලා. මං කෝල් පොලිසියෙන් ගහන්නේ
1: නෑ නෑ නෑ නෑ. මම ගහන්නේ පිස්සු.
0: පොලිසියෙන් ගහන හවල්ලේකට.
1: හේතුවක් නැතුව ගහන්නේ නෑ.
0: මම දුවද්දි වැටුණා.
1: කොහෙද දිව්වේ?
0: මම දැන් කියන්නේ දැන් අද උදේ දුවලා මේ වැඩට එනකොට වැස්සත් එක්ක පොඩි මේකත් තිබ්බ වාහනෙන් බහැලා මේ ටික දුවගෙන එනකොට අර අතන නිකන් මේ මෙහෙණ කඳේ පොලේ ගැහුවා වගේ ඔය අර ගල් අල්ලපු අර ඉන්ටලොක් ගල් අල්ලන් තින් මේ කම්බුල මේ පැත්ත මේ පේනවා දම් පාට වෙලා
1: අනේ
0: දත කිල්ලේත් තේනවා
1: අනේ දත නෑන්ත මන් දන්නේ
0: නෑ දත බඩේ මට නෑ දත් ටික බඩට ගියා රයිට් මේ ගුටි කාපු හැම කෙනාම දුවල වැටිලා නෙවෙයි මේ මූණේ තඩිස්සි වෙලා තියෙන ලේ හැලෙන සීරීමක් හරි වෙලා තියෙන හැමෝම දුවල වැටිලා නෙවෙයි
1: ගුටි කාලා වෙන්නත් පුළුවන්
0: ගුටි කාල වෙන්නත් පුළුවන්. ඒ හින්දා කියනකොට අපි එයා කොහොම කිව්වත් අපි අහනකොට සා ඔළුවට ගන්න ඕනේ.
1: මේ බොරු කියන්නේ ගුටි කාල.
0: මේ කතාවයි ඔය අර ඔය පොලිස් සිදුවීම අතර පොඩි ළඟ සම්බන්ධයක් තියෙනවා.
1: තියෙනවනේ.
0: කොහෙන් ගියත් ඒ පැත්තටමයි යන්නේ. නේද? ඔයාගේ මූණේ එහෙම එකක් පේනවා.
1: ඒ පැත්තටම යන්න හිතන. ඇදි ඇදි යන්නේ.
0: එම නිලධාරීන් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී පැන යාමට උත්සාහ කළ නිසා වෙඩි තිබ්බා කියලා එහෙම ඉස්සර ප්‍රවෘත්ති ආවේ.
1: ඔව් ඔව්
0: ඔව්. ඔය අපරාධ කරු සම්බන්ධ නේ. ආයුධ පෙන්වන්න රැගෙන යද්දී ඒ පුද්ගලයා විසින් පොලිස් කණ්ඩායම වෙත ආයුධයක් දිගු කර නේද?
1: ඔව්.
0: වෙඩි තැබීමට දරන උත්සාහයේදී පෙරලා ප්‍රතිප්‍රහාර එල්ල කරපු නිසා තුවාල වෙදිලා ඒ අපරාධ කරු තුවාල වෙලා රෝහල් ගත කරා.
1: ඊට පස්සේ මිය යනවා.
0: රෝහල්ට ගෙන යන අවස්ථාවේදී අපරාධකරු මිය
1: ගියා. ඒක අර ආයුධ පෙන්වන්නේ නිතර සිද්ධ වුණා නේද?
0: ඒ කියන්නේ මාර ස්ක්‍රිප්ට් තියනවානේ. මේ
1: ඔව්.
0: ඒ කියන්නේ මෙහෙමයි. අපි කියන්නේ නැහැ මේක මෙහෙමයි කියලා. සමහරු මේක ප්‍රශ්න කරානේ මේව නිකන් ස්ක්‍රිප්ට් නේ. එහෙම පුළුවන්ද? කියලා ඔය සිරකරුවන් එහෙම සිරකරු අයිතිීන් සුරකීමේ සංවිධානය.
1: ඔව්.
0: එහෙම කිව්වා. ඒ හින්දා මේ ඔය දැන්නුත් ඔය සමහර මේ ෆේස්බුක් වල එහෙම දකින්න සමහර සිද්ධි දැක්කලා දෙනවා මාර ප්ලොට් එක يعني හරි ලස්සන කතා
1: තියෙනවා
0: හරි ලස්සනයි කියන්නේ ඒ සිද්ධිය මවන විදිය මාර ලස්සනයි නේ
1: අපිට හරි අහන් ඉන්න හරි ආසයි
0: අර අපි කියන ලංකාවේ අර ජනප්‍රියම මෙගා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ගැන කියන්නේ
1: මම දැන් කියන්නේ නේද විතරයි
0: ඔය ෆේස්බුක් එකේ එහෙම දන්නවද එයාගෙන ලොකුම දීර්ඝතම මෙගා නාට්‍ය තිබුණේ.
1: ඔව්.
0: ඔය අපි කියන්නේ කෝපි කඩේ ගැන නෙමෙයි.
1: නෙවෙයි නෙවෙයි නෙමෙයි මෑත කාලේ.
0: පෞද්ගලික නාලිකාවක එහෙම නාට්‍යයක් තිබ්බේ. ඒ කියන්නේ
1: ලියනවා ලීලා කායන.
0: අන්න යාට වැඩිය ස්ක්‍රිප්ට් හොඳයි මේ සමහර ස්ක්‍රිප්ට්. තියෙන නිසා
1: එයා අපි වහගෙන ඉන්නවා නම් පොඩ්ඩක් බලලා හැදෙන්න.
0: මේ ඔයාට වැඩිය හොඳට ලියනයි.
1: ලියනයි ඉන්නවා.
0: කතා ගොතන්න නම් අපේ රටේ පිස්සු හැදී. ඒ නිසා තමයි අපි හැම වෙලේම අපේ ආරක්ෂාව වෙනුවෙන් සාක්ෂියක් නේ කිසියම් ගැළවීමට අවස්ථාවක් තියාගන්න
1: ඕනේ.
0: ඔය අපි හැමතිස්සම කියනවා අපි කතා කරලා තියෙනවා යම් කිසි සිදුවීමක් වෙනකොට අපි ඒකේ රූප රාමු ටිකක් වීඩියෝ එකක් ෆොටෝ එකක් ළඟ තියාගන්න එක අපේ සාක්ෂියට අපේ ගැලවුමට මාර වටිනවා.
1: ඔව් විශ්වාස කරන්න පුළුවන් සාක්ෂියක් තියාගන්න.
0: ඔබ හරිනම් ඔබ නිවැරදිනම් ඕනම තැනක. අපි හිතුව රජේ කන්තූරට ගිහලා වැඩේ වුණේ
1: නැහැ.
0: ප්‍රසිද්ධිය අපිට බයිනවා එක්කෝ අපිව ඒ නොසලකා හරිනො. සමහර පෞගේ කාලේ වීඩියෝ කරලා දැම්මේ Facebook. ඔව්
1: යන්න live එකක්.
0: Facebook දාන්න එපා. live යන්නත් එපා මම කියන්නේ ඒවා නිකන් තියාගන්න අවශ්‍ය විමර්ශන
1: වෙලාවට.
0: නේද? මොකද දැන් ඔය mobile phone එක අපේ අතේමනේ.
1: තියෙන්නේ.
0: අපේ අතේ නෙමෙයි වැඩි හරියක් තියෙන පොඩි එකක් ඇත්තේ නේද
1: අර කොල්ලගේ අතේනේ
0: ඔව් ඉතින් ඒ නිසා මේ දවස්වල අර ඒකත් පොඩ්ඩක් කියන්න ඕනේ දැන් ගෙවල් වල ඉන්නේ පොඩි දරුවෝ ටික මේ ස්කූල් නිවාඩුව නිසා ඒගොල්ලන්ට මොබයිල් ෆෝන් එක පොඩ්ඩක් ඒගොල්ලෙන් අතින් චුට්ටක් ගන්න පුළුවන් නම් හොඳයි මොකද මේක එතරම්ම හොඳ කාරණාවක් නෙවෙයි අපි මේ ගැන ඕන තරම් දේවල් කතා කරලා තියෙනවා වැඩිහිටි ඔබ දන්නවා ඉතින්
1: තමන්ගේ වැඩ ටික කරගන්න ලේසි වෙන්න ෆෝන් එක අතට දීලා ඉන්නවා.
0: උදේ 9යි විනාඩි 9යි අපි අලුත් පැයක ඉන්නේ. මේ පැයදිත් අපිත් එක්ක ඉන්නවා ක්‍රමරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසය. වගේ බඩේ යම්කිසි අපහසුතාවයක් දැනෙන ඕනම වෙලාවක ක්‍රමරාජ කරල් ගුලි. එහෙම නැත්නම් ලදරු පණු රෝග වගේ එකක්. ක්‍රමරාජ කිව්ව ගා මතක් ඉන්නේ කරල් ගුලි.
1: ඔව්.
0: කෝල් කරලා ගෙන්න ගන්න මෙන්න මේ නම්බර එකට.
1: 012 752 889.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600. David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: වාහනයකින් බැසයාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
2: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගය ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: නවයයි විනාඩි 20යි වෙලාව. රෑට ඩ්‍රයිව් කරනකොට ඉදිරියෙන් එන වාහනේට ඔයාගේ ඇස් දෙක නිලංකාර වෙලා ඒ අලංකාරය නිසා ඔයා කොහේ හරි මද්දගෙන තිනවද? බයිකයක් පදින කෙනෙකුට, පොඩි වාහනයක් පදින කෙනෙකුට, ඔය දැන් තියෙන වාහනවල විශේෂම හොඳ සුඛෝපභෝගී වාහනවල හෙඩ්ලයිට් එක ගැහුවම ආයි අන්ධ වුණා හා සමානයි. හරි, එතනින් එහාට මුකුත් පේන්නේ නැහැ. ඒ නිසා ඩ්‍රයිව් කරනකොට අපි ඔක්කොම හිතන්න ඕනේ, හැබැයි එහෙම හිතන්නේ නැහැ. සමහරු හෙඩ් එක ගහගෙන මේ
4: ගහගෙන යන්නේ.
3: ඉතින් අපි ගිහිල්ලා කුඹුරු වල කාණු වල ලයිට් කණු වල තාප්ප දිගේ එහෙමත් යන අවස්ථා තියෙනවා. රාත්‍රී කාලේ විතරක් නෙමෙයි, අපේ පෙනීම හරියාකාරයව තිබුණේ නැත්නම් අපි කොහොමත් යන්නේ නේද? වැරදි පාරවල් වල තමයි. දැන් බලන්න ඔයාගේ පෙනීම කියන එක ගැන කොච්චර දුරට වද වෙනවද කියනවා නම්, ඔයා ඔයාගේ ඇස් දෙක විශ්වාස කරලා ඔයා මේ වෙලාවෙත් මේ කියන පරිවිඩේ පැත්තකට දාලා නිකන් කනකට ඇහුන්නේ නැවක ඉන්නවා. ඉඳලා හිටලා හරි ඇස් දෙක පොඩක් ටෙස්ට් පරීක්ෂා කරන්න. බලන්න පෙනීම කොහොමද කියලා.
4: ළඟ පේනවද, දුර පේනවද,
3: පොඩි අකුරු පේනවද, ඇසේ යම් දෝෂයක් තියෙනවද, ඇහැ ටික ටික නරක පැත්තටද යන්නේ, වයසත් එක්ක එන්න පුළුවන්. හරි, මේ ඔක්කොම තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන අපි කතා කරන්නේ.
4: ඔව්, ඉතින් ඔයාලට පුළුවන් එතනට ගියොත් මෙන්න මේ සේවාවන් ටික එකම වහලක් යටින් සුවදශීලිව ලබා ගන්න. ඇසේ සුදවත් කිරීම, දියවැඩිය සායන, ග්ලූකෝමසායන, ළමාක්ෂි සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගියාංශ, මෙන්න මේ හැම සේවාවක්ම එතනට ගියම ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම කියන්න ඕනේ, ඒගොල්ලෝ හරි සුවදශීලී කට්ටියක්. ඇස සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඔයගලන්ට සත්කමක් කරාට පස්සේ කොහොමද ඉන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ දැනුවත් කරනවා සහ ඔයගොල්ලෝ ගැන හොයලා බලනවා. ඉතින් මේ හැම සේවාවක්ම ලබා ගන්න ඔයාලට මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් කරන්න පුළුවන්. 0700
3: විදියට ඩෝමකට කෝල් එකක් දෙන්න ගන්න මැෂින් එකක්. මැෂින් එකක් නෙවෙයි, මැෂින්ස් ගොඩක් තියෙනවා. කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කෙනෙක් නම් ඔයා දැන් ඉස්සරහට ඔය හෙල්නිනෝ වලින් පස්සේ ආයි ගම් වතුර වගේ වෙන්න පුළුවන්. කොහොම වුණත් වගාය ආයි අපි බැක් ටු නෝමල් එන්න එපේ. මේව කරගන්න අපිට අරන් තියාගන්න ඕනේ. ඊට පස්සේ ආර්ථිකයට එන ඩැමේජ් එකත් එක්ක සමහරට ඔය යන්ත්‍ර සූත්‍රවල වුණත් ගණන් ඉහළ ගිහිලා තියෙන්න පුළුවන්. හිතන්න ඇති ගණන් යන්න පුළුවන්. ඒ නිසා හිතන්න ඩෝමා ඇතුළු මාක්ස්පෙන් ගෲප් එක හරහා ඕගලන්ට කියන ආරාධනා කරනවා, ඊළඟ යන්ත්‍රෝපකරණ ඒ ලොට් එකේ ඔයාගේ මැෂින් එක වෙන් කරගන්න 0117 679 579 සහල් කිටීමේ යන්ත්‍ර, කළු වැට ඉවත් කිරීම, ඊට පස්සේ වී කොටන යන්ත්‍ර, ඊට පස්සේ තව තියෙනවා කලර් සෝට, ඔය ගොඩක් ඒවා තියෙනවා. හරි, ස්ටීම් බට්ටා, ඊට පස්සේ පොල් තෙල් හිඳින යන්ත්‍රය. ඉතින් මේ හැම එකටම ඩෝමා මාක්ස්පෙන් ගෲප් එකට තමයි වා කතා කරන්න ඕනේ. පැලොත්ත යෝගට් ගැන අපි පොඩ්ඩක් කතා කරලා යමු.
4: ඔයා පොඩි බබාට යෝගට් එකක් දෙන්න හිතනවා නම් ඔය වෙළඳපොලේ තියෙන හැම යෝගට් එකක්ම දෙන්න හදන්න එපා. මොකද හැම යෝගට් එකේම ඔය කියන රස ගුණ මේ දෙකම නැහැ. සමහරක් විට රස විතරක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා ගුණ ගැනත් හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පැල්වත් යෝගට් එකක් තමයි ඔයා ගන්න ඕනේ.
3: ඒ වගේම RDB බැංකු ආගේ FD එක දාන්න තියෙන හොඳම තැන, ඔයා සල්ලි ටිකක් අතේ තියනවනම් යන්න ළඟම තියෙන RDB බැංකුවට. RDB කියලා කියන්නේ මේ પરම්පරා ගණනාවක් තිස්සේ නේද ලංකාවේ ඔයාට ඔයාගේ ඔය සල්ලි ටික දාලා හොඳ තැනක ඔයාට ඔයා කැමති නැද්ද නිකන් මාසෙට හොඳ පොලියක් කියම ඇවිල්ලා ජොලියේ ඉන්න පොලියෙන් විතරක් නේ
4: නිකන් ගෙදරට ලකකල් දෙකට දාගෙන ආ පොලියේ නෝ කියලා ඉන්න පුළුවන්.
3: එහෙම ඉන්නයි කොච්චර ඉන්නවද. හරි, ඔයා ගන්න අනිත් බැංකුවල තියෙනවා සල්ලි ටික අරගෙන දාන්න RDB කේ. එතකොට දානකොට පරිස්සම ගැන ඔයා හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්නවද රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි වගේ මුදල්වලට මාස 3-6-9 විදිහට වඩා FD එක දාන්න පුළුවන්. ෆ්‍රාන්සිස් 272යි රට පුරාම

0: දුවලගිල්ල බල්ලෙන් ජනේලෙන් කොළඹට වහිනවද කියලා.
1: උදේ නම් වැස්සා.
0: ජාමේ බේරගන්න තියෙන්නේ වැස්ස.
1: ඇයි හැමදාම මොහොම චෝදනා.
0: ඔව් මේ මැච් එක ගැන කතා කරන්න. ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගය SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන.
1: හරි.
0: මේ ඔට අපේ පොඩද?
1: හරි. හා.
0: පොඩ ඉන්න. ස්කෝ කාඩ් එක පොඩ ගන්න ඕනි. ගන්න දෙයක් නැහැ ඉකි. මේ බලා ගන්න. පොඩ ඉන්න බලන්න මොකද වෙලා තියෙන්නේ කියපන්. මොකද මේ වැඩසටහනකට එනකොට ලෑස්ති වෙලා ඉන්න ඕනි. මේ මම බල්ලා එන්න ඕනි කියලා කවුරු හරි හිතනවා නම්
1: එහෙම එකක්.
0: මැත්නම් බල්ලා වැඩක් නැහැ.
1: අපි වැඩගත් ඒවා විතරයි බලන්නේ.
0: ඔව්. ටීම් මේ කවුරු හරි මතක් කරනවද මන්ද අපි? බලන්න මෙන්න මේමයි ස්කෝ කාඩ් එක. 1.19 2.80 32 85 බින්දුව. ලොටරි බෝඩ් එකේ වයි.
1: ඒක තමයි මම බැලුවා අමතක වෙලා ඒක කියනවාද කියලා.
0: ඔව්. ඉන්දියාවේ ගහව 500 ගන්න.
1: හරි.
0: ගහලා දුන්නා පුළුවන් නම් ගහපල්ලකො.
1: බලන්න. ඒගොල්ලන්ට මහන්සියෙන්ද නේ දුන්නේ නේ?
0: ඔව්, ඩික්ලෙයාර් කරලා දුන්නා. බල රටේනේ. SSC නේ. ගහපල්ල. යව්වා. ලහිරු එකයි.
1: අනේ.
0: කමල් මිසාර 19. ප්‍රභාජ් ජයසූරිය නයිට් වොච්මන් 2.
1: අනේ.
0: පසිදු සූර්ය වණ්ඩාර.
1: හා.
0: අලුත් කොල්ලා.
1: හා.
0: හොඳ දක්ෂයා.
1: ඔව්.
0: කියවුවා 80ක්.
1: හා. එලකිරි.
0: කමිදු මෙන්ඩිස්.
1: කේ
0: මෙන්ඩිස්. 32.
1: ආ.
0: ඊට පස්සේ අපේ ප්‍රතිභාපූර්ණ නායකත්වයේ.
1: ආ.
0: කලාශූරි ධනංජය ද සිල්වා. මේ දවස්වල එක එක ওই විදිහේ ටයිටල් දීලා තියෙනවා. Facebook එකේ මල්ලිලා ඒ වගේ අපහාස කරන්න එපා කලාශූරි කියන ඉතාම ගෞරවනීය නාමයක්.
1: නාමයක් ඔව්.
0: මේ වගේ මේ ලකුණු 8යි ගහලා තියෙන්නේ.
1: හා.
0: නැෂනල් ටීමේ කැප්ටන් කෙනා මේ කියන්නේ හොඳේ.
1: ඉතින් වැඩි නේද යා ගහලා තියෙන්නේ. අපරාදේ.
0: වොයිස් කට්‍රෝලරල් ලස්සන කතා කරනවා. ඊට පස්සේ සොනාල් දිනූෂ මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෑත කාලේ හොයාගත්ත හොඳම සොයා ගැනීම. අන්තිම ඉනින් 3ටම 50ට උඩින් ගහලා තියෙනවා. 100යි. හරි.
1: හරි.
0: 101යි. ඊට පස්සේ සෙකන්ඩ් ඉනින් එකේ පළවෙනි මැච් එකේ 50ක් ගැහුවා. අද නොට් අවුට් ඉන්නවා 85ක් ගාලා. වැස්සෙන් පස්සේ ඇවිල්ලා 100 ගහගත්තොත් මරු.
1: මරු.
0: නිරෝෂන් දික්කල්ල පෞගිය ඉනින් එකේ හොඳට සෙල්ලම් කරා. ආයියා.
1: දැසා.
0: බින්දුවයි.
1: වැඩි වැඩි හොඳටම වැඩි.
0: ආවේ අපරාධමයි දරු. රවුන්ඩ් එකට ඇවිල්ලා ගියේ. පෑගාන ක්ලාස් කියලා ඉඳලා පෑඩ්ස් දාගෙන හෙල්මට් දාගෙන ග්ලව්ස් දාගෙන ලස්සන දැඳලා අලුත් ඇඳුම
1: අපරාදේ
0: අනේ පුතේ අපරාදේ ඇවිල්ලා ගියේ. හරි
1: නිදා ගන්න පොඩ්ඩක්.
0: කේශර නුවන්ත 18යි. ඒ තරුණ අලුත් ක්‍රීඩකේ දැන් ඉන්නවා කගවේනා ලහිරු කුමාර.
1: හරි.
0: නොට් අවුට් 8යි. 265යි 8යි. අපේ අය 10 දෙනෙක් ගහලා 265. ඒගොල්ලෝ 9 දෙනෙක් ගහලා 500 ගානක් ගැහුවා. හරි
1: බලන්න බෑ කොච්චර ඉදිරිය කින්නද
0: අපේ අය ආයි බැට් කළා වොන්නම් 500 ගාන ගහන්න තියෙනවා
1: මුලේ ඉඳන් ආයි පටන් ගන්න.
0: හරි එහෙනම් දැන් බලමු අර ලකුණු පෝරුවට එහා ගිය ලොකු වටිනාකමක් තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික. සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා සිංහල අග්නේ ජයග්‍රහ අංක 21 31 65. ජය ලොතරැයි ඔහු අක්ෂරයේ අංක 2 6 3 2. අද සම්පත අංක 3 6 අංක 2 3 6 අංක 2 අංක 2 3 6 U. හඳහන. ඍෂභ ලග්නයේ 16 44 61 62. ධන නිධානේ. X අක්ෂරයේ 26 61 68 72. මෙගා පව M අක්ෂරයත් එක්ක අංක 2 ප්‍රසාද අංකය. ජයග්‍රහ අංක 49 57 69 78. ගොවිසත F අක්ෂරයත් එක්ක 43 50 59 67. අන්තිමට මහජන සම්පත U අක්ෂරයේ අංක 7 7 2 2 3 6. ඔය ටික තමයි අංක ටික. අදත් ගන්න ටිකට් එක ජාතික ලොතරැයි මණ්ඩලේ රුපියල් 40යි. ඒගොල්ලෝ වැඩ ගොඩාක් කරනවා. මොනවද කරන්න කියලා හෙවොත් පෞගේ දවසේ ජනාධිපති අරමුදල හරහා අඩුව ආදායම් ලාභීනි නේද?
1: ඔව්.
0: අපේ මේ ලොතරැයි නියෝජිතයින්ගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා අරමුදල. ඊට පස්සේ දැන් පෞගේ කාලේ ජාතික ලොතරැයි මණ්ඩලේ කරා තවත් වැඩක් රක්ෂණ ආවරණයක් දුන්න මේ අලවි නියෝජිතයින්ට. ඉතින් මාර වටින දේවල්.
1: ඔව්.
0: තව ව්‍යාපෘති ගණනාවක් කරලා
1: තියෙනවා.
0: ඒ අතරේ රටේ සංවර්ධනයේ උදෙසා අරමුදල් රැසකට මේ දායකත්වය දෙනවා.
1: රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්මාන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය, වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවීර සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපරිම දායකත්වය ලබා දෙනවා.
0: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කිව්වේ රුපියල් 40යි ඔයාට පුළුවන් සුපිරි වාසනාවන්තයෙක් වෙන්න. 9:33 වෙලා

0: උදේ 9:37
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: ලක්හඬ බුද්ධ රශ්.

0: නිකිණි පුරපසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬේ
0: ලක්හඬ බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හන හද බලා ගන්න.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: මම නම් දැන් මානම රිලැක්ස්.
8: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: නවයයි විනාඩි 46යි වෙලාව.
1: 6යි.
0: 9:46.
1: ඔව්.
0: එල්නිලෝණින් පස්සේ ඔක්තෝබර්වල ගංවතුරක් එනවා කියලා කාලගුණේ කියලා තියෙනවා.
1: හ්ම්.
0: ඉතින් බලන්න ගහෙන් ඇට් වැටුණ මිනිහට ගොනා එන්න වගේ සිදුවීමක් තමයි ඉස්සරහට වෙන්න තියෙන්නේ.
1: හ්ම්.
0: කොමුණත් අපිට සබා දහමේ දේවල් අත තියලා නවත්තන්න බෑ. අපිට පුළුවන්කමක් තියෙන්නේ අපේ දේවල් පාලනය කරගන්න එක.
1: සහ අපිට හිතා ගන්න බෑ දැන් එල්නිලෝ එනවා කියන කීලකේලා ඊට පස්සේ ආයෙ වෙන මොකක් හරි එන්නත් පුළුවන්.
0: කොමාරි ලෑස්තිවෙමු ඉතින් එක එක විදිහට අපිට පුළුවන් මේවට විසඳුම් හොයාගන්න. දැන් ඔය මේ කාලගුණේ විපර්යාසයේනේ රයිනෝ රූෆින් ෂීට් එක ප්‍රීමියර් කියලා දැන් වෙනස් කරලා තියෙනවා.
1: ඔව්.
0: ඒගොල්ලෝ හිතුවා හැමදාම දාන ෂීට් එක වෙනස් කරනවා දැන් ප්‍රීමියර් කියලා මැටි ලේයර් එක දාලා උළු කැටේ වැඩෙත් මේකෙම්ම වෙනවා.
1: ඔව්.
0: උළු කර්මාන්තයට ටටා බයි. නේ.
1: ඔව්.
0: උළු දැම්මම හරි කරදරයි.
1: කරදරයිනේ.
0: ෂීට් එක දැම්මම රත් වෙනවා කියලා කාගේ හරි චෝදනාවක් තිබ්බනම් රයිනෝ රූෆින් එක හිතුවා හරි.
1: ඒකටත් දෙන්න මිස්දුමක්.
0: ඔව් මැටි ලේයර් එක ගැටින්න
1: බෑ. මොකක්ද? ප්‍රශ්න දෝ.
0: බලන්න අලුත් විදියට හිතනවා. තාක්ෂණයත් එක්ක ලෝකෙත් එක්ක ඉස්සරහට දිනු වෙනකොට එහෙම වෙන්න
1: ඕනේ.
0: රයිනෝ රූෆින් අවුරුදු 60ක විශ්වාසයත් එක්ක ජල විකර්ෂක ආලේපයත් ෂීට් එක උඩ තියෙනවා. දියසියල පාසි බැඳින්න එහෙම නැහැ.
1: ඔව්.
0: හරි. අපිට යන්න වෙලාව හරි.
1: හා.
0: ඒ නවී ඉක්මනට මතක් කරන්න ඕන.
1: මොකගෙනද යා?
0: මේ වෙලාවේ කියන්න ඕන අපි ඩීප්ටෙක් සෝලා ගැන.
1: ඔකේ.
0: ඩීප් ටෙක් කියලා කිව්වම දැන් අපේ ලංකාවේ අපි දන්නවා වගා කරන ප්‍රදේශ කියලා කිව්වම උතුර උණත් එහෙමයි. නැගිනහිර උණත් එහෙමයි.
1: ඔව්.
0: දැන් අනුරාධපුරේ පෞගේ දවසක බ්‍රාන්ච් එක පටන් ගත්තනේ.
1: හ්ම්.
0: එතකොට දැන් ඒ වගේ රට පුරා මේ ඩීප් ටෙක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: හරි. ඔයා කොහෙ හිටියත්
1: හ්ම්.
0: ඩීප් ටෙක් එකට තමයි කෝල් එක ගන්න උනා. හා.
1: නම් එක කියන්නද අයියා?
0: ආ.
1: 0.77 77 73 74 තාපඩෙන් එහෙමම කියනවා 0.77 77 73 74
0: පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඔක්කොම ඩීප් ටෙක් කවර් කරලා තියෙනවා. ඉර වැටෙන ඕනම තැනක සෝලා. හරිද?
1: හරි.
0: සෝලා සිස්ටම් එකට කතා කරන්න ඩීප් ටෙක් එකට.
1: ඉර වැටෙනවද ඩීප් ටෙක් එතන?
0: ඉර වැටුණා ඒක සල්ලි කරන්නේ ඩීප් ටෙක්. රයිට්. හරි ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 0.71 711 711 පාරන නම්බරෙත් ලෑස්ති. එල්නිනෝ එකට ලෑස්ති වෙනකොට මේ ඩීප් ටෙක් මතක තියාගන්න. ඊට පස්සේ මාක් ස්පෙන් කියලා කියන්නේ රට වටේම අලුත් ව්‍යවසායකයෝ බිහි කරපු නම. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් ඉක්මනට කෝල් එකක් දීලා අලුත් බිස්නස් එක පටන් ගන්න ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලෝ මේ දවස්වල මේ ආයි ඔය ඩෝම මැෂින් එක කාලෙන් කාලෙට හරිද තාක්ෂණය වෙනස් කරනකොට ඒගොල්ලොත් වෙනස් වෙනවා.
1: ඔව්.
0: විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවල් එක්ක ඒගොල්ලන්ට තියෙන බැඳීම. ඒගොල්ලෝ එහෙන් තමයි ඔය මැෂින්ස් ගෙන්නන්නේ. ඒ කියන්නේ ආවට ගියාට කොහෙන් හරි මේ පිටරටින් ගෙන මැෂින් එකක් මේ

0: හුල්ලා මිනිසුන්ගෙන් බැනුම් ගාලා සල්ලි වියදම් කරලා මිනිස්සු ඉන්න තැනුත් පහලට දෙලා දාලා එහෙම කරන්න බෑ. මාක්ස් පෙන් මේ වෙනකොට රටේ හදාගෙන තියෙන නමක් තියෙනවා. ඩෝමා කියන මැෂින් එක වටා ගෙතුණු පවුල් ජීවිත තියෙනවා. ආදායම් මාර්ග කී දෙනෙක් යැපෙනවද? ඒ නිසා තමයි කියන්නේ මාක්ස් පෙන් එකට කතා කරන්න. 0117 679 579 0117 679 579. හරි
1: හරි.
0: රටම එකට ජාතික වැඩසටහන ගැනත් කියන්න යන්න කලින් ඒ කිව්වේ හරියටම කියනවා නම් මද්‍රව්‍ය වලින් විෂ මද්‍රව්‍ය වලින් ඔබ නිදහස් කරගන්න ක්‍රියාන්විතය.
1: ඔව්, ඔයා කතා කරන්න ඕනේ 19:27 කියන නම්බෙකට. මේ ඇබ්බැහිය එක්කෝ මේ ජාවාරම් වලට වාගේ සහෝදර සහෝදරිය හොරු මේ ළඟම කෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්න පුළුවන්, ජාවාරම් කරනවා වෙන්න පුළුවන්. හිතන්න එපා වාගේ තොරතුරු ඔක්කොම රහසිගතයි, ඒ තොරතුරු පිටත දෙන්නේ නැහැ. ඒ හින්දා 19:27 කෝල් එකක් දීලා ඒ ජීවිත අයමත් යථා තත්ත්වර ගන්න පුංචි උදව්වක් දෙන්න.
0: ඒවගේම අපි යන්න කලින් ක්‍රිමරාජ නිෂ්පාදනයට කියන්නම් අවුරුදු 77යි. ඉතින් ක්‍රිමරාජ නිවසින් එන පේයාව, වැල්මි පැණිය, සඳුන් පැණිය, ඊට පස්සේ තව හන්දි තෛලය, ඊට පස්සේ තව ගත්තම තියෙනවා නාගරාජ තෛලය, තව මොනවද
1: තියෙන්නේ? සර්ව විෂාදී තෛලයකුත් තියෙනවා. සර්පියෝ හැම කෑවම.
0: සර්පියෝ කෑවම. විෂ සහිත සර්පියෝ.
1: ඔව්. සර්පය විතරක් නෙමෙයි ඔය තියෙන්නේ, එක එක සත්තු ඉන්නේ.
0: විෂ සහිත මිනිසුන් නැසුරු කරනවා නම්
1: ඒක හරියන්නේ.
0: ක්‍රිමිරාජ නිෂ්පාදන අවුරුදු 77ක විශ්වාසයේ කෝල් කරන්න මේ නම්බර එකට ගෙන්න ගන්න.
1: 0112 753 889.
0: RDB එක ගැන කිව්වා, බැංකුවට යන්න, FD එකක් ඕපන් කරන්න, හොඳම පොලිය කවුද කිව්වේ කියලා හෙවත් කියන්න, ලක්කන රේඩියෝ එකේ මෙහෙම කිව්වා කියලා. හැම බ්‍රාන්ච් එකකම රටවටේම තියෙන බ්‍රාන්චස් 272, ඕනම් බ්‍රාන්ච් එකකදී මේ මාස 6 මාස 3 මාස 9 විදියට FD එකක් ඕපන් කරන්න පුළුවන්කමක් තියෙනවා. පළත් නිෂ්පාදන අතර තියෙන අයිස්ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා. ඒකත් කියලා යන්න අද ගෙදර කට්ටිය ඉන්නවා, කවුරු හරි එන්න පුළුවන්. ඔය අතුරුපස කියලා කිව්වම, ඩෙසර්ට් එක කියලා කිව්වම, අයිස්ක්‍රීම් එකෙත් යන්න වෙන වෙන ෆ්ලේවර්ස් වලට යන්න.
1: ඔව්. හැමදාම එකම දේ කන්න එපානේ. පව වෙනවනේ.
0: රයිට්. වර්ග කීපයක්.
1: අද ගන්න බ්ලූබෙරි නැත්නම් බටර්ස්කොච්. ඔය වගේ විවිධ රස තියෙනවා. මැංගෝ නියමයි. රසට ගුණට කිරි රසයට අයිස්ක්‍රීම් එකක් ගන්න කැමති නම්, කන්න කැමති නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත අයිස්ක්‍රීම්.
0: 9:52 අගෝස්තු 26 වෙනිදා
1: මෙසේ මෝර්නින් ෂෝ නිමාවට පත් වෙනවා.
0: හෙට හම්බෙන්නේ නැහැ අපි.
1: නැහැ.
0: හෙට පෝය දවස. බහුදාට හම්බෙමු.
1: උදේ 9:52

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි. බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි.
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.
10: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
11: වෙලාව පෙරවරු 10යි.
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
13: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අද දින ප්‍රදේශ කිහිපයක උරුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා නැගෙනහිර පළාතේ පොළොන්නරුව යාපනය කිල්ඩොච්චිය මුලතිව් සහ මොන්ඩ්‍රගල දිස්ත්‍රික් වලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දශකය කෙරෙහි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පවතින අතර තවත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නෝරෙලිය ගාල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය මොන්රාගල හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්වලත් පැයට කිලෝමීටර 40ක 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී තම නීති උල්ලංඝනය කළ බව පවසමින් නෞකා 45ක් අසාධු ලේඛනගත කිරීමට ඉරානය පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව එම නෞකා දඩයකට යටත් කිරීම, රඳවා තබා ගැනීම සහ ඒවායේ ප්‍රවාහනය කරන භාණ්ඩ රාජසන්ත කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට එමගින් හැකියාව පවතිනවා. අදාළ අසාධු ලේඛනයට ඉතා විශාල බොරතෙල් ප්‍රවහන් ටවුකා, ස්වභාවික ගෑස් සහ පෙට්‍රෝලියම් ගෑස් ප්‍රවහන් ටවුකා මෙන්ම පිරිසිදු පෙට්‍රෝලියම් නිෂ්පාදනය කරන ටවුකාද ඇතුළත්. එම ටවුකා සමග මුහුදේදී බාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රියාවලට සම්බන්ධ වන අනිකුත් ටවුකාද අසාධු ලේඛනයට ඇතුළත් කළ හැකි බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා. මේනක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබදාසන කෝදේ 10යි විනාඩි 5යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
2: සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයටත් ටැග් ගා මෙගා පවර්

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

Good morning. අදදා උදේ 10 විනාඩි 13යි වෙලාව. අද අගෝස්තු මාසේ 26 වෙනිදා නේද? අද අගෝස්තු මාසේ 26 වුණාට අද නිවාඩු දවසක් නේද? කෝ බලන්න අද ගෙදරට වෙලා පොඩක් රෙස්ට් එකේ ඉන්න කට්ටිය. අද නවිනායකතුමාගේ උපන්දිනය තියෙනවා. ඉතින් එතුමාට සීපල් කිරීම වෙනුවෙන් අද විශේෂ නිවාඩුවක් තියෙනවානේ රජී. හැබැයි කොහට නිවාඩු හම්බුණත් අපිට නිවාඩුවක් නෑනේ. අපිට අද එන්න වෙන ඔෆිස් එකට. නැත්තම් ඉතින් ඔයත් එක කතා කරමු. මේ විදිහට සින්දු අහන්න විදිහක් නෑනේ. ඉතින් මොන දේ වුණත් රාජකාරිය දේවකාරිය කරගෙන අදත් ඔෆිස් ඇවිල්ලා ඉන්න කට්ටියකෝ මේ පැත්තට එන්න බලන්න. කමක් නෑ, කොහොම හරි වැඩ කරන ගමන් වුණත් කමක් නෑ. මේ වෙලාවේ අද නිවාඩු දවසක වුණත් කමක් නෑ. ඔයාට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා ලස්සන සින්දුවක් ඉල්ලගන්න, ඔයා කැමතිම සින්දුව. ඉතින් අද කොළඹ පැත්ත නම් චුට්ටක් විතර පහළුයි. අර පාරවල් වල වෙනදා දින ට්‍රැෆික් එක අද පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඉක්මන ඔෆිස් එකට එන්න පුළුවන් වුණාද ඒක නිසා අපිට. ඉතින් අර වෙනදා දින තදබදේ නැහැ. ඉතින් හැමෝම හෙටත් නිවාඩු. එතකොට මේ නිවාඩුව ටිකක් ලොකු වීකෙන්ඩ් එකක් එනවා. ඉතින් මේ වීකෙන්ඩ් එකේ අමතරව තවරි නිවාඩුවකුත් දාගෙන සමහරක් විට ගෙදර ගිහිල්ලා ඉන්නවා වෙන්න පුළුවන් නේද? අර කොළඹ හිටියට ගෙදර ඉන්න අම්මා තාත්තා මතක් වෙනවනේ. අර ගමේ ඉන්න අහිංසක අම්මා තාත්තා මතක් වෙනවනේ. ඉතින් ඒ මූණ බලන්න සමහරක් වෙලාවට නිවාඩුවක් දාලම ගිහිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් ඔයාට ඉතින් වැඩ ටික කරගන්න ගමන් ඔයාට මම හැගෙන ඉඳ පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් රෙඩි කරගෙන ඉන්න මම මුලින්ම ඔයාට අහන්න දෙන ඉක්මනට මේ පැතුරට එන්නේ ඕනේ කියලා හිතුනොත් 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මම මේ පැතුරලා බලාගෙන ඉන්න ඔයා එනකම් ලස්සන සින්දුවක් අපි අහන්න හදන්නේ සංක දිනෙත්කි. ඉතින් අපි මේ සින්දුව අහලා ඉක්මනට කතා කරමු. උදේ 10:15

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: 75 සිරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසනේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසනේ
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලී දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

බොදස්සන කවදේ දහය විනාඩි 31යි වෙලාව මම හගෙන ඉන්න වෙලාව හාඩ් බීට් හගෙන ඉන්න වෙලාව ඉතින් යාශයක් ඉන්නවා නේද ලස්සන සින්දු ටිකක් අපිට අහන්න පුළුවන් අද නම් හඩු පාඩුවේ ඉන්නකොට නේද මොකද කියන්නේ ආ කියන එකක් තමයි යන්නේ අපිට බලුවන් ලස්සන සින්දු ටිකක් අහන්න ඕනවල් එක වෙනකම් මම ඉන්නෝ මේ පැත්තේ ඉතින් ආඩ තියෙන ඉක්මනට මේ පැත්තට එන්න ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරගෙන ඉන්නවා ඉතින් සින්දු ටික හද පුළුවන් ඒ වගේම මේ පැත්තට ඉක්මනට මැසේජ් එකක් එවන්නත් පුළුවන් ඔයා කැමති කෙනෙක් එකතු කරගෙන කැමති සින්දුවක් අහන්න ඉතින් එහෙම ආපු අය ඉන්නවනේ අපි මුලින්ම චැට් එක පැත්තට යන්න ඕනේ කියලා මට හිතුණා මගේ හිත කිව්වා ඉක්මනට චැට් එක පැත්තට ගිහිල්ලා බලලා ඉන්නෝ හරියට මුදේ 10 වෙනකොට කවුද මැසේජ් එකක් දාලා තියෙන්නේ කියලා ඉතින් ඒක නිසා මම හිතුවා යන්න බලන්න මැසේජ් එක ඇවිල්ලා තියෙන කාපින් දන්නවද අචින්තගෙන් අචින්ත තමයි අද හරියට මුදේ 10 වෙනකොට මැසේජ් එකක් තියලා තියෙන්නේ. ඉතින් අද දවසේ වස්නාවන්තයා වෙන්නේ අචින්ත. හෙට දවසේ වස්නාවන්තයා වෙන්න පුළුවන්. හැබැයි අපි හෙට නෑ. අය අපි හම්බ වෙන්නේ සිකුරාදා. ඉතින් ගමක් නෑ සිකුරාදාට පුළුවන් ආඩ පොඩි උත්සාහයක් දරන්න. කවුද හඩ් බිච් චැට් එකේ මුලින්ම මැසේජ් එකක් එවන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි යමුදු බලන්න කවුද ඊළඟට ඇවිල්ලා ඉන්නේ කියලා වෙනද වගේම හරි මාදරෙන් ඉන්නවා ජය මාමා ජය මාමා ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න මේ වෙලාවේ වැඩ කරන හැමෝම එකතු කරගන්න ඕනේ ලොකු බොස් පුල්ලු ඉන්නවා පොඩි බොස් වරුණේ ඉඳුවා දිස්සා මිස් ඉන්නවා ලක්ෂ්මී මිස් වගේම මදුසංකත් ඉන්නවා නේද ඔතනම් අපි වහගෙන ජගත් ඉන්නවා ඉතින් හැමෝම එකතු කරගෙන ආදරෙන් මැසේජ් එක දාපු ජය මාමාවත් එකතු කරගෙන අපි ආමු ලස්සන සින්දුවක් සබම සුබදාසනක් වේවා කියලා තියෙනවා රේණුකා තමයි මැසේජ් එකක් මට දාලා තියෙන්නේ අඹම් පිටි ඉඳලා ඉතින් පවුලේ හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනා ඉතින් රේණුකා ඔයාට මම දෙන්න ලස්සන සින්දුවක් රේණුකා හරි ලස්සන නම කාඩ තියෙන්නේ ලස්සනම ලස්සන වේ දවසක් කියලා කියනවා අද ලස්සන සින්දුවක් අහන්න අපි එකතු කරගන්න අද ඉතින් නිවාඩුවේ ගෙදර ඉන්නකොට කොහොමද ඉතින් ලස්සන සින්දුවක් අහන්න නැතුව ඉන්නේ නේද ඉන්නවනේ දුවලා දෙනවා මෙච්චදී අමන්දී වගේම මහත්තයා හිමන්ත සිල්වා අම්මා අයියා නිමල් තිලකසිරි ඉන්නවා සුදුක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමක ඉන්නවා අපි වහගෙන ප්‍රබානංගෙත් ඉන්නවා නේද ඒ වගේම ගාමිණී අයියත් අපි වහගෙන ඉන්නවා ඉතින් මැනික තමයි දොඩම් ගසලන් ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ හරි වාදරෙන් එකතු කරගන්නම් ඔයගොඩ සුබන ආවත් එකතු කරගන්න ඕනේ ආදරින් ඉතින් ගුඩ් මෝර්නින් කියලා තියෙන ඔයාලත් ගුඩ් මෝර්නින් වෙන්න ඕනේ ඔයා අබගේ හඬ අවදි කරන තුරු සුවහතක් සුවහසක් රසිකාවියන් පිරිස දෙසවන් යොමාගෙන බලාගෙන ඉන්නවා කියලා තියෙන එහෙම ඉන්නවා කියලා මම දන්නවද කියලා අහලා තිනා මම දන්නෝ මැනික ආදරේ කියලා තියෙනවා ඉතින් අපිත් ගොඩක් ආදරේ අපිත් එක්ක මෙහෙම ඉන්නට ආදරේ බෙදා ගන්න එකතු වෙලා ඉන්නකොට ඉතින් බොයගොඩ සුමන ආවත් එකතු කරගන්න ඒ වගේම වාගේ යාළුවෝ ටිකත් හැමෝම එකතු කරගත්තා ඉතින් අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න ඔය විදිහටම අපි වහගෙන ඉඳෝ ගුඩ් මෝර්නින් කියලා දෙනවා ඔයාලට ඉතින් ආඩ ගුඩ් මෝර්නින් ජය වේවා කියලා තිනා සරච්චන් ඩයිස් ඔවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න සින්දු අහන්න කලින් මට හිතුණා ඔයාට ධන නිධානය ගැන මතක් කරන්න ඕනේ කියලා ධන නිධානය ලක්ෂ ගණන් කෝටි ගණන් විසි ලක්ෂපතියෙක් වෙන ඔන්නවාට අවස්ථාව තියෙනවා ඉතින් ළඟම තියෙන ලතරයි කුඩු ගාවට ගිහිල්ලා ධන නිධානය නතරයි පත අරගෙන බලන්න ඉතින් ජීවිතේ වාසනාව අරන් ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ආට මේ විදිහට ධන නිධාන නතරයි පත අරගෙන ඉන්නේ පොන්චි රුපියල් 40ක් වියදම් කරලා ආට පුළුවන්ගේ ජීවිතේ හේන හැබෑ කරගන්න පාර හදා ගන්න ඉතින් ඔය පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට ළඟම තියෙන ලතරයි කුඩුෙන් ධන නිධානය ලතරයි පත අරගෙන බලන්න ලස්සන සින්දුවක් තියෙන මේ හින්දි සින්දු හල ඇවිල් අපි ඉක්මනට කතා කරමු ඔහොමම ඉන්නෝ

0: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600
1: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 600 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: ලකරහගෙන ඉන්න වෙලාව උදේ 10යි විනාඩි 41යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රටට වග කියන රේඩියෝ.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

දහය විනාඩි 46යි. ඉතින් හඩ්විට් එක ක්‍රෑෂින් දුවා. ඉතින් මේ පළවෙනි පය තමයි අපි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ලස්සන සින්දු ටිකක් ඇහුවා. ඉතින් රමේෂ් සුගතපාලගේ සින්දු තමයි අපි අහලා ආවේ. සින්දු ඇහුවට කවුද කැමති පොත් කියවන්න? පොත් කියවන්න කැමති කට්ටියක් මට අතුස්සලා මේ පැත්තට එන්න. පොතක් කියලා කියවහම සමහරක් වෙලාවට අපේ අර හිත නිවන්න පුළුවන් දෙයක්නේ. අපි කොහෙදෝ ලෝකෙක අතරමං වෙනවා සමහර පොත් අපි කියවන්න ගියහම. ඉතින් කොහොම මේවා ලේවද කියලා අපිට සමහරක් වෙලාවට හිතෙනවානේ. ඉතින් ඔයා කියවලා ඇති ගොළු හදවත පොත නේද? ඒ ගොළු හදවත පොත ලිව්වෝ කරුණාසේන ජයලත්. ඉතින් විශිෂ්ට නවකතාකරුවෙක්. ඉතින් එතුමන් අද මේ ලෝකෙන් සමුගෙන ගිහිලා අදට අවුරුදු 30ක් වෙනවා. එතුමන් අතින් එදා ඒ පොත් ටික ලියවුනේ නැති වුණා නම් අදට අපිට කියවන්න ඉතුරු වෙන්නේ මොනවාද? එහෙම හිතන්න පුළුවන්නේ. කරුණාසේන ජයලත් කියලා කියන්නේ ඉතින් එතුමන් මිනිස් චරිත පිළිබඳ විවිධ කෝණ ඔස්සේ බලපු කෙනෙක්. ඉතින් සමහරක් වෙලාවට ජීවිතේ ලැබපු අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් එතුමන්ගේ නිර්මාණ තුල ආදරය, රොමැන්ටික් වාදය, හරි ගැඹුරින් අත්හදා බලපු කතා පොත් තමයි තියෙන්නේ. ඒ විතරක්ම නෙමෙයි ආදන්නවද මිනිසුන් තුල තියෙන මේ හැඟීම හොඳින් අවබෝධ කරගෙන ඉතින් ඒ ගැන පොතකට ලියන්න, ඒ අත්දැකීම් එක්ක එකතු කරගන්න එතුමන්ට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ආදරය කියලා කිව්වම ආදරේ විවිධ කෝණ ඔස්සේ අපිට දකින්න පුළුවන් ආදරේ සුන්දරත්වය. ඒ වගේම ආදරේ අඳුරු පැතිකඩ මේ හැමදේම හරි සමබර විදිහට එතුමන්ගේ කතා තුළ ගැබ් වෙලා තියෙන. ඒ විශේෂම දේ තමයි ආදරේ හා සම්බන්ධ ඇති වෙන සංකීර්ණ මානසික හැඟීම. ඉතින් මනසේ ඇති වෙන වෙනස්කම්, මනසේ තියෙන දේවල් මේ හැමදේම හරි සියුම් විදිහට නිරූපණය කරන්න එතුමන්ට පුළුවන් වෙලා තියෙන. ඉතින් මේ අති දක්ෂ නවකතාකරුවෙක් කියලා අපිට කියන්න පුළුවන් නේද? ඉතින් එතුමන් ලියපු ගොළු හදවතේ වගේම කුල කුමරිය, මව සහදුව, මුහදඩය ඉතින් ඔයා කියවලා ඇති මේවා. ඉතින් යහළු යෙහෙළි, ඉතින් අවසනෑනෝ මේ හැම පොතක්ම ඉතින් එදා ලියවුනා විදිහටම ඉතින් අපිට අද කියවන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් එදා ඒ දේවල් නොලියුණා නම් අපිට අද මොනාද ඉතුරු වෙන්නේ නේද? එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් අපිට මේකවත් එක්ක හරි ලස්සන මතක ගොඩාක් තියෙනවා. ඉතින් එතුමන්ට ඉතින් නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මතක විතරයි අපිට දැනට ඉතුරු වෙලා තියෙන්නේ. කරුණාසේන ජයලත් ශෝරීන්ගේ ඒගෙනත් අපි මතක් කරන ගමන් යන්න ඕනි හඩ්බිච් චැට් එක පැත්තට. අද නිවාඩු දවසේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ඕ කවුද මැසේජ් එක මට දාලා තින්නේ? පුෂ්පා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයා කියලා දාලා, හෙඩ්ෆෝන් එකක් දාලා, වයික් එකක් දාලා. මන් දැන් මොකක්ද තේරුම් ගන්නෙ? ඉතින් මැසේජ් එකක් කියවන්න වගේ හිතේ තියෙන ඕන දෙයක් කියලා මේ පැතරවල මම බලාගෙන ඉන්න ඇත් එක කතා කරන්න. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා අපි නිවාඩුවට ගමේ ආව බලන්නකෝ. ඉතින් මටත් චුට්ටක් හිතුණා ගෙදර යන්න තිබ්බනම් කියලා. ඔයා එහෙම කියනකොට කෑගාලේ තමයි මං හිතන්නේ ගම තියෙන්නේ කොස්ගොඩ. ඉතින් ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා තාත්තා ඉද ඔපුල්, අම්ම සුනීතා, පුතා ඩිනුල් ලොකුදුව, යහාලි විශ්මී, ඒ වගේම චුටි දුව යෙතුලියනාරා මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. කෑගල්ලින් හර්ෂිකා ඉන්නවා. දැන් ඉන්නේ කොස්ගොඩ කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් බලන්නකෝනේ මා දවස් ගානක් එක දිගට වැඩ කරලා ඉවර වෙලා අර ගෙදර ඉන්න අම්ම තාත්තා බලන ගෙදර අයත් එක්ක වෙලාව වෙන් කරගන්න අපිට වෙලාවක් හම්බෙනවා කියන එක කොයිතරම් නම් වටිනවද නේද? ඉතින් අර සමහර දේවල් අපේ හිතනවානේ. දැන් මෙහි පොඩක් මානසික පීඩනය වැඩි වෙලා ඉන්න වෙලාවක ගෙදරකට ගිහිල්ලා අම්මත් තාත්තත් එක්ක කතා කරගෙන වෙලාව චුට්ටක් වෙන් කරගන්න තිබුණා නම් කියලා හිතෙන අය ඇති. හැබැයි සමහරක් වෙලාවට නිමාඩු නැති වෙනකොට දිරස්සාවත් එක්ක අපිට මේ දේවල් එක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හැබැයි මොන දේ තිබුණත් ලක්කන ඉන්නවා ළඟින්ම. ඔයාලට පුළුවන් අපිත් එක්ක ළඟින් ඉඳගෙන ලස්සන

සුන්දු ටිකක් අහනකම හිත පොඩ්ඩක් නිදහස් කරගන්න නේද? ගුඩ් මෝර්නින්. අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්නා කියලා තියෙන මා හස්බන්ඩ් ඉන්නවා මිල. නොඉන්නවා මිෂා. රසිකා තමයි මට මාවනල්ලෙක් මැසේජ් එකක් දාලා තියෙන්නේ. රසිකා මොකෝ වෙන්නේ මේ දවස්වල? අද ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. සින්දුව අහන්න කලින් ඔයාලට මතක් කරවන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් විශ්වාස වෙළඳ නාමයක්. ඉතින් ඔ මොනා හරි කිරියාශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න.

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලුත් නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
3: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මහනුවර ශ්‍රී දළදා බාලිකාවේ ඇසළ පෙරහැර බංකලේ හතරවන රද්දෝලි පෙරහැර අද වීදි සංචාරයේ කෙන්නවා හතරවන රන්තෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ අනුව මාර්ග බාධක ආරක්ෂක රාජකාරී රථවාහන හා පුද්ගලින් පරීක්ෂා කිරීම සංචාරකයන්ට බග පෙන්වීම හා රථවාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. හතරවන රන්තෝලි පෙරහැර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වේ. දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුකුඩෙල්ල වීදිය, කන්ති වීදිය, දේශනායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවීමට නියමිතයි. ඇමරිකානු සම්බාධකවලට මුහුණ දීමට සූදානම් බව ඉරානයේ පවසනවා. ඒ වසර දෙකක සැලැස්මක් ඇති බව සඳහන් කරමින් මෙතෙක් ඉතිහාසයේ එල්ල කරන විශාලතම ආර්ථික ප්‍රහාරය ලෙස ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන් ප්‍රකාශයට පත් කළා. ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට ඉරානයේ සම්පූර්ණ සූදානම් බවයි ඉරාන ආර්ථික අමාත්‍ය අලි මදාරි සාදේ ප්‍රකාශ කර ඇත්තේ. ඒ ඇමරිකාවට තවත් පරාජයක් අත්වරු ඇති බව පෙන්වා දෙමින් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රකාශ නිකුත් වීමෙන් පැය කිහිපයකට පසුව ඉරාන ආර්ථික ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකාවේ බෙවැලි සැලසුම් බොහෝ කලක සිට බලාපොරොත්තුෙන් සිටි බවයි ඔහු පවසන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: පැහි මොයිව මතක් කිරීම සුරැකිමු මග තුට.
1: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
0: සුභකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ගේ නොයාගේ ෆියුචේක ප්ලස් පයින්් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඔළුවට ප්‍රේෂයකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂයකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රේෂර් පම්ස් අමතන්න 0.77, 0.77, 0.7374.
5: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

11 විනාඩි 12 ඒ කියන්නේ දෙවෙනි පැය තමයි මේ විදිහට අපි පටන් අරගෙන තියෙන්නේ. එහෙම නේද? කො බලන්න ඉන්න කට්ටිය. මාව අහගෙන බලාගෙන ඉන්නවද? බලන්න විදිහක් නෑ, ආන්න විතරයි පුළුවන්. දවල් එක වෙනකන් ආට මාව අහගෙන ඉන්න පුළුවන්. FM 93.5 93.7. දැන් ගෙදර ගියපු කට්ටිය අද මට මැසේජස් දාලා තියෙනවා. අදරන් අපි අද ගෙදර ගියා. දිනි වාඩෝ ඉන්නේ අපිට. ඉතින් ඔහොම කියලා හිතක් රිද්දන්නේ මොන හිතකින්ද? මමක් නෑ, ආඩි සතුටින් ඉන්නේ එච්චරයි. ආවත් එකතු කරගන්න ඕනේ. ඊට කලින් ආඩ මතක් කරන්න පුංචි දෙයක් තියෙනවා. එදමයි ලෙන්ස් ටෙක් අයිකේ හොස්පිටල් එක ගැන. ඔයා දැන් ගෙදර ගියට පස්සේ හෙමු. ඉතින් ගෙදර ඉන්නවනම් ඇසේ සුදාබු කෙනෙක්, ඉතින් ඇස් පෙනීම අඩු කෙනෙක් ඇස් කරන් ටිකක් කරන් දෙන්න ඕනි කියලා හිතනවා නම්, එහෙම නැත්නම් මේ වගේ දේවල් ඔයා කරගන්න හොඳම තැනක් හොය හොය හිටියා නම්, එදමයි ලෙන්ස් ටෙක් අයිකේ හොස්පිටල් එක කියලා කියන්නේ ළමාක්ෂි සායනය, වගේ මැස් කණ්ණාඩි ලබා ගන්න පුළුවන් ග්ලූකෝමා සායනය, ඔයාගේ ඇසේ සුද ඇවිල්ලා නම් ඒක ඉවත් කරගැනීමේ සත්කමක්. මේ හැමදේම අරගෙන ඇවිල්ලා තියෙන ලෙන්ස් ටෙක් අයිකේ හොස්පිටල් එකෙන්. දන්නවද මේක කොයිද තියෙන්නේ කියලා? ඔව් දන්නවා නේද? ඒ තමයි නම්බර 74 ගේ රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතර මුල්ලා. ඔයාට මම ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. මම වහගෙන ඉන්න ගමන් ඔයාට යන්න ඕනේ කියලා හිතුනොත් මේ නම්බර් එකට කෝල් එකක් දීලා තව ටිකක් ඔයාට විස්තර දැනගන්න පුළුවන්. 0 70 64 78 478, 0 70 64 78 478, 0 112 78 58 58, 0 112 78 58 58. මේකේ ෆෝන් නම්බර් වලට කෝල් එකක් දීලා ඔයාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඉතින් මේ තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. 11:14 හට් බීට් එක අහගෙන ඉන්න වෙලාව යශිකා ඉන්නව නේද? ඉතින් ඉක්මනට එන්න මේ පැත්තට, කවුද මව අහගෙන ඉන්නේ කියලා බලන්න යන්න තමයි මේ හදන්නේ. ඔයාලට normal messages එවන්න පුළුවන්, එහෙම නැත්නම් WhatsApp එක පැත්තෙන් එන්න පුළුවන්. WhatsApp එක පැත්තෙන් ආපු කෙනෙක් තමයි මේ හලාවත කරුණා පාල ඉන්නවා. ඉතින් හලාවත පැත්තක කරුණා පාල ආවෙකුත කරගන්න ඕනේ. ඇන් සහන් රශ්මි ශනල් ඉන්නවා අපි වහගෙන, ලිලි මොනිස් රදුවත් ඉන්නවා වහගෙන. ඉතින් මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුයි කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක් මම දෙන්න ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. හයි අශුභ සුභ උදෑසනක් කියලා තියෙනවා. වාඩක් සුභම සුභ උදෑසනක් වෙන්න ඕනි. දැරණියගල පැත්තර තමයි අඳ හදන්නේ. ඉතින් මහින්ද ලස්සන සින්දුවක් කියලා තියෙනවානේ. ඉතින් ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවක් මම දෙන්නම්. ආයි බෝවන් කියලා තිනවා. ආයි බෝවන් ඔයාට මඩපාත සුබෝධි වැඩිහිටි සමිතියේ මේ වෙලාවේ ඉඳලා ආනන්ද හේමපාල, කරුණාදාස, සෝමදාස, රංජිත් ඉලෙප්පෙරුම, ඒතරක්ම නෙවෙයි නන්දලාල් සිරි කුමාර, ජයතිස්සත් එක්කම ලක්ෂ්මණුත් ඉන්නවා අපි වහගෙන. මේ හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් කියලා තිනවා. ඉතින් ඔය විදිහටම අහගෙන ඉන්නවා. හැ 24 ගණන් වාඩුවක් දෙන්න බෑ. කමක්නේ. ඉතින් අපි අනාගතයට මුල් දැල දෙන්න ඕනි කියලා තියෙන බොයකට සුමන ඒක ඇත්ත. ඒක නිසා අපි ඉතින් වැඩ කරනවාද? සුබෝදාසනක් කියලා තියෙනවා. ඉතින් ඔන සුබම සුබෝදාසනක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි හාඩ් බීට් එකෙන්. ඉතින් ගමන්ට හේම වෙලා වේ සද්දරම ලකනහගෙන ඉන්නේ නේද ශෂි? ලස්සන ගෑනු මේ ශෂි කියන්නේ. එකතු කරගන්න කියලා දිනව ලස්සන සිද කරන හැමෝම මේ වෙලා වේ ෆැක්ටරි එකේ ලකනහනක මම වැඩ කරනවා කියලා දින ටාගට් ටික හරියට කවර් කරගන්න. ඔයයි ද මොන ලයින් එකේද? බලන්න නම් ඇහි ඩාර්පව සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා. ඉතින් ශෂි අපි බලමු. ඉතින් පුළුවන් මේ සින්දුව දෙන්න. උදාසනක් කියලා තියෙනවා ලක්කනවල සුබම සුබ උදාසනක්. අපි එකතු කරගන්න ඔයගේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් අද නබි උත්සවයේ සමරන සිරිදු ඉස්ලාම් ප්‍රජාවට සුබ නබි උත්සවය කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. හෙලේ මල්ලි ෆොන්සේකා මහත්මිය රංගපාපු ලස්සන සින්දුවක් කියලා තියෙන. අපි බලමු ඒ සින්දුවක් තියෙන. ඉතින් නම්බලංගොඩ සුරංග තමයි මැසේජ් එක දාලා තියෙන. ඉතින් ආදරෙයි කියලා තියෙන. ඉතින් අපිත් ගොඩාක් ආදරෙයි. ආයි බොවන් ලක්කන, අද මගේ බර්ත්ඩේ එක. කවුද මේ බර්ත්ඩේ? ගර්ල්ද බොයිද? හස්බන්ඩ් ඉන්නවා, ආ දුව පුතා. අපවල හැමෝමත් එකතු කරගන්න කියලා තන නිට්ටුවේ ජයමාලි. වාගේ අද බර්ත්ඩේ එකද? සුබම සුබ වන්දනක් අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් හිටියා වගේම නිදික් නිරෝගී විදිහට වාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනයක්ම ඒ විදිහටම හැබෑ වෙන්න ඕනේ.
ඉතින් සුබ පැතුම් එකතු කරන හාඩ් බීට් එකෙන් අපිත් වගේ මොවාගේ පවුල හැමෝමත් එකතු කරගෙන අපි හමුද ලස්සන සින්දුව බර්ත්ඩේ එකටත් එක්කමු. මේ සින්දුව මගෙන් ඔයාට

0: Radio ITN.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍ර වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
0: 75%කටත් වඩා විශ්වාසය දිනු. ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත්. ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන්. ක්‍රිමිරාජ වෙතින්.
7: ක්‍රිමිරාජ සුවසඳ. ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුසඳ
7: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
0: හැම වංගුවකම අලුත් කතාවක්
9: අලුත් කතාවක් අලුත් කලාවක් අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
0: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
10: 18 වංගුව 18 වංගුව
9: අලුත් ලෝකේ කාරේ කයිද
11: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
12: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්

එකොල්හයි විනාඩි 31යි වෙලාව. අද ලක්කන පරිශ්‍රයේ ලොකු වැඩක් වෙනවානේ. ඒ තමයි ලක්කන ගෝල්ඩන් වොයිස් එක ගැන අපි ඔයාලට කලින් කිව්වනේ. ඉතින් අද අපි පළවෙනි අදිරියේ වැඩ ටික මේ විදිහට පටන් අරගෙන ගින් තියදවා. ඉතින් අදත් මේ විදිහට වැඩ ටික කරගෙන යනවා. ඉතින් අද ගොඩාක් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් තරඟ කරන්න බලාගෙන. ඉතින් කොහොමද තරඟ කරේ සහ කොහොමද මොන වගේ ප්‍රතිචාරයක් හම්බ වුණාද? ඔයා ඉස්සරහට ගියාද? මේ වගේ දේවල් වගේ හිතර තියෙන පුළුවන් මොන වගේ ප්‍රශ්න ටික. ඉතින් මේ හැම ප්‍රශ්නෙටම උත්තර ටික අරගෙන අගෝස්තු 31 වෙනිදා ඉඳලා දවල් 1 ඉඳලා 4 වෙනකම් රේඩියෝ එකට කන තියාගෙන ඉන්න ලෑස්ති වෙන්න. ඔයා ඉස්සරහට ගියාද කියලා දැනගන්න පුළුවන්. ඉතින් අදත් ඒ වගේ ලොකු වැඩක් වෙනවා. ඔයාගේ යාළුවෝ ටිකක් කියනවා ඇවිල්ලා නෝවා වගේම දක්ෂ විදිහට තරඟ කරන්න බලාගෙන. අපි බලමු නේද කොහොමද තරඟ ඉස්සරහට යන්නේ සහ කවටද අවසානයේ මේ ජයග්‍රහණය හම්බ වෙන්නේ කියලා. 11:32 වෙලාව.

හරි අපි අමුද බලන්න හාට් බීච් චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හායි කියලා තියෙනවා. කවුද මේ විහංග? විහංගා හරි විහංග හරි වෙන ඕනි. ඉතින් ආව එකතු කරගන්නම් ඊළඟට සින්දුවක් අහන්න. කුරුණෑගල පැත්තරේ යන තුමේ හදන්නේ කටුපිටියේ ඉඳලා වහගෙන ඉන්නවා කැලුම් සුභාෂිනී සමාධි දුව ඉන්නවා. අපි වහගෙන හැමෝම එකතු කරගන්නම් ඊළඟ සින්දුව අහන්න. හායි යෂ් කියලා තියෙනවා. කවුද මේ? නම නම නම නම දාලා නැත. ඔයාවත් එකතු කරගන්න සින්දුවක් අහන්න. හයි ලක්කඬ, අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. රත්තුටින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මදු. ලස්සන සින්දුවක් දැන කියලා තමයි තියෙන්නේ. මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මගේ පනෝ. කවුද පන? චානුවත් එකතු කරගන්න කියලා තිනවා. ලස්සන සින්දුවක් අහන්න. ඉතින් පනවත් එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් නේද? සිංහලින් දහර ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න. ඉතින් අම්මා ඉන්නවා, තාත්තා, ඉඳුනිල්, ප්‍රනීත්, රංග ඉන්නවා අපි වහගෙන, ඉනෝ බබා ඉන්නවා, ආදි බබත් ඉන්නවා අපි වහගෙන, තොහින බබා, එවගේම මදෝ ඉන්නවා, යෂ් මාව වෙන්න ඕනේ, මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. එවගේම තරු බස්නායක නංගුවත් එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවක් අහන්න දහර ඔයා ප්‍රශ්නයක් ගහලා තියෙනවා නේද? ඒකට උත්තරේ සැප්තැම්බර් 1 ඉඳලා ඔයාට හම්බ වෙයි. 10 වෙනසක් එක්ක අපි යනවා ළඟදීම. ඔහොමම රැඳිලා ඉන්න අපිත් එක්ක. ඉතින් වෙනස්කම් එක තමයි අපි ඉස්සරහට යන්නේ. ඉතින් ලොකු වෙනසක් සිද්ධ වෙන්න ලැස්ති උදේ 10 වෙනකොට ඉස්සරහට. ඉතින් ඔහොමම අහගෙන ඉන්න ලස්සන සින්දුවක් තියෙන අපි මේ සින්දුව අහලා ඉක්මනට මේ පැත්තට එමු.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මග තුට
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: අපි මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
3: ඉල්ලාල මෙහෙන් තාල යන අතරින් නවතින්න. ඉවිලි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ්ලස් කිනවා
1: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
3: අලුත් කලාවක්
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
2: 18 වංගුව
1: හඩ්බෙට් හගෙනින වෙලාව 11 විනාඩි 46යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන්න

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: හැම තාලෙම සින්දු අහන්න පුළුවන් ඔයාට. ඔව, ලක්හඬ හට් බීට් අහගෙන හිටියොත් 11:44 වෙලාව ඉතින් තාලෙට හරියන සින්දු ටිකක් අහලා ඉන්නකොටෝ ඉතිංආට පුංචි දෙයක් මතක් කරන්න තියෙන. එතමයි දන්න නිධානය ලොතරේ පත ගැන. ඉතින් ආඩ කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන් ජාතික ලොතරේ මණ්ඩලයෙන් අරගෙන එන දන්න නිධානය ලොතරේ පත අරගෙන බලන්න ආගේ ජීවිතේ හින හැබෑ කරගන්න. ඒ වගේම අපට සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙන. ඉතින් ආ පරක්කු වෙන්නේ නැතුව ළඟම දෙන ලොතරේ කෝඩුවෙන් දන්න නිධානය ලොතරේ පත අරගෙන බලන්න. ලොතරේ පොත බලන්න ආට ඇස් හොඳට පේනෙන්න ඕනේ. ඇස් දෙක හොඳට පේනෙන්න නම් ඉතින් ඇස් පරීක්ෂා කරගන්න ඕනේ. ඇස් පරීක්ෂා කරගන්න නම් ඔය යන්න ඕනි හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. ඉතින් ඔය කණ්ණාඩි දෙකක් ගන්න හොඳ තැනක් හොය හොය හිටියා නම් විශ්වාසවන්ත තැනක් හෙව්වනොත් ඉතින් එකම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. ඇසේ සුදු ඇවිල්ල නම් දිය වැඩි ආසයනය කරගන්න ඕනකමක් තිබෙනවා. ඒ වගේම ග්ලූකෝමා සායනය, ළමා අක්ෂි සායනය, ඇස් කණ්ණාඩි සේවාව විතරක් නෙවෙයි බාහිර රෝගී අංශයක් මේ හැමදේම.

8770 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. එවාගේ මෝ 012 7858 58 012 7858 58 58. මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා තව ටිකක් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඒ තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක. දැන් මේ වෙලාවේ ලන්ච් ටයිම් එක ඇවිල්ලා තියෙන. අදනේ මාඩු වුණානේ වැලට ගියපු කට්ටිය ඇසිනේ නේද? එහෙම නැත්නම් ගෙදර කට්ටියම ඇවිල්ලා ඉන්නවනම් පොඩි පාටියක් වගේ දානවත් ඇතිනේ අදනේ මාඩු දවසේ. ඒ නිසා ඉතින් කැම ටික රස්සට හදාගන්න පැල්වතු බට එකක් පාවිච්චි කරන්න. ඉතින් කැම කාලේ ඉවර වෙලාට ඩෙසර්ට් එකට මොන හරි ඕන කියලා හිතුනොත් අනිවාර්යයෙන්ම කිරි රසට උකුවට හොඳ නැවුම් විදිහට අරගෙන ඉන්න පැල්වත අයිස්ක්‍රීම් එකක් අරගෙන බලන්න. ආඩ ස්ට්‍රෝබෙරි චොක්ලට් එහෙම නැත්නම් වැනිලා මේ ෆෘට් ඇන්ඩ් නට් මේ ඕන රසයකට ඔයාට අයිස්ක්‍රීම් කරන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි යෝගට් තියෙනවා. ඉතින් මේ හැමදේම අරගෙන ඉන්නේ පැල්වත නිෂ්පාදනම තමයි. අපි අමුද බලන්න චැට් එක පැත්තට, හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. ලස්සන සින්දු ගොඩක් අහන්න බලාගෙන ආපුවා ඉන්නවා නේද මේ පැත්තේ. හાર્ට් බීට් සුබ උදෑසනක් කියලා තියෙනවාට සුබම සුබ උදෑසනක් කියලා කියනවා. ඔකුවල ගල්ලෙන් තමයි මට මැසේජ් එක දාලා තින්නේ ඕන් ප්‍රදීප්. ඔයාව එකතු කරගන්නම් මම ඉන්නවා. ඒ වගේම ගේම් හාන්න ඉන්නවා ලොකු ගල්ලෝ. කඩේ වැඩ කරන අංකල් ඉන්නවා, චූටි, මතු, ඒ වගේම වැලිගල අයියා, චාරිකා, රුවන්, ශ්‍රීදේවි, ශ්‍රීනාත්, සුනිල් තව ගොඩාක් අය ඉන්න. හැමෝම එකතු කරගෙන ඉන්නමු. එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු. ඒජේ අනුරපුස්සල්ලා ඕවත් එකතු කරගන්න ඕනි. ලස්සන සින්දුවක් අහන්න සීජේ ඕවත් එකතු කරගන්නම්. ඔය විදිහටම අපි වහගෙන ඉන්න. කවුද මේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ? ආ, මං වැඩ ගොඩක ඉන්න කියලා තියෙනවා. කොහොමද ඔයාට අපේ දේවාලය අද කද්ද මේ දාලා තියෙන්නේ? අදේ ආය දේවාලේ පෙරහැර පටන් අරගෙනද රෙස්ටොරන්ට් එකක් කරනවා. ඉතින් ඒක නිසා බිසි වැඩි කියලා තියෙනවා. ඔයාව ඇහෙදි මැසේජ් එකක් නොදා ඊට බැරි වුණා කියලා තියෙනවා. ඉතින් ආදරෙන් මතක් කරන්නම් තරුබස් නායක. මේවා නේද මම බලා මේ මොකක්ද ඒවල තියෙන්නේ කියලා මට පැහැදිලි වුණේ මුලින්ම. හරි, ඉතින් දැරණේ කියලා පැත්තේ අර පෙරහැරක් තියෙනවා නේද? අර කැලේ දේවාලි කියලා. ඉතින් අන්න එතන අද පෙරහැරක් තියෙනවා. ඉතින් ඒ දේවාල ඉතින් වැඩත් එක්ක බිසී වෙලා කියලා තමයි තියෙන්නේ. හරි, කොමක් නෑ. ඉතින් හැමෝම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. ඉතින් මේ සින්දුව අහන්න කලින් ආට පොංචි දෙයක් තියෙනවා. තමයි පැල්වත නිෂ්පාදනගල පැල්වත නිෂ්පාදනව මිලදී ගන්නකොට රසට ගුණට උකුවට මිලදී ගන්න පැල්වත නිෂ්පාදනව මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් ඒක මතක් කරන ගමන් අපි හමු යකා ක්‍රූ එකේ ලස්සන සින්දුවක්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්ෂණ
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: එකලයි විනාඩි 54 වෙලා වෝ මේ වෙලාවේ සද්දරම ලක්ෂණ දාලා තියෙනවානේ 153 බස් එකේ. ඕ ඉතින් පරිස්සමට යන්න. ඉතින් හැමෝම එකතු කරගන්නම් මේ සින්දුවට. ඉතින් අපි අය හම්බ වෙන්නේ දවල් නිවුස් එකෙන් පස්සේ. දවල් 12:30 න් පස්සේ අය හම්බ වෙනකන් ඔහොමම ඉන්නවා.

0: වෙලාව බද්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනනිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB Youth Plus කියනවා
3: වෛරය වෙනුවට ප්‍රේමය පතුරුවා නව යුගයක් කරා යන හැටි ජනපති නපිතින පණිවිඩයෙන් කියයි. බන්දරාගාර තුළ හදිසිත්වයකදී ක්‍රියාත්මක යාන්ත්‍රණයේ යාපනයේදී ඇරඹේ. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ජනතාවාදී පාලනයට ආශිර්වාද කරමින් මහසගරුවන දඹුල්ලට වඩිතේ. යලි වැඩ ඇරඹුණු පිටකොටුව බස් නැවතුමේ CCTV. හෝමු ස්ථාවකාලික මාර්ගයක් විවෘත කරගන්න ඉරානයත් ඕමානයත් සාකච්ඡාවක. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලීන රචේ. ඉස්ලාම් භක්තිකයන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන මොහම්මද් නබිනායකතුමාගේ ජන්මදිනය අදටයේදී තිබෙනවා. එය අනුව ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වල නිරත වනවා. ස්වකීය ජීවිතේ පුරා බිලිසත් බව වෙනුවෙන් නබිතුමන් කළ කැපකිරීම් අපරිමිතයි. අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපහාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල හරය වනවා. මානව සමාජය ගුණඩන බලින් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බව එතුමන්ගේ දර්ශනයයි. නබිනායකතුමාගේ ජන්මදිනය සැමරෙන 42 ජාතික මිලාද් උන් නබි මහෝත්සවය ජනාධිපති අනුර කුමාරසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒබිකම පෙරියබුල්ල අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී. මේ අතර බිඳුනු සිත් සුවපත් කරමින් වෛරය වෙනුවට ප්‍රේමයත් විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී නබිතුමන් පෙන්වා දුන් අසම සම්පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය එම ගමන් මඟ බබලවන බව තමාගේ දැඩි විශ්වාසයයි ජනාධිපති අනුර කුමාරසනායක මහතා පවසනවා. එතුමාගේ ජීවනාදර්ශය කැපවීම සහ සත්පරිශ්‍රම සැබෑ ලෙස අරුත්ගන්වමින් ජීවන ගමන හැඩගන්වා ගැනීමට ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කරනවා. දරුණු යුද ගැටුම් හේතුවෙන් අහිංසක මිනිස් ජීවිත බිලිවන සහ පීඩාවට පත්වන වටපිටාවක අන්‍යෝන්‍ය ගෞරවයේ උදාර පණිවිඩය ලබා දුන් නබි නායකතුමාගේ දර්ශනය අන් කවරදාකටත් වඩා අධ්‍යයනයට වළංගු බව අග්‍රාමාත්‍ය හරිඩාබර සූරි පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන නබි නායකතුමන් සැමරීමේ ජාතික උත්සවය සාර්ථක කර ගැනීමට වෙහෙසෙන සියලු ඉස්ලාම් ආගමික බැතිමතුන්ට තමන්ගේ ස්තුතිය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ. ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සූපැතුම් එක්කරන විපක්ෂ දායක සජිත් ප්‍රේමදාස මහතා බහුවාර්ගික සමාජයක සාමයේ සහ සහජීවනයේ උදෙසා මොහම්මද් නබි නායකතුමන්ගේ මඟ පෙන්වීම පූර්වාදර්ශයක් බව කියා සිටිනවා. බන්දනාගාරය තුළ හදිසි තත්ත්වයක් ඇතිව හොත් ප්‍රාදේශීයව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යාපනයේ බන්දනාගාරය මූලික කරගනිමින් ආරම්භ කෙරුණා. එය අමාත්‍ය හර්ෂ ඩාරක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රදවියන්ගේ සුබසාධනය මූලික කරගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ඒකාබද්ධ යාන්ත්‍රණයක් සෑම බන්දනාගාරයක් තුළම පිහිටුවීම සිදු කරනවා. මෙම යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ද දැනුවත් කළා.
4: විශේෂයෙන්ම මේ බන්දනාගාරයේ තියෙන තත්පද අඩු කරන්න දැන් අවශ්‍ය වෙලාවල් ගොඩාක් ගත්තා. විශේෂයෙන්ම රස පරීක්ෂා වාර්තා වේගවත් වීම සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එයාලා ගොඩක් වැඩිවියෝ අඩු වෙන්න ඕන රිමාන්ඩ් එකේ ඉන්නේ කියලා. ඒ වගේම මම විශේෂ කමිටු වාර්තාවක් දාලා මේ තත්පදයට වෙනම කැබිනට් කමිටුවක් යනවා. ඒ සියල්ලම නතර වාරේ අපි සෑම සිරකයකටම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දක්වීමටත් රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීමටත් ඒකාබද්ධ යාන්ත්‍රණය අපි කියන්නේ ඒක නතර විදාමතාව සම්බන්ධ වෙනවා, පොලිසිය සම්බන්ධ වෙනවා, ප්‍රසන් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩිවිෂන් සෙක්‍රටරිස්ලා, ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, හෙල්ත් ඔෆිසර්ස්, ෆයර් බ්‍රිගේඩ් සියල්ල මේ අදහස් කරන්නේ ප්‍රශ්න වේල පහින් හඳුනාගෙන ප්‍රතිකර්ම ගන්න පුළුවන් ආකාරයේ රජයේ ආන්තර සම්බන්ධීකරණය. අද දිනේදී ගිහිපියාපනයට සිද්ධ කළා. ඉතින් ඇත්තෙන්ම මම බලපු තියෙන ප්‍රශ්නවලින් මෙතන යම් සාපේක්ෂ ප්‍රසස්ත මට්ටමක පවත්වා ගන්න තමයි. නමුත් එතනත් අපි තව පාර්ශ්වයක් සපයන්න ඕන තව නිවැරදි කිරීම ගොඩක් තියෙනවා කරගන්න.
3: මෙම සාකච්ඡාවෙන් අනතුරුව අභාත්‍ය හර්ෂ නරක්කර මහතා යාපනයේ බන්දනාගාරයේ වැඳවියන්ගේ අවශ්‍යතා සුවපැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මුළුතැන්ගේ කාන්තාංශයේ සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් අභාත්‍ය හර්ෂ නරක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දිසාලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයි ඒ සංවිධානය කළේ. අභාත්‍ය රාමලිංගම් චන්දසේකර මහතාද ඊට එක්ව සිටියා. ඒ මහත මෙහිදී කියා සිටියේ දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරය බවයි. 2026 ජූලි 31 වනදා වන විට අතුරුදන් වුවන්ගේ කාර්යාලය වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 16,996ක් පරීක්ෂණයට ලක් කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා. වත්මන් රාජ්‍ය බේ සඳහා රුපියල් බිලියන 375ක් වෙන්කර පරීක්ෂණ කණ්ඩායම් 25ක්ද පිහිටවූ බව ඒ මහතා පෙන්වා දුන්නා. අතුරුදන් වීමේ සහතිකය 1719ක් සහ මරණ සහතික 409ක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. මලේකම් ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ කබරකල නවෝදේපුරම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා එම ජනතාව වෙත පැවරීමට නියමිතව තිබෙනවා. 2023 මාර්තු මාස 19 වනදා හල්දුම්බුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිට අයත් පුරාගල කබරකල ලියංගහ වෙලකන්ද ප්‍රදේශයේ නායෑමකින් පවුල් 50කට ආසන සංඛ්‍යාවකට නිවාස හිමි වුණා. එතෙන් සිට ඔවුන්ට සිදු වූයේ ප්‍රදේශයේ වසා තබා තිබූ තේ කම්හලක අතිශය දුෂ්කර ජීවිතයක් ගත කිරීමටයි. ඔවුන් එම දුෂ්කරතාවෙන් මුදාගෙන නිවාස ලබා දීමට වත්මන් රජය තීරණය කළා. ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින් මලේකල් බයිල්චි වැඩසටහන යටතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේ වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. පර්චස් 10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබෙනවා. වර්ග අඩි 550කින් සමන්විත මෙම එක් දිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් 132ක්. නිදන කාමර දෙකකින්, සාලයකින්, මුළුතැන්ගේකින් සහ නාන කාමරයකින් බෙය සමන්විතයි. ඉඩම සමග එක් දිවසක වටිනාකම රුපියල් 160කට අධික බවයි පුරෝකථනය කර ඇත්තේ. මෙම දිවස සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 160ක්. නිවාසවලට අවශ්‍ය ගෘහ භාණ්ඩද ලබා දී තිබෙනවා. මුළුතැන්ගේ උපකරණ ලබා දීමටයි පියවර ගෙනැත්තේ. එය අභාත්‍ය සමත් විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අභාත්‍යවරයා අදහස් පළ කළා.
0: මේ නිවාස ලබා දෙන්නේ ඇත්තටම ගත්තොත් මෙරටේ මලේගම් ප්‍රජාවට. මොකද මේ ප්‍රජාව අපි දන්නවා 2023 වසර වෙනකොට ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් වෙනවා. ඒ 200 පුරාවට තමන්ගේ ශ්‍රමය මේ මහ පොළොව වෙනුවෙන් වගුරලා තියෙනවා. ඉතින් මේ ගෙවල් හිමි වෙන પરම්පරාව විතරක් නෙවෙයි. ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන් පවා මේ මහ පොළොවට තමන්ගේ දහඩිය කඳුළු වගුරලා තියෙනවා. හැබැයි ඔවුන්ටම කියලා තමන්ටම කියලා ඉරමක් තිබුණේ නැහැ. තමන්ට කියලා නිවසක් තිබුණේ නැහැ. අඩුම තරමේ තමන්ට කියලා ලිපිනයක් තිබුණේ නැහැ. අන්න ඒ සියල්ල සම්පූර්ණ වෙන නිවාස යෝජනා ක්‍රමයක් තමයි ඉදිවෙලා අවසන් අධීරේ දැන් අපි තියෙන්නේ. දැන් ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච ජනතාවකට නිකම්ම ගයක් ලබා දෙන්නට වඩා අපි කල්පනා කරා පූර්ණ නිවසක් ලබා දෙන්න ඕනේ.

තිබුණේ නැහැ. Tamanṭa කියලා නිවසක් තිබුණේ නැහැ. අඩුම තරමේ Tamanṭa කියලා ලිපිනයක් තිබුණේ නැහැ. අන්න ඒ සියල්ල සම්පූර්ණ වෙන නිවාස යෝජනා ක්‍රමයක් තමයි ඉදිවෙලා අවසන් අධීරේ දැන් අපි තියෙන්නේ. දැන් ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච ජනතාවකට නිකම්ම ගයක් ලබා දෙන්නට වඩා අපි කල්පනා කරා පූර්ණ නිවසක් ලබා දෙන්න ඕන.

0: රැස්කර ඇති බව පෙන්වා දෙමින්.
1: මේ වන විට අපිට ලබා දීලා තියෙන ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2206 කියන ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව පැහැදිලිව අපි දකිනවා. දැනටම ඒ ඉලක්කයෙන් රුපියල් බිලියන 1809.8ක් මේ වෙනකොට අපි එක් රැස් කරලා තියෙනවා. සෑම මාසයකම 40%, 30%, 29% ප්‍රමාණවලින් මාසික ඉලක්කය ඉක්මවා යමින් තියෙනවා. මේ මාසේ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. හැබැයි අර පහුගිය මාසවල වගේ විශාල අමතර ආදායමක් එකතු කරගැනීමේ හැකියාවක් මේ මාසේ අපිට දකින්න නැහැ. මේ මාසේ ඇත්තටම මේ වෙනකොට අපි අපේ ඉලක්කය වන රුපියල් බිලියන 198.2න් 176.7ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. ඒක 93%. එතකොට තව අපිට දින කීපයක් තියෙනවා මේ ඉලක්කය සපුරා ගන්න. තව රුපියල් බිලියන 13ක් තමයි අපේ ඉලක්කයට වඩා පිටිපසින් ඉන්නේ. අපිට වැඩ කරන දින 3ක් තව තියෙනවා. එතකොට මේ ඉලක්කය සම්පූර්ණ කරන්න පුළුවන්.
0: දෙවිනි ප්‍රදේශ රසකට අද දිනේ පසුරු දෙකෙන් පසු වැසි හොගි ගුරුම් සැත වැසි හටගත හැකි බව කාලුකුණ වේද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මොන්රාගල සහ මඩකල්පුව යන දිස්ත්‍රික් ඊට අයත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව බස්නාහිර, සපරගමු සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු බැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, බොඩ්වාගල, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්වලත් පැයට කිලෝමීටර 40-50ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. රතු වරෙන්තු නිකුත් කර ඇති සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරජ් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සීතාවක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින්. ඌව පළාත් රාජ්‍ය සේවයේ තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදන බත සේවය කළ සේවකයන් 143 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබා දී තිබෙනවා. 2026 අයවැය යෝජනාව අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛාංක 11 ඇලේරක් 2026 යටතේ මෙම පත්වීම් ලබා දීම සිදු කර ඇත්තේ පස්සර පල්ගහතැඩ පුහුණු ආයතනයේදී. ස්ථිර පත්වීම් ලැබූ බොහෝ සේවකයන් වසර 5-16 අතර කාලයක් තාවකාලික පදනමින් සේවය කර තිබෙනවා. පසුගිය රාජ්‍යයන් යටතේ ලබා දුන් පත්වීම් ස්ථිර නොකිරීම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට පත්ව සිටි බව ඔවුන් සඳහන් කළා. වත්මන් රජය ලබා දුන් ස්ථිර පත්වීම් සම්බන්ධයෙන් සතුට පළ කළ සේවකයන් ඉදිරියේදී රජයේ වැඩපිළිවෙලට උපරිම සහයෝගය ලබා දෙන බවද ප්‍රකාශ කළා. ඌ ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම මාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරී නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අතරමඟ නවතා තබා තිබූ ගල්ගබුව පෝෂිත ඇල ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට රජය පීවර කර තිබෙනවා. කුණ්ඩෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව සහ ගල්ගබුව ප්‍රාදේශ ලේකම් කොට්ටාස ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මහා සියඹලාන් ගබුව ජලාශයේ සිට මහගල්ගබුව වැව දක්වා ජලය ගෙනීමයි. කිලෝමීටර 14ක පමණ දික්කෙඩියොත් මෙම පෝෂිත ඇල මාර්ගය මගින් මහගල්ගබුව වැව පද්ධතිය යටතේ පවතින ගොවිබිම් සඳහා යල සහ මහකණ්ඩ දෙකේදීම ප්‍රමාණවත් ජලය සැපයීමට අපේක්ෂිතයි. පසුගිය රජයන් යටතේ ඉදිකිරීම් අතරමඟ නවතා තබා තිබූ මෙම ව්‍යාපෘතිය නව ඇස්තමේතු සකස් කර යළි ආරම්භ කිරීමට වත්මන් රජය පීවර කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේතු ගත මුදල රුපියල් 105,260ක්. ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කනුවරත්න සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්ඩකෝට් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල පිරිසක් එක්ව සිටියා. ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමත් සමග ගල්ගබුව ප්‍රදේශයේ ගොවි ජනතාවට වසර පුරා වඩාත් විශ්වාසදායක ජල සැපයීමක් ලබා දීමට හැකි වෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික ඩාවික මාර්ගයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානයේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවලදී හෝමු සමුද්‍ර සන්ධිය හරහා එකබද්ධ

0: තාවකාලික නාවික මාර්ගයක් ස්ථාපිත කිරීම පිළිබඳ රාමුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. සමුද්‍රයේ සද්දී යොදා ඇති බෝම්බිවත් කිරීමටද දෙරට එංග වී තිබෙනවා. ලෝකයේ සමස්ත කඩ තෙල් සහ ද්‍රව ස්වභාවික ගෑස් ප්‍රවාහණයෙන් පහෙන් එකට පමණ පෙර හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදු වූ අතර පවතින ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් එහි නාවික ගමනාගමනයේ දැඩි ලෙස සීමා වී තිබෙනවා. ඉරාන පාර්ශ්වයේ පවසන්නේ ඔබානේ සමග ඇති කරගත් එකතාව හෝමු සමුද්‍ර සන්ධිය සම්පූර්ණ විවෘත කිරීමක් ලෙස අර්ථකථනය නොකළ යුතු බවයි. මේ අතර ඉරානයට එරෙහිව ඇමරිකාව නව සම්බාධක පැනවීමත් සමග දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදය තවදුරටත් පවතිනවා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ඩාවික් ගමනාගමනය යළි ස්ථාපිත කිරීම සඳහා ඉරානය සහ ඔමානය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩු දෙකක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටවා. ඊයේ තරගයේ නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටියා. එය ඉන්දියාවේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 238ක් පිටුපසෙන්. තුන්වන දිනේ ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩු දෙකක් දැවී ලකුණු 8ක් ලබා සිටියා. ලකුණු 19ක් ලබා සිටි කමිල් විශාර තුන්වන දිනේ පළමු කඩුල ලෙස දැවී ගියා. ඉන්දියාව සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. ඉන්දියාවේ පළමු ඉනිමේදී දෙව්දත් පඩික්කල් ලකුණු 117ක් සහ දාවූ ජුරේල් නොදෙවි ලකුණු 115ක් රැස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් තබා ගත්තා. ප්‍රභා ජයසූරිය සහ කේෂර ඩුවත් කඩලු දෙක බැගින් විදහෙළුවා. ලක්කඩු ප්‍රවෘත්ති යළි සිරස්තල. වෛරය වෙනුවට ප්‍රේමේ පතුරුවා නවයුගයක් කරා යන හැටි ජනපති නපිතින පණිවිඩයෙන් කියයි. බන්දරාගාර තුල හදිසි තත්වයකදී ක්‍රියාත්මක යාන්ත්‍රණයේ යාපනයේදී ඇරඹේ. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ජනතාවාදී පාලනයට ආශිර්වාද කරමින් මහසගරුවර දඹුල්ලට වඩිතේ. යළි වැඩ ඇරඹුණු පිටකොටුව බස් නැවතුමේ CCTV. හෝමු ස්ථාවකාලික මාර්ගයක් විවෘත කරගන්න ඉරානයත් ඕමානයත් සාකච්ඡාවක. මිලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. Then the inside story විශේෂාංගය.
1: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
2: The inside story. The story behind the news.
3: රහමන් තිල්ලාලි රහමකමන් තිස්සම ඔබ ලෝවේ සිටින්නා වූ පොළවේ සිටින්නා වූ ඔබගේ අසල්වැසියන් හා මිනිසුන්ට කරුණාව දක්වන්න එවිට පමණයි දෙවියන් වහන්සේ ඔබට කරුණාව දක්වන්නේ. තවත් දේශනාවක දෙතමානන් පැවසුවා මල්ලම් යෂ්කුරින්නා සලම් යෂ්කුරින්නා. කවුද මිනිසුන්ට ස්තුතිවන්ත වන්නේ නැද්ද? ඔහු දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වන්නේ නැහැ. මෙතන නබිතුමා මුස්ලිම්වරුන් කියන වචනේ නෙමෙයි පාවිච්චි කරේ. මෙතන නබිතුමා පාවිච්චි කරේ මිනිසුන් ජනයන් කියන එක. එනම් සියලු දෙනාට නබිතුමා දීපු, ඒ කියන්නේ තමන්ගේ අනුගාමිකයන් ඇතුළු සියලු දෙනාට නබිතුමාණන් දීපු පණිවිඩය තමයි මුලින්ම මිනිසුන්ට ගරු කරන්න, මිනිසුන් වාගේ කරන්න, ඔවුන්ගේ වටිනාකම වටහා ගන්න.
4: එයයි එතුමන්ගේ වදන. අද නබිතුමන්ගේ ජන්මදිනයයි. ජාත්‍යන්තර ලෙස ස්ලාම් භක්තිකයන් අද දවස මහත් භක්තියෙන් හරසරින් සමරනවා. නබිතුමන්ගේ උපතේ ඉතිහාසය ගැන මතකයේ අවදි කළොත්
3: නබිතුමාගේ ජන්මදිනය අනුව නබිතුමා උපත ලැබපු මෙම දිනය නැතහොත් මෙම මාසය අද දිනය. මේකේ වැදගත්කම තමයි මුලින්ම නබිතුමා උපත ලබන්නේ අරාබි දේශයේ මකමා කියන නගරේ. මේක ඉතිහාසයේ අපි බලාදී එකල මේ නගරය හඳුන්වනු ලැබුවේ ජාහිලියා කාලය කියලා. කියන්නේ නූගත් මෝඩයන්ගේ කාලය කියලා. ඒතර නබිතුමා උපත ලබන්නේ අපි වගේ සාමාන්‍ය, ඒ කියන්නේ දැනුවත් නැතහොත් අවබෝධයක් තිබෙන්නා වූ හොඳ ශිෂ්ටාචාරයක් තිබෙන්නා වූ වකවානුවක නොව මෙය ශිෂ්ටාචාරයක් නැති නූගත් වඩාත්ම පහත් මිනිස් ගුණාංගයන් වඩා දිරිහීමට නැතහොත් සම්පූර්ණයෙන්ම කඩා වැටිච්ච සමාජීය තත්ත්වයක් තිබෙන්නා කාලයක තමයි නබිතුමා ඉපදේ.
4: නබිතුමාගේ උපන්දිනය ජාතියක් ලෙස මුස්ලිම් ජාතිකයන්ට වැදගත් වන්නේ කොහොමද?
3: නබිතුමා මේ සමාජයේම කෙනෙක් ලෙස ඉපදිලා එතුමාණන්ගේ කෙටි කාලයක් තුළ තමයි එතුමාණන් මේ සමාජය සම්පූර්ණයෙන්ම අතිවිශාල පරිවර්තනයකට නැතහොත් වෙනස්කර ඇති කරන්නේ. එතකොට මෙතුමාගේ උපන්දිනය වඩාත් වැදගත් වන්නේ අද මිනිස් සමාජයේ පරිණාමයක් නැතහොත් ඒකේ වෙනසක් ඇති කිරීම සඳහා එතුමාණන් දරපු එම උත්සාහය. තමන්ගේ ඒ ජාතිය නැතහොත් තමන්ගේ මිනිස්සුන් නූගත් ඒ වගේම මත්පැන් වලට වහල් වෙලා ආචාරය ඒ වගේම අනිකුත් වඩාත්ම පහත් මිනිස් ගුණාංගයන් සම්පූර්ණයෙන්ම නැති මේ සමාජය කොහොමද උතුම් මිනිස්සුන් ඇති කරන්නේ කියන එක තමයි එතුමාණන්ගේ ඒ උපතෙන් හා එතුමාණන්ගේ මුළු ක්‍රියාදහමේ සාරාංශය. එතකොට කෙටියෙන් පවසනවා නම් එතුමාණන් මිනිසුන්ට කොහොමද මිනිසුන් ලෙස ජීවත් වෙ යුත්තේ කියන එක තමයි එතුමාණන්ගේ පණිවිඩය.
4: එතුමන්ගේ වදන වර්තමානයේ හා සසඳන විට
3: අද සමාජයේ සත්‍ය ආරම්භලද්දී එදා තිබිච්ච සියලු පිරිහීම අදත් අපිට දකින්න ලැබෙනවා. මිනිසුන් අනකුටා ගැනීම, මිනිසුන් මරා ගැනීම, දුරාචාරය, මත්පැන අද අභිභවා සියලු දෙනාම පාලනය කරන තත්ත්වයට වහල් බවට පත් වෙන තත්ත්වයක් තිබෙනවා. එහෙනම් අපිට නබිතුමාගේ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් හොඳම නිදසුන තමයි මේ සියල්ල නැති කරගන්න නම් අපි අතර තිබෙනා ওই අවබෝධය වර්ධනය කර ගැනීම. එතකොට අද මේ රටවල් බලාගේ අද මුස්ලිම් රටවලත් ඇතුළු සියලු දෙනාම අද යුද මානසිකත්වයක තියෙන්නේ. අද කාලයේදී නබිතුමාගේ ඒ වදන් ඒ නබිතුමාගේ ඒ ජීවන රටාව අපිට අතිවිශාල නිදසුනක් මඟ පෙන්වීමක්.
4: ඒ අදහස මංගවි මුහම්මද් සකිර් සෆර්.
2: The story behind the news.
4: කොතෙකුත් ආගම් තිබුණත් ජාතීන් සිටියත් ශ්‍රී ලාංකිකයන් හැටියට සෑම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරලා තියෙන්නේ යහපත් ජීවිතයක් වෙත ගමන් කරන ආකාරය. අද ස්ලාම් බැතිමතුන්ගේ දවසයි. ඔබට සුබ නබිතුමන්ගේ ජන්මදින සැමරුමක්.
2: The inside story. The story behind the news.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: මේ පැනි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
2: ලක්කන හගෙනින්ට වෙලාව දවල් 12:30යි.

ঢাল দলাই মিনারে দিস সতরা মেলা ও মে লাস্ট টাইম মে কে খাম খানা গমান দিন লাখা না হানা গমান দিন মে ওন দেক পোলাং দিন দাবাল লিখে মেনক ওই আমন বেডে করে করে হিটিয়া বাস কে গমন খান গমান হিটিয়া তমস কে হিটিয়া এমন নাতে গদ নি মাডু এ কে জরেট মেলা হিটিয়া তাড পুলু হং মাও আহগিনে ইন এফ এম 93.5 এফ এম 93.7 সদ্দে আডি করে গিনা হান তাও চুটি মেলা ওই মম ইনে ওয়াড তাম মে পেতর ইন বেরে উনা নম ইপেনড মে পেতট බිඳුවයි හදයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත බිඳුවයි හදයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත මේකෙන් ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට ඇවිල්ලා මේ වෙලාවේ මාව කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි හදන්නේ හෙලෝ කියලා තිනවා හෙලෝ කොහොමද යෂ් කියලා තිනවා සුබ දහවලක් ඔයාට වඩ සුබම සුබ දහවලක් වෙන්න ඕනි මැලේසියාව ඉඳන් තමයි මාව අහගෙන ඉන්නේ අපිට සින්දුවක් දෙන්න කියලා තිනවා අපි බලමු ඔයාගේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා ආගේ වොයිස් එක බොහොම ස්තුතියි නිෂු ඉතින් ගොඩක් ආදරේ අපි වහගෙන ඉන්න මේ විදිහටම කුරුණෑගලෝ මා වහගෙන ඉන්නවා සුභාෂිනී සුදාර්ඛ ඔය වගේම විනිද පුතා මේ හැමෝම එකතු කරගන්නම් අපේ ඊළඟ සින්දුවට කුමාරී එරබුදුගල්ල කොහොමද ඔයාට මොකෝ කරන්නේ මේ වෙලාවේ සුබ දහවලක් වේවා කියලා දින තින් වාට සුබම සුබ දහවලක් වෙන්න ඕනේ අපිවත් ගීතයකට එකතු කරගන්න මාතලේ ඉඳලා මා වහගෙන ඉන්නවා නයිනී ගෞමනී සුභාෂිනී වගේම ධම්මිකාවත් ඒ හැමෝම එකතු කරගමු ලක්කන අහගෙන ඉන්න කෙනෙක් අතරමඟ දාලා යන්න බෑ අපි එකතු කරගෙන යමු ඊළඟ සිදුව අහනවා දුව ඉන්නවා අංජලි පුතා හසරල් මහත්තයා රුවන් එකම කැන්ඩි වලින් නිරේෂා තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ නිරේෂා හරි ලස්සන නමක් හරිදින මට මේක කලින් හම් වෙලා නැහැ එහෙම නමක් තියෙන කෙනෙක් ආදරේ ලක්කන කියලා තින ඉතින් අපිත් ගොඩක් ආදරේ ඉතින් ওই විදිහටම ඉන්න අපි ලස්සන සින්දුවක් රෙඩි කරන් ඉන්නේ සජිතගේ ඉතින් මෙහෙරාවාවද එනක් මෙසින් දහලා එන්නකෝ දවල් 12:36යි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් 12 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ලදක් ලදක් දොටිමි ලදක්ද මාවිත් පෙරේර මහත්මගේ ලස්සන සින්දකම මේ පැත්තට හලා ඔබ ලදක් ලදක් හොඳින් ගේසෙනුයි පස්සේ අපි යන්න හදනේ හඩ්බිට් චැට් එක පැතර මේ වෙලාවේ කවුදම වහගෙන ඉන්නේ කියලා බලනෝ. අහයි අපි තව වහගෙන ඉන්නවා කියලා තිනවා ඉන්දිකා ප්‍රියන්තෝ එක්කම සප්‍රමාදු තීතම අපි වහගෙන මාර වෙල ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තිනේ ආව එකතු කරගන්නම් ඊළඟ සිතුවට. ගුඩ් ආෆ්ටර්නූන් වැලිකේ කියලා තිනවා මම අමීෂා ආව එකතු කරගන්නම් නංගේ ඉන්නවා අම්මා තාත්තා එකතු කරගෙන මම වහගෙන ඉන්නවා කියලා තමයි තිනේ කොලියා පිටි ඉඳලා. ඉතින් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් අපි ඊළඟ සිතුවට. නමුත් යාව අමතක කරන්න බෑනේ මල පිටි ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තිනේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ওই විදියටම අපි වහගෙන ඉන්නවා. අපිවත් එකතු කර ගන්නෝ කියලා තියෙනවා කිරිපත් ගඩින් නදීෂා ලස්සන ගැහැණු ළමෙක්. ඉතින් ෆොටෝ එකක් තියෙනවා. ඔයාව එකතු කර ගන්නම් ඊළඟ සින්දුවට. අමා තිනවා කියලා දිනවා ගිනිගා තේනි සහ නෝව එකතු කරගන්නම් අම්මයි තාත්තා එකතු කරගෙන ලස්සන සින්දුවක් කොහොම කියලා තමයි තියෙන්නේ. ඉතින් ඕනත් පුළුවන් FM 93.5 FM 93.7 මේ විදිහට මා වහගෙන ඉන්නෝ. සුබ දහවල කියලා තියෙන වාහන හැමෝම එකතු කරගන්න ඕනි. ශ්‍යාම්මලී තමයි කිතුල් ගල ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අදෝ ඉන්නව සඳමිනිය හින්ස මහත්තයා රුවන් චොම්බර කලවැල් දෙනියෙන් ඉන්නවා. අසින ජනපදයාගේ අම්මා වසන්ත තාත්තා කීර්තිරත්න මල්ලෙත් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. යශක්කි මාවත් එකතු කරගන්න සින්දුවක් ඕනි කියලා තියෙනවා. මේ දවස් ටිකේවට මැසේජ් එකක් දාන්න බැරි වුණා. හැබැයි මං අහුවා නේද අම්මා තාත්තා නංගී යාළුවෝ ටිකත් එකතු කරගන්න කියලා තියෙන අනු තමයි දැනණීගලින් මට මැසේජ් එක දාලා තියෙන්නේ. ජයකලනි කොහොලනේ ඉඳලත් මැසේජ් එකක් දාලා තියෙන ආවත් එකතු කරගන්න. රිකිල්ල ගස්කඩ පැත්තට යන තමයි හදන්නේ. උපේක්ෂාව මම වහගෙන ඉන්නවා. උපේක්ෂාවත් එක්ක සහන්න අයියව එකතු කරගන්න කියලා තියෙන සින්දුවක් අහන්න නුවන් අයියවත් ඉන්නවා මේ වෙලාවේ. හැමෝම එකතු කරගෙන අපි අහමු සින්දුවක්. උදාර ඉන්දීවර ආවත් එකතු කරගන්න ඕනේ. දාංගලයේ ගෙද උපන්දිනේ උදාර ඉන්දීවර ආට සුබම සුබපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරනවා. ආජාමරගේ සින්දුවක් කියලා තියෙනවා. අපි බලමු ඒ සින්දුවක් දෙන පුළුවන් වෙයිද කියලා. ලස්සන සින්දුවක් දෙන්න රෝරින් සංජීව මැසේජ් එකක් දාලා තියෙන සින් සංජීව වහගෙන ඉන්න අපි මේ විදිහටම කේඩිය සමරසිංහ ආවත් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි කොහෙටද යන්නේ? අපි යමුද කලවල හොද්දක් එක වට්ටිකක් ගන්න? ලස්සන සින්දුවක් තියෙන මේ සින්දුව හලපි ඉක්මනට මේ පැත්තට එමු.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: 95.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව 5:01යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණිය උදේශිකා ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජී
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වනජීවී කාර්යාලය සඳහා යතුරුපැදි ලබා දීම සිදු කෙරුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අලි බිරිස් ගැටුම් නිරන්තරයෙන් දැක්කත හැකි. ඒදී වනජීවි නිලධාරීන්ට අදාළ ස්ථානවලට ළඟා වීමේ දුෂ්කරතා පවතිනවා. ඊට විස්තුමක් ලෙස වනජීවී කාර්යාලයට යතුරුපැදි ලබා දීම නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කලාප කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමර මහතාද ඊට එක්ව සිටියා. ට්‍රැක්ටර් දෙකක් සහ කැබ්‍ර පහක්ද ත්‍රිකුණාමලට ලබා දෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙහිදී සඳහන් කළේ. පාකිස්තානයේ ෂේබා ෂරිෆ්ගේ රජයට එරෙහිව අධික නිඩා පහස කිරීමේ චෝදනාව මත පිටසමක් ගොනු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පීවරගෙන තිබෙනවා. ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී ඔහු රජයේ රෝහලකට ඇතුළත් කිරීමයි ඊට හේතුව. 73 හැවිරිදිවියේ පසුවන ඉම්රාන් ඛාන් වෙනුවෙන් වෛද්‍යවරුන් නිර්දේශ කළ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු නොකිරීම පිළිබඳ PTI පක්ෂය රජයේ පාකිස්තාන වෛද්‍ය විද්‍යායතනයට දැඩි ලෙස චෝදනා කර තිබෙනවා. එම රෝහල් පරිශ්‍රයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින CT ස්කෑන් යන්ත්‍රයක් තිබියදී මෙම පරීක්ෂණය සිදු නොකළ බව පුවත්පතක් වාර්තා කර තිබූ බවද සඳහන් කළා. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු දෙකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

වෙලාව හවස එකයි විනාඩි 10යි දැන් ලක් හඩහගෙනින් 93.5 93.7 ඔයා ජීවිතේ දිනන්න ඕනේ නේද? හැබැයි දිනනවා කියලා ඉගෙන අදහෙටම මේ ඊළඟ තප්පරේ දිනන්න ඕනේද? නෑ, එහෙම නෑ. මොකද ජීවිතේ දිනපු ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු මේ මොහොතේ ඊට පස්සේ තප්පරේ ඊළඟ තප්පරේ ඊළඟ මිනිත්තුේ නැත්තම් හෙට අනිද්දා ඊළඟ මොහොතේ එහෙම දිනන්නේ. මේක පොඩි ක්‍රියාදාමයක්. ඒ හින්දා අපි මතක තියාගන්න ඕනේ අපි දිනන්න ඕනේ තමයි. හැබැයි අදහෙටම නෙමෙයි. ටිකක් කල් ගත වුණත් අපි කවදා හරි දිනන්න ඕනේ. හරි. ඉතින් මේ විදිහට හවස 4 වෙනකන් සතිය හවස 4 වෙනකන් ලක් හදාගෙන ඉන්න පුළුවන් ඔයාට. ඒත් එක්කම අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 0703 93.5 93.4 වෙලා හවස 1:00 විනාඩි 11යි.

0: te ke inno oyage future ekata plus point ekak RDB youth plus vishesha pratilabha rasak samagin youth ekatama set wena banking partner RDB youth plus kinuma oba wenuenma
1: ABP's Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

හයිහයිගයිස හෙලාව හවස එකයි විනාඩි විස්සයි දැන් ඔයාට පුළුවන් හවස හතර වෙනකන් මාත් එක්ක මේ පැත්තෙන් අහගෙන ඉන්න. ඉතින් මේ ඔයාට මුචි කතාවක් කියන්නේ තුන මොකක් දන්නවද? දැන් මේ ඔයා දන්නවද ඔය ටෙලිග්‍රෑම් සමූහයේ සභාපති නැත්තං ටෙලිග්‍රෑම් සමූහයේ අධිපති මෙයා තමයි ඒකේ ගොඩක් හැමදේම කෝඩිනේටර් කියන්නේ මේන් කෝඩිනේටර් තමයි එයා. එයා කවුද? එයා තමයි පවෙල් ඩුරෝව්. හරිද? එතකොට මේ දවසක් මෙයා පොඩි මේ යනවා ලෙක්චර් එකකට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම එතන ඉන්නේ ගොඩක් අය සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා. ඒ කියන්නේ ඩිජිටල් මාකටින් පැත්තේ ඊට පස්සේ ගත්තට පස්සේ ඔයකේ රීල්ස් ඊට පස්සේ YouTube channels වේවා මේ වගේ දේවල් හදන කට්ටිය තමයි ඉන්නේ. එතකොට එයා කතාව පටන් ගන්නේ මෙන්න මෙහෙම. එයා කියනවා මෙන්න මෙහෙම කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මම ඔයාලට සිංහලෙන් කියන්නේ. හරිද? මෙන්න මෙහෙම ටයිටැනික් නැව ගිලුණා. එතකොට ওই ටයිටැනික් නැව ගිලෙද්දී ගොඩක් මිනිස්සු හිතන් හිටියා නෑ නෑ මේක එන සද්දන්ත නැවක් නේ, මේක ගිලන එක නෑ, මේක තමයි නැව, මේ නැව තමයි පොර, ගිලන එක නෑ, මේවා මොනවද මේ ග්ලැසියර් වලට පුළුවන්ද මේ ටයිටැනික් නැව නවත්තන්න එහෙම කියලා සමහර මිනිස්සු හිතන් හිටියා. හැබැයි ඒ අතර හිටියලු සමහර තව කොට්ටාශයක් මෙන්න මෙහෙම හිතන මොන දේ වුණත් ඉතින් මේකත් කවදා හරි වෙනස් වෙනවා, මේකටත් අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලයිෆ් බෝට්ස් ඒ කියන්නේ ජීවිත ආරක්ෂක බෝට්ටු පාවිච්චි කරලා කොහොම හරි බේරලා යන්න ඕනේ කියලා. හැබැයි ඒ හිතන ඒ විදිහට හිතන මිනිස්සු අතරට වැඩිය ගොඩක් හිටියා අර අයියෝ මේක මොකද්ද, මේක මේ වෙන්න බැරි දෙයක්, මෙහෙමයි මෙහෙමයි ටයිටැනික් නැව කොච්චර ලකුද, ග්ලැසියර් එක කොච්චර පුංචිද අපිට පෙවුනේද, එහෙමයි කියලා ඔය නැවේම නතර වෙලා කට්ටිය හිටියා. එතකොට මේ පවෙල් ඩුරෝ කියනවා අපේ මේ දැන් තියෙන ගොඩක් ඔය සෝෂල් ඉන්ෆ්ලුවෙන්සින් සමාජ මාධ්‍ය තේමයිලු මිනිස්සු ගිලෙනවා කියලා දන්නේ නැහැලු. ඇත්ත නේද? සමහර වෙලාවට ඔයා ෆෝන් එක ගත්තට පස්සේ ඔයා ඔයාගේ ෆෝන් එක ගන්නවා නැත්නම් ලැප්ටොප් එක මොකක් හරි ටැබ් එක වෙන්න පුළුවන් iPad එක වෙන්න පුළුවන් මොකක් හරි එකක් ගත්තට පස්සේ ඔයා ඒ නැවේ ගිලෙන ගමන්ද ගිලුණද නැත්නම් මේ ගිලෙන්න හදනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි අර ටයිටැනික් නැවේ මිනිස්සුන්ට තිබුණා, හිටපු සමහර මිනිස්සුන්ට තිබුණා මොන නැව වුණත් මොන යෝධ නැවක් වුණත් මේක මහා පරිමාණ දැන් ටයිටැනික් නැවට වැඩි දහස් ගුණයක් විශාල නැව හැදලා තියෙනවා, තාක්ෂණය දිනු වෙලා තියෙනවා. හැබැයි ඒ මොන නැවත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සෝබාදහමි ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන් ගිලෙන්න පුළුවන්. එතකොට අපි තීරණය කරන්න ඕනේ අපි කොහොමද මේ ගිලන නැවෙන් එළියට යන්නේ, නැත්නම් ගිලන නැවෙන් එළියට ගිහිල්ලා අපි කොහොමද අලුත් සේෆ් මාර්ගයකට යන්නේ කියලා, අපි ආරක්ෂිත මාර්ගයක් කොහොමද ගොඩනගගන්නේ කියලා හිතන්න ඕනේ. මොකද දන්නවද අපේ සමහර වෙලාවට හිතන් ඉන්නවා අපි මේ ගමන් කරන මාර්ගේ හරි මට කොහොමද වරදින්නේ, මට වරදිනවද එහෙම කියලා හිතනවා. සමහරු හිතනවා නෑ මේක ගිලන ගන්නේ නෑ, මම මේ පාරෙම මේ නැවේම යන්න ඕනේ දිගටම. කියන්නේ මේ නැව අපි නැව කියන තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්, තමන් ගමන් කරන මාර්ගය වෙන්න පුළුවන්. එතකොට අපි මේක ඉස්සරහට මේ මාර්ගයේම යන්න ඕනේ කියලා හිතනවා ගොඩක් කට්ටිය. හැබැයි චුට්ටක් හරි චුට්ටක් නෙමෙයි පුළුවන් නම් ඔයාගේ මුළු බෙල්ලම එළියට දාලා ඉබිල හොඳට බලන්න ඔයා ගමන් කරන මාර්ගය නැත්තම් ඔයාගේ නැවත් ගිලෙන ගමන්ද තියෙන්නේ කියලා. ඒ නිසා ඔය පවෙල් ඩුරෝ කියන එක්කෙනා අපිට ගොඩක් නිදහසයි, කියන්නේ සෝෂල් ෆ්‍රීඩම් එක ගැන අදහස් දක්වපු කෙනෙක්. ඉතින් ඔයත් බලන්න එයාගේ කතා පොඩ්ඩක් අහන්න. මොකද දන්නවද එයා කියනවා ඔය සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර් කියන්නේ අපි ගිලෙන සමහර සෝෂල් තැන් වලින් කොහොමද අපි නිදහස් වෙන්නේ කියලා. හරි ඉතින් එහෙම සෝෂල් ෆ්‍රීඩම් එක අරගන්න ගමන් පොඩ්ඩක් ලක්කටත් අහන්න. මොකද අපි කැමති වාගේ නිදහස වෙලාව එකේ ඉඳන් හතර වෙනකන් කියන්නේ කම්මැලි වෙලාවක් සමහර ඇයට නේද වලට කාලා හැම නිින්ද යන්නත් වෙනවා. එතකොට ඔයාගේ සෝෂල් ෆ්‍රීඩම් එක උඩරේ විඳින මේ විඳින වෙලාවනේ. ඒ නිසා ඒත් එක්ක අපිත් එක්ක ඉන්න කියලා තමයි ආරාධනා කරන්නේ. හරි ඉතින් ඒත් එක්කම ඔයා අහන ගමන් මෙසේජ් එකක් දාන්නත් පුළුවන්. 07.03.93.5.93.4 සින්දුවක් අහමු. වෙලාව එකයි විනාඩි 24යි.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. අගෝස්තු 21 වනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: සඳමට ඇත්ත කියන්න සඳ ඉන්න ප්‍රශ්නක කියල මන් දන්නවා. මක නොදන්නවා නෙමේ මට දැනගන්න ඕන ප්‍රශ්නය මොකක්ද කියලා.
2: අනි නෑසර හිම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් මන්ස වක්ෂප්ක නිවාඩුවත් දෙන්න පොඩි කාලක.
0: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපාවෙන් පැන්නා
1: සඳව බලාගත්තු සීයන්න නේද?
2: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තා. කැම්පස් යනකම් අම්මගේ මේ අත් දෙකේම සීයවල් දාලා ඉවරලා අද මේනකම්
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයි.

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිරවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකෙයි නොයාගේ ෆියචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්නා RDB Youth Plus කියනවා
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN
7: එලාහවස එකයි විනාඩි 34යි
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

එලා හවස එකයි විනාඩි 35යි දැන් ලක් හඩහගෙන ඉන්නේ 93.5 93.7 හරි දැන් අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ ඒත් ඊට කලින් තව පොල්චි දෙයක් කියන්න තියෙනවා මොකක්ද දන්නවද දවසක් මේ කවුද ඉන්නාලු චීන මහාචාර්යවරයෙක් චීන ජාතික මහාචාර්යවරයෙක් ඉන්නා මෙයා මේ ඔය ගොඩක් චීන ජාතික මහාචාර්යවරු ඊට පස්සේ ඒ කාලේ රැවුල දිගට තියෙන අය ඉන්නවා කොරියන් චයිනීස් කතා හැම බල්ලා තියෙනවා නะ එහි අර සුදු පාට රැවුල මිහ පල්ලෙහාට වාගෙන ඉන්නේ වගේ කට්ටි ඉන්නානේ ඔන්න ඒ වගේ මවා ගන්න හරිද එතකොට මවා ගන්න චයිනීස් සටන් කලාව හැම ගන්නන ගුරුවරෙන් මවා ගන්නකෝ ඔන්න මේ චීන ජාතික මහාචාර්යවරයා දවසක් එයාගේ ගෝලෙට කියනවලු මේ යන්න මේ ගිහිල්ලා මේ අපේ ගුරු නිවාසෙ මෙන්න මේක අරන් ඉන්න මෙහෙමයි කියලා කියනවලු. එතකොට මේ ගෝලයාට කොහොමරි මේක හොයාගන්න බැරි වෙලා ඊට පස්සේ මේ ගුරුවරයවත් එක්කන් යනවලු. මෙන්න එතකොට යනකොට මේ ඔන්න මේ ළමයා අහනවලු මේ ස්ටුඩන්ට් හරිද මේ ශිෂ්‍යය අහනවලු ගුරුවරයාගෙන් ගුරුතුමනි ඇයි මේ තියෙන මේ දොරේ ඉබ්බා නැත්තම් මේ ඉබ්බන්නේ මේ අපි කියන ලොක් එක. මේ ලොක් එක ඇයි මෙච්චර පොඩි? මේ දොර හෙන විශාලයි. මේ ලොක් එක හරි පොඩිනේ. ඇයි එහෙම වෙන්නේ? ආ, එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඊට පස්සේ අහනවා මේ, "ඔයාට තව ප්‍රශ්නයක් නැද්ද මගෙන් අහන්න?" කියලා. මේ ළමයා ඊට පස්සේ කල්පනා කරලා මේ ළමයා ටිකක් මීටරකින් ළමෙක්. ඊට පස්සේ මේ ළමයා අහනවා, "ආ, ගුරුතුමනි මේ මෙහෙමයි. තව ප්‍රශ්නයක්? මේක තමයි මට ප්‍රශ්න මම දන්නේ. හරිද මෙහෙමයි කියලා කියලා." එහෙම කියලා කියනවා මේ ඇයි මේ ලොක් එක අන්ලොක් කරන්න තියෙන යතුරු ලොක් එකටත් වැඩිය පොඩි කියලා අහනවා. හරිද? ඔයා හිතන්න මොකද්ද මේ ගුරුතුමා මේ ළමයාට දීලා තියෙන උත්තරේ? මෙන්න මෙහෙම උත්තරයක් එයා දෙන්නේ. මොකක්ද දන්නවද? මේකත් නිකන් අපේ ජීවිතේට හරියට එන අර ප්‍රශ්න වගේ, අපේ ජීවිතේට එන ප්‍රශ්න වගේ කියලා. මොකද සමහර වෙලාවට ප්‍රශ්න එනවා, "අම්මෝ මේ ප්‍රශ්නේ ලොකු, මට පුළුවන් වෙයිද දන්නේ නැහැ. අයියෝ මට කලන්තේ වගේ." එහෙම කට්ටිය කියනවනේ. මට නම් කලන්තේ වගේ මචං, මේ එපා වෙලා දින්නේ, මේ මාර ලොකු ප්‍රශ්නයක් නෑ ආවේ, මෙහෙමයි කියලා කියනවා. එතකොට මේ ගුරුතුමා කියනවා, "බලන්න මේ දරුවා, මේ දොර ගොඩක් ලොකු වුණාට ඒ දොර අරගෙන ඇතුළට යන්න, ඒ දොර අපි හිතමු දොර කියන ප්‍රශ්නයක් කියලා, මේ ප්‍රශ්නේ විසඳගෙන ඇතුළට එළියට යන්න, මේ ප්‍රශ්නේ ඉස්සරහට යන්න, අපිට හම්බෙන විසඳුම මොකද්ද? ලොක් එක දොරට වැඩිය ගොඩාක් පොඩි." හරිද? සමහර වෙලාවට ඒ ලොක් එක ප්‍රශ්නයක් නම් ඒ ලොක් එකට වැඩිය ගොඩක් වෙලාවට ඔය ගෙදර ලොක් එකේ යතුරු වෙන්න පුළුවන්, නැත්නම් කී පාස් කී එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ස්මාර්ට් ඩෝස් දිනවනේ. එතකොට ඕක අර ඩෝ ලොක් එකට වැඩිය ගොඩක් පොඩි නේද? එන්න එහෙම කියනවා. ඇයි එහෙම කියන්නේ? අපේ ජීවිතෙත් ඒ වගේ කියලා මේ ළමයාට දෙන ආදර්ශය තමයි අපිට වැදගත් වෙන්නේ. මේ ගුරුතුමා කිව්වේ අපේ ජීවිතේට ප්‍රශ්න එනවා. හරිද? එන ප්‍රශ්න සමහරව විසඳන්න ගියාම කලන්තේ දානවා, සමහර අයට ડિප්‍රෙෂන් හැදෙනවා, එක එක ප්‍රශ්න. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ ප්‍රශ්නේ, අපිට එන ප්‍රශ්නේ, අපිට එන චැලෙන්ජ් එක අභියෝගයේ කොච්චර ලොකු එකක් වුණත් ගොඩාක් කලාවට හොඳට කල්පනා කරලා බලන්න. ඔයාට සොලියුෂන් එකක් හම්බුණාට පස්සේ ඒ සොලියුෂන් එක අර ප්‍රශ්නෙට වැඩිය ගොඩාක් පොඩි නේද? හරිම පොඩි විසඳුමක් තමයි තිබිලා තියෙන්නේ අපිට අර මහා ලොකු ප්‍රශ්නේ විසඳගන්න. ඒ නිසා ඔකට කියනවා ඩෝ ඇන් ලොක් තියරි එක කියලා. ඒ නිසා ඔන්න අපේ ජීවිතේට ප්‍රශ්න විසඳගන්න ඩෝ ඇන් ලොක් තියරි එක ඇප්ලයි කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ සින්දුවෙන් පස්සේ අපි මතක් කරමුනේ මේ මැසේජ් එක දාපු කට්ටිය. හරි. වෙලාව 1:39.

එකයි විනාඩි 43 වෙලාව. දැන් ඉතින් පොරොන්දුවක් දුන්න නම් ඒක ඉෂ්ට කරන්න අත්තේ බැයි නේද? ඒක තමයි හොඳම දේ. මොකද්ද? මන් දුන්න පොරොන්දුවක් මේ සින්දුවෙන් පස්සේ අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරනවා කියලා. හරි. එහෙනම් ඉතින් මතක් කරන්න යන්නේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? සුබ දහවලක් ලක්හඬ අපි කට්ටියක්ම ඉන්නවා. කවුද මේ? සිසිර, තනුජා, කුමාරිය අක්කා, ගීතා අක්කා, රෝෂිනී, උදය, කීර්ති, මధు අනේ අම්මේ එහෙන සෙට් එකක් ඉන්නවා. හරි. ඉතින් ඔයාලා ඔක්කොම කවුද මේ මෙසේජ් එක දාලා තියෙන බලෝ. මෙසේජ් එක දාලා තියෙන්නේ අනුෂ්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ පිළියන්දලින්. ඉතින් ඔයයි ඔයාගේ යාළුව මේ හැමෝමයි අපි ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. තව දාලා තියෙන මෙසේජ් එකක්. තව කවුද මේ? අපේ කවදොත් ෆෑන් ජය මම තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. සුබ සැන්දෑවක් වේවා කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි. ඉතින් ජය මාමවත් එකතු කරගන්නවා. තව කවුද මේ? තව සුබ දහවලක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඊජි අනුර පුස්සල්ලාවෙන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. ඉතින් අනුර තව කවුද බලු මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. තව දාලා තියෙනවා. තව කවුද මේ? සෙනරත් ගමලත් ඉලාසෙ කමල් කරු නිමිල් ලාල් ගම්ලත් දැරණියගලින් තමයි මේ සෙට් එක එකතු වෙන්නේ. හරි. එහෙනම් ඉතින් මේ කට්ටිය වගේම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන හැමෝමවත් එකතු කරගෙන අපි යමු ඊළඟ සින්දුවට. වෙලාව 1:00 විනාඩි 45.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ප්‍රීපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිටි නෙන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජේ
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: මිනුවන් කොඩ ඇතුළු ප්‍රදේශ රැසක දැවැත්ත අර්බුදයක් පැවති කැලිකසල ගැටලුවට විසඳුමක් සපයමින් බයෝගෑස් නිෂ්පාදනය කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. එබිඩ්වර් ගොඩ බාපුතල ප්‍රදේශයේ පිහිටි කසල අංගනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් තිලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ඊට වැයකඩ මුදල රුපියල් 2.28 ලක්ෂයක්, රජයෙන් රුපියල් කෝටි 2ක් හා මිරුවන් ගොඩ ප්‍රාදේශීය සභාවෙන් රුපියල් 128ක මුදලක් මේ සඳහා ආයෝජනය කෙරුණා. මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ විශාල පිරිසකට සෙත සැලසෙනවා. චීනයේ දකුණු සහ වෙරළබඩ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවිය හැකි බැවින් බලධාරීන් දැඩි සූදානමකින් පසුවනවා. නාරාසුලිකු නාටුව චීනයේ හයිනා දූපතට කඩා වැදීමත් සමග දකුණු චීනයේ ප්‍රදේශ රැසකට මෙවන විටත් අධික වර්ෂාපතනයක් බලපා තිබෙනවා. ගුවන්සි හයිනාත් සහ ගුවන්ටොන් ප්‍රදේශවලට දැහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත්දිම් රැසක් ජලයෙන් යටවුණා. ගංගා කිහිපයක ජලමට්ටම් අනතුරු ඇගවීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර සවුඩෙල් සුලිකුනාටුවද චීනයේ නැගෙනහිර වෙළ තීරය දෙසට ගමන් කරමින් පවතිනවා. එය හෙට සහ අනිද්දා අතර චීනයේ ෂිජියන් සහ ෆුජියන් පළාත් අතරින් කඩාවැදීමට ඉඩ ඇති බව එරට කාලගුණ අනාවැකි පෙන්වා දෙනවා. මේක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

වෙලාව හවස දෙකයි විනාඩි නවයයි. හරි, ඒකෙන් අපිට තව පැය දෙකක වගේ කාලයක් තියෙනවා මේ පැත්තෙන් ඔයාලට අහගෙන ඉන්න. ඉතින් අහගෙන ඉන්න විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න 0703 935 93 හතට. පෙරහැර බලන්න ගියාද? ගියේ නෑනේ. පෙරහැර බලන්න යන්න. මොකද පෙරහැර කියන්නේ අපිට අපේ ලංකාවේ ඓතිහාසික වැදගත්කම, ඒ වගේම ලංකාවේ තියෙන ආගමික වැදගත්කම විදහා දක්වන අපූර්ව තෝතැන්නක්. ඉතින් ඒ නිසා පෙරහැර මිස් කරගන්න එපා. පෙරහැර කතාව ආවේ මෙහෙමයි. මේ දවසක් මට මතකයි යාළුවෙක් කිව්වා ගිය පාර පෙරහැර බලන්න මේ යන්නෙන්න කියලා. එයාගෙන් එක්කෙනෙක් ඇහුවලු මේ අපි පෙරහැර බලන්න යන්ද කියලා. ඒ වගේ ඇහුවලු. හරිද? හැබැයි අන්තිමට පෙරහැර බලන්න ගිහිල්ලත් නැහැ. පෙරහැර බලන්න කතා කරපුගෙනත් අන්තිමට හිටියේ නැහැ. මම මොකද්ද මේ කියන්නේ කියලා ඔයාලට තේරෙන්නේ නැති. හරිද? ඉතින් මේ මෙන්න මෙහෙම පුංචි කතාවක් කියන්න යන්නේ හිත රිදවීම ගැන. මොකද්ද හිත රිදවීම ගැන? ඔයා දන්නවද ඔයාගේ හෘදේවත් මේ වස්තුවේ තියෙනවා හෘද නූල් කියලා જાතියක්. නූල් ඔය අපි කපු කටින් එහෙම නෙමෙයි, එහෙම නූල් නෙමෙයි. මේ නූල් ඇත්තරම අපිට අන්වේක්ෂයෙන් තමයි බලාගෙන ඉන්නේ. ඉතාම සියුම් හෘද නූල්. හෘදේවත් සුවේ තියෙන මේ නූල් කියනක මේක අර බැඳිලා තියෙන හෘදයේ බැඳිලා තියෙන තැනක්. එතකොට වෛද්‍යවරු කියනවා ඔය හෘද නූල් මිනිස්සෙට මොනවා හරි හිත රිදවීමක් දුකක් ලොකු දරා ගන්නම බැරි දෙයක් වුණාට පස්සේ ඔය හෘද නූල් කැඩෙනවලු. මොකද්ද වෙන්නේ? හොඳට අහගන්න. හෘද නූල් කැඩෙනවලු මොනවා වුණාමද? මිනිස්සෙට දුක හිතුනම තව මොනවද? මිනිස්සෙට දරා ගන්න බැරි ප්‍රශ්නයක් ආවට පස්සේ ඔය හෘද නූල් කියන જાතිය කැඩෙනවලු. අර පෙරහැර කතාවත් එක කිව්වොත් දැන් අපේ ජීවිතේට එකේ කට්ටිය එනවනේ. සමහර වෙනවා අර සිල්ලර කඩෙන් බඩු ගන්නවා. මොකට දෙන්නේ සිල්ලර කඩෙන් බඩු ගන්න? මට දෙන්න සීනි කිලෝ එකක්. හරි, යුව ගාන ගියා ගියා එච්චරයි. ඒ වගේ මිනිස්සුත් එනවනේ. අවශ්‍යතාව මොකද්ද? අවශ්‍යතා අනුව ඇවිල්ලා මෙහෙමයි අවශ්‍යතාව මට, මෙහෙමයි මෙහෙමයි සමහරු එහෙම කියනවත් ඒක ඇවිල්ලා ඉතින් යනවා. එතකොට සමහර වෙලාවට අර ස්ථාවර අවශ්‍යතාවක් ඉදිරි පිළිගත්ත එක්කෙනාට මොකද වෙන්නේ? හිත රිදෙනවා. ඔන්න හිත රිදුනට පස්සේ මොකද වෙන්නේ? අර හෘදේවත් සුවේ තියෙන හෘද නූල් කැඩෙනවා. වෛද්‍යවරු කියනවා මේ හෘද නූල් කැඩෙන එක බලපානවලු හાર્ට් ඇටැක් කියන්නේ අපි මොනවද හෘදය ආබාධ, ඊට පස්සේ හෘදයේ තියෙන තව තව එක එක ප්‍රශ්න, ඔය ලේ ගමන ගමනේ හිර වෙන ඒවා, ඒ දේවල් වලට මේක ගොඩක් බලපානවලු. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මිනිස්සෙට දුකක් දෙන්න ඉන්නවා නම් මොනවා හරි එහෙම ඉන්නවනේ කට්ටිය, ආ මෙහෙම කරන්න ඕනේ, මෙහෙමයි මෙහෙමයි කියලා ඉන්න එහෙම කට්ටිය ඉන්නවා. අපි මිනිස්සෙක්ව තෝර ගන්නවා නම් මොනවා හරි ෆේගක් වෙන්න පුළුවන්, නැත්තම් යාළුවෙක් ඉදිරියෙන්න පුළුවන් මොනවා හරි, එහෙමත් නැත්තම් මොනවා හරි ප්‍රශ්නයක් ගිහලා ඒ මිනිස්සයාගේ ඔළුවේ තියන්න බලාගෙන ඉන්නවා නම් අපි තීරුම් ගන්න ඕන දෙයක් තමයි එහෙම කරන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් වෙන්නේ අර හෘද නූල් ටික ටික කැඩිලා යනවා. බාගෙට මැරිච්ච මිනිස්සෙක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ නිසා කවදාවත් මිනිස්සෙක්ව ටයිම් පාස් කරන්න, නැත්තම් තමන්ගේ අවශ්‍යතාවලට, තමන්ගේ తాවකාලික අවශ්‍යතාවලට මිනිස්සෙක් තෝරගන්න එපා. හේතුව තමයි අරන්න අරක. මොකද හේතුව? අර අපි හෘදේවත් සුවේ තියෙන හෘදේ නූල් කැඩිලා අන්තිමට වාගෙට මැරිච්ච මිනිස්සෙ තමයි ඉතුරු වෙන්නේ. එහෙම කරන්න එපා. ඔයාලා ටයිම් පාස් කරන්න උනනම් හොඳම දේ තමයි ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එකක් බලන්න, සින්දුවක් අහන්න, ලක්කඩ අහන්න පුළුවන්. ඔන්න හොඳම ඔප්ෂන් එක ලක්කඩ අහන්න. ඕනෙලාවක රෙඩි, ඕනෙලාවක අපි ඉන්න ඔයාලට සින්දුවක් දෙන්න, මෙසේජ් එකක් දාන්න පුළුවන් උදේ ඉඳන්ම. රෑ 10 මාරනකම ඔයාලට පුළුවන් අපි වහන්න. ඒ නිසා මේ ඒ වගේ දේවල් කරන්න හිතන්න එපා. ටයිම් පාස් කරන්න ඕන ෆිල්ම් එකක් බලන්න, සින්දුවක් අහන්න, ලක්කඩ අහගෙන ඉන්න. දිගටම අහගෙන ඉන්න. වෙලාව 2:00 PM විනාඩි 13යි.

0: එලා හවස දෙකයි විනාඩි 21යි.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩ.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: වෙලා හවස දෙකයි විනාඩි 23යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

හවස දෙකයි විනාඩි 24යි දැන් ලක්කඩහගෙනින 93.5 93.7 අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. ඊට කලින් පොඩි කතාවක් තියෙනවා කියන්න. මොකක්ද දන්නවද? මහාචාර්යවරු කියනවා. කවුද මහාචාර්යවරය? මානසික සෞඛ්‍ය විද්‍යාවේ මහාචාර්යවරු. ඒගොල්ලෝ කියනවා වෛද්‍යවරු මේගොල්ලෝ පර්යේෂණයකින් කියනවා නිවාඩු කාලේ දරුවන්ගේ අතට ෆෝන් එක දෙන්න එපාලු. දෙන්න එපා කියලා තියෙනවා. ඇයි මෙහෙම කියන්නේ? මොකද්ද හේතුව? ඒක තමයි ඔය සෝෂල් ෆ්‍රීඩම් එක කියන එක. ළමයාගේ මානසික ඒ වගේම සමාජීය නිදහස කියන එක ගොඩක් වටිනවා. ගොඩක් කලාවට දැන් නිවාඩු දුන්නාට පස්සේ මොකද කරන්නේ? නිවාඩු දුන්නාට පස්සේ උපකාරක පන්ති කට්ටිය සෙට් එක අපේ ගුරුවරු කට්ටිය. ඒගොල්ලෝ හොඳයි, නරක නෑ. හරි, නරක නෑ, හොඳයි. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? සතිය දවස් පහම පන්ති, උදේත් පන්ති, හවසත් පන්ති, සෙනසුරාදාත් පන්ති, ඊවිතත් පන්ති. ළමයා දික දිගට පන්ති. ඊට පස්සේ ඉතින් මේ ඔය ඇතිවෙන ස්ට්‍රෙස් එක නැත්තම් ඇතිවෙන ඒකාකාරී පීඩනයත් එක්ක ළමයා තමන්ගේ ශාරීරික ව්‍යායාම එහෙම නැත්තම් පොඩ්ඩක් ඔය අපි පොඩි කාර ගන්න සෙල්ලම් එකී වගේ පොඩි පොඩි සෙල්ලම් කරන්න පෙළඹෙන්නේ. ඒගොල්ලෝ පෙළඹෙන්නේ අර ඩිජිටල් පැත්තරමයි, සෝෂල් ෆ්‍රීඩම් එකේ පැත්තකින් තියලා ඒගොල්ලෝ පෙළඹෙනවා විද්‍යුත් උපකරණ වලට පෙළඹෙන එක වැරදි නෑ. හැබැයි හැම දෙයකටම සීමාවක් තියෙනවා. ඒ නිසා ඔන්න මේ නිවාඩු කාලේ හැබැයි දෙන්න ටික ටික ඉවරවිගෙන යන්නේ. ඔන්න මේ වෙද්දිවත් තේරුම් ගත්තා නම්, ඔයා අම්මෙක් නම්, ඔයා තාත්තා කෙනෙක් නම් තේරුම් ගත්තා නම් ඔයාගේ දරුවට මේ නිවාඩු කාලේ ඔය ෆෝන් එක ජංගම දුරකථනය දෙන එක ටිකක් සීමා කරන්න. මුඩක් එපා. හරි, මොකද සමහර දේවල් වැඩිපුර සීමා කළොත් වෙන්නේ ළමයා ඒ දිනට බැඳෙන එක. ඒ හින්දා ටිකක් සීමා කරන්න. පොඩි නේ ෂෙඩියුල් එකක් එක රූටින් එකත් එක්ක ඔයා මේ වෙලාව මේ ටික පාවිච්චි කරන්න, මේ වෙලාව මෙහෙම පාවිච්චි කරන්න කියලා පොඩි ෂෙඩියුල් එකක් හදලා දෙන්න. මම නෙමෙයි කියන්නේ, කවුද දන්නවද කියන්නේ? ළමයින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණ කරලා දෙන මහාචාර්යවරු තමයි කියන්නේ. නිවාඩු කාලේ අතර දෙන්න එපා. මොකද්ද? ෆෝන් එක. හරිද? ඔන්න දෙන්න බෑනේ, දෙන්නේ නෑනේ. සීමා කරන්න හොඳේ, දෙන්නේ නැතුවම ඉන්නත් එපා, ලිමිට් කරන්න. හරි, එතකම මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන කියලා බලමු. මෙසේජ් එකක් දාලා තිනවා ලස්සන දවසක් මල්ලිය අදත් අපි ඉන්නවා. දුවලා දෙන්න, ඊට පස්සේ තමන්ගේ මහත්තයා හේමන්ත සිල්වා, ඇතුළු අම්මා අයියා අක්කා, ඇතුළු පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? එයා මැනි කියලා. හරි, මැනිකේ. මැනිකේවත් එකතු කරගන්න එහෙනම්. එයා තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? සඳ ලංකාවෙන් තාරුණී මෙසේජ් එකක් දාලා තිනවා. අපේ පවුල හැමෝටම සින්දුවක් දෙන්න කියලා දාලා තියෙන්නේ. පවුල හැමෝටම නෙමෙයි, ඔයාලා හැමෝටම. කවුද ඔයාලා හැමෝ? මේ වේදි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම අහගෙන ඉන්න හැමෝටම මම දෙන සින්දුවක්. වෙලාව හවස 2:00 විනාඩි 27.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: තිමිර උඩල මත්ත නිර්මාණයක්.
2: මට හිතන විදිහට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
3: ප්‍රශ්නයක් තිබ්බොත් ඒක පාරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මාම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
2: නැහැ. අනේ මන්ද දරුවෝ, අනිත් එක ඉතින් එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයර මාත් එක කියන්න පුළුවන්නේ. කිසි දෙයක් කියන්නේ
1: සිහිනඟ තනි වෙලා.
4: මං සචීගේ ෆෝන් එකකින් මෙසේජ් එකක් දැම්මා අම්මා. මං තා ටිකින් කෝල් එකක් දෙන්න.
5: කෝල් කරලා අහුනොත් එම ගහනවා ෆෝන් එක පොලේ.
3: අනේ නිකන් මගේ ෆෝන් එක නම් දෙන්න බෑ. මගේ ෆෝන් එක පොලේ ගහවි.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සිහිනක තනි වෙලා.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

පෙලා හවස දෙකයි විනාඩි 38යි දැන්ගා. ඔයා මොකද කරන්නේ? ගෙදර යන්න ලෑස්ති වෙනවා නේද? දැන් ඉඳන්ම ගෙදර යන්න ලෑස්ති වෙන්නේ ඇයි ඔයා? එහෙම කරන්න එපා. මොකද ඔයා යන වැඩේට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඉන්න ඕනේ එක දිගට කන්සිස්ටන්සි තියාගෙන. ඔයාගේ වැඩේ ඉන්න. නැත්නම් ඉතින් කොහොමද නේද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ? එහෙම කට්ටියක් ඉන්නවා සමහරු නම් ඉන්නවා. නියම පිළිවෙලට මම මේ ටික කරලා යන්න ඕනේ. හැබැයි ගානට හතරමාර වෙද්දී දුවනවා. එහෙම තමයි. හරි. දැන් මේ ඔගොල්ලෝ පොල් තෙල් කනවනේ. පොල් තෙල් කන්නේ කවුරුත්? පොල් තෙල් වල බදලා නැත්නම් තෙල් දාලා මොනවාරි එහෙම නිකන්නේ. උඩක් කියලාවට අපිට අපේ සිල්ලර කඩයක් ගත්තා. ගොඩාක් කඩ තියෙනවා. ලංකාවේ කඩ කෑම කියලා ගොඩක් අය සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා කියන්නේ නැති තරම්. හැබැයි ඉතින් එහෙම තියෙන තනුත් තියෙනවා. පොල් තෙල් කියන එක ගත්තට පස්සේ අපිට විශ්වාස කරන්න ගොඩාක් අමාරුයි. අපි කොහොමද මේ සෞඛ්‍ය ආරක්ෂිත නැත්නම් හිතකර අපේ පිරිසිදු පොල් තෙල් කියන එක හොයාගන්නේ කියලා. දැන් ඉතින් ඒ ප්‍රශ්න නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ඔය එක එක දේවල් කලවම් වෙච්ච ඊට පස්සේ අපේ ඇඟට හිතකර නැති අහිතකර පොල් තෙල් වලට බය වෙන දෙයක් නැහැ. මොකද නේද? ඔයාලට පුළුවන් ගෙදරදීම පොල් තෙල් හදාගන්න. ඒකට ක්‍රමයක් හදලා තිනවා අපේ ඩෝමා හෝම් ඔයිල් මේක මැෂින් එකක් ඉන්නලා තිනවා ඩෝමා වෙතින්. ඉතින් ඔයා ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් මේකෙන්. ඒ කියන්නේ මේ දැන් වෙළඳ පොලේ තියෙනනේ පොල් තෙල්. වෙළඳ පොලේ තියෙන පොල් තෙල් වෙනුවට ඇත්තටම අපිම පොල් තෙල් හදාගන්න පුළුවන් නම් අපිට ගොඩක් වටිනානේ. ඒ නිසා මේක විශේෂත්වය තමයි සිංගල් පේස් විදුලිය මගින් ක්‍රියා කරන්නේ. ඒ වගේම ඔයාට මේකේ කැපැසිටි එක ගත්තොත් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක පොල් තෙල් වලට මේ මැෂින් එකෙන් ගන්න පුළුවන්. ඉහිඳ අපි වට යෝජනා කරනවා. ඔන්න try කරලා බලන්න වැඩි විස්තර දැනගන්න. ඕන් නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 011176 679 579. මොකද්ද 011176 679 579? හරි. ඔයා මට මෙසේජ් එකක් දැම්මේ නෑ නේද? මාර ළමයි තමයි ඔයා මෙසේජ් එකක් දාන්නනේ. ඔයා දානකන් තමයි බලන් ඉන්නේ. ඒ හින්දා මේ මෙසේජ් එකක් දාන්න. මොකද මම ඔයා මෙසේජ් එකක් දානකන් බලන් ඉන්නවා. වෙලා හවස 2:00 විනාඩි 40යි.

0: එක්වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice.
1: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේන
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: හවස දෙකයි විනාඩි 50යි දැන් තුනටත් ළඟයි. ඒ කියන්නේ හරියටම හවස වෙන්න ළඟයි ළඟයි ළඟයි වගේ නේද? දැන් ටිකක් හස කළුවර වීගෙන වීගෙන වගේ සමහර පැතිවල එන්න පුළුවන්. කට්ටිය දැන් ගෙදර යන ලෑස්ති වෙනවා. ගෙදර යන ගමන් ඉන්න කට්ටියත් ඉන්නවද දන්නේ නැහැ. කොහොම වුණත් ඔන්න කලින් මෙසේජ් එකක් දාන්න කිව්වනේ. ඒ හින්දා මෙසේජ් එකක් දාලා තිනවා. අපි නොවරදා මෙසේජ් එකක් දානවෝ කියලා දාලා තිනවා. කවුද මෙසේජ් එකක් දාලා තියන්නේ? මෙසේජ් එකක් දාලා තිනවා. ගුඩ් ආෆ්ටර්නූන්. මොකද්ද මේ කියලා තින්නේ? පෑ 24ක් නිවාඩු. හරි හරි කවන්නේ කොහොම හරි නිවාඩු. හරි වැඩ කරන ගමන් හරි ලක්කඩ හගෙන ඉන්නේ. ඒ නිසා අපි වැවත් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට. තව කවුද මේ? තව ඔයාට සුභම සුභ සැන්දෑවක් වේවා. කෑගල්ල අඹන් පිටින් රේණුකා තමයි මෙසේජ් එකක් කියවලා තින්නේ. එතකොට අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. දෙනවා දෙනවා දෙනවා රේණුකා ඔයාට දෙනවා. හරිද? සුබ දවසක්. අපිටත් සින්දුවක් ඕනි. අපි එකතු කරගන්නේ මාලි, විමල, අරුණා, සුජාතා, ප්‍රියංකා, සිවුවන්දි, ආශා, නිලු, ශානිකා, සේපාලි, අම්මේ ඔක්කොම ලේඩිස්ල සෙට් එකක් ඉන්නේ. කෑගල්ලෙන් ශශී තමයි මෙසේජ් එක කියවලා තින්නේ මේ කට්ටිය එකතු කරගන්න කියලා. ඔන්න තව කවුද මෙසේජ් එකක් කියවලා තියෙනවා. කවුද මේ? මැච් එක බලන ගමන් ලක්කඩ අහනවා කියලා. කවුද මේ? දිනුෂා තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. කොහෙන්ද මේ වෙලා තියෙන්නේ? රත්නපුරේ දිනුෂා තමයි මැච් එක බලන ගමන් ඔයාවත් අහගෙන ඉන්නේ කියලා. චිල්ලගෙන් නියමයි නියමයි නියමයි දිගටම අහගෙන ඉන්න ඕනේ. තව කවුද මෙසේජ් එකක් කියලා තව දාලා තියෙනවා. ජීව්ස්, ෆරීඩා, දීප්ති සිල්වා, එතුළු එයාගේ කට්ටියව කොහෙන්ද මෙසේජ් එකක් කියවලා තින්නේ කියලා දාලා නැහැ. හැබැයි මෙසේජ් එක කියවලා තියෙන්නේ චන්ද්‍රානි මාරසිංහ තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. එයාලවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හරි, අපි එහෙනම් ඊළඟ පැයේ මැච් එක ගැනත් මතක් වෙච්ච නිසා මැච් එක ගැනත් පොඩි විස්තරයක් බලමු. හරි, එහෙනම් හම සින්දුවක්. වෙලාව හවස 2යි විනාඩි 52යි.
1: තුන්වෙනි වේදිකාවට දැන් පැමිණි ප්‍රිය බදුල්ල බලා පිටත්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වර තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකායි ත්‍රිවිර ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලක්කලින රචි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වවුනියාව දෙඩොක් කෙඩි ප්‍රදේශ ලේකම් කොට්ටාසට අයත් පරන්තන් යෝජිත රක්ෂිත ආශ්‍රිතව සිදුවට අනිවසර වැලිකැනීම් සහ පස් ප්‍රවාහයට එරෙහිව කඩ්ඩම් නීතිමය පියවර ගෙන තිබෙනවා. 1995 වන සුරකුම ෂණික 19.95 වන සුරකුම ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව වන සංරක්ෂණ නිලධාරීන් විසින් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී මෙම අනිවසර ක්‍රියා අනාවරණය වී තිබෙන්නේ. කනගරායන් කුලම් ආරුව ආශ්‍රිතව සිදු කළ විභාෂණයකදී කුඹුරකින් ඉවත් කළ පස්ටෙක්ටර් මගින් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වුණා. ආරුව හරහා දිවෙන බාර්ගේ පාලමක් අසන්නේ අනවසරයෙන් වැලි ගොඩදැමීමේ නිරත වූ පුද්ගලයෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. ඔහුට එරෙහිව 46 ඇලේරක් 2026 යටතේ වන අපරාධයක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පීවර ගෙන තිබෙනවා. පරිසර පද්ධති ආරක්ෂාව තහවුරු වන තෙක් පරන්තන් ප්‍රදේශයේ සියලුම වැලිකැණීම් කටයුතු වහම අතිරුවන් ලෙස වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා නිඩුක්කේරි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. චීනයේ යෞවනියන් අධ්‍යාපනික පීඩනය මානසික අතතිය සහ පවුල් ගැටලු හේතුවෙන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අධික මාත්‍රාවෙන් භාවිත කරන බවට අනාවරණය වී තිබෙනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඖෂධ අනිසි භාවිතය යෞවනින්ගේ සෞඛ්‍යට බරපතල අවදානමක් ඇති කළ හැකි බවයි. ඒ හේතුවෙන් ඔවුන් මුහුණ දෙන මානසික සහ අධ්‍යාපනික පීඩනය පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු ඇති බවද විශේෂඥයන් පෙන්වා දෙනවා. මේක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලකන රේඩියෝ ITN
1: පළවහස 3යි විනාඩි 9යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 9 509
5: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 600 600
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber

හවස තුනයි විනාඩි 11යි දැන් ලකනගෙන 93.5 93.7න් ඔයා SSC එකේ නේද ඉන්නේ මේ වෙලාවේ. ආ හොරාට ගියා මට කිව්වෙත් නැහැ මැච් එක බලන්න යනවා කියලා. මාර මිනිස්සෙක් තමයි ඒවත්. හරි. දැන් ඉතින් එහෙම කියන හට්ටිය ඇති. කවුද කියන්නේ? යාළුවා ගිහිල්ලා ඔයාව දාලා SSC මැච් එක බලන්න. නැත්තම් සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. එයා ගිහිල්ලා තව කෙනෙක් එක්ක ඔයා ගෙදර මැච් එක බලන්න එහෙම වෙන්නත් පුළුවන්. හරි. ඒකන මතක් කරමු. නිසා මැච් එක ගැන මතක් කරමු. අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනේ තමයි මේ ක්‍රීඩා කරන්න. ඉතින් ඔයාලා මැච් එක බලන්න ගියාද? මැච් එකක් බලන්න යනවා කියන එක වෙනම ත්‍රිල් එකක් නේද? ඒ නිසා දැන් මේ වෙද්දි ශ්‍රී ලංකාව ලකුණු 14කින් ඉන්නවා. ලකුණු 14කින් පිටිපසෙන් ඉන්නේ කොහොම හරි. ඉතින් කවුරු දින්නත් කවුරු පෙරදුනත් අපි යනවා මැච් එක බලන්න. ඇයි අපි මැච් එක බලන්නේ? අපි ක්‍රීඩාවට ආදරේ මිනිස්සුනේ නේද? කවුරුනත් ක්‍රීඩාවට ආදරේ. ක්‍රිකට් කිව්වහම ගොඩක් අය කොහොමත් ආදරේ. ඒ නිසා කට්ටිම යනවා මැච් එකක් බලන්න. ඉතින් අර වගේ වුණා නම් දැන් ඉතින් හිත හදාගන්න වෙනවා කොහොමද? යාළුවෝ ඔයාව දාලා SSC ගිහිල්ලා නම් හිත හදාගන්න. ඒ නිසා ඊළඟ දවසේත් යනවා කියලා හිතාගන්න. ඒත් එක්කම මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් දාලා තිනවා. හායි ඔයාලට ජය වේවා සරත් චන්ද්‍ර ඩයස්තෝ මෙසේජ් එකක් දාලා තිනේ රයිගමින්. හරි ඉතින් ඔයාවත් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට. තව කවුද? හායි යටියන් තොටින් මං චමෝදි මෙයන්කන ලබන අවුරුද්දේ උසස් පෙළ ලියන්නු ඉන්නේ. නයිස් නයිස් නයිස්. හරි ඉතින් ඔයා A-levels ලියනවා නම් හොඳට වැඩ කරන්න ඕනේ. හොඳේ ලක්කඩ අහන්න ඉතියකෝ වැඩත් කරන්න. මොකද රේඩියෝ එක කියන්නේ ඔය ළමයින්ගේ ස්ටඩීස් වලට වැඩ කරන අධ්‍යාපන වැඩවලට බාධාවක් කෙනෙක් ගන්නෙමි. අහගෙන ආනගමන් හිමීර තමන්ගේ වැඩත් කරගෙන තව පොඩි විවේකයක් ආවට පස්සේ එක දිගට නැත්තම් අහන්න පුළුවන්. ඒ වගේ හොඳ දෙයක් තමයි රේඩියෝ එක කියන්නේ. හරි. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙසේජ් එක කියන්න ගොඩක් වෙලා ගියා නේ කියලා. බොරු. ඔයා මෙසේජ් එකක් දාලා තින්න දැන් විනාඩි 2කට කලින් ඉන්නේ. විනාඩි 2 වලට ලොකු කාලයක් උනාට අපිට නම් චූටි කාලයක්. හරි. හරි. වෙලාව ගැන සාපේක්ෂයි. ඒ හින්දා අපි හැම සින්දුවක් වෙලාවස 3යි විනාඩි 14යි.

0: ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: පිරිස් මෝට කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න බිඳුවයි එකයි එකයි හතරයි හත්සියයයි හයසියය.
2: ඔබ මෝට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාරෙන්ම හෙල්මට්ටක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

වෙලාහෝස තුනයි විනාඩි විසි තුනයි ඒ කියන්නේ ශ්‍රී ලංකාවට නේ වෙලා අපේ ලංකාවට මේවෙදි වෙලාව හවස තුනයි විනාඩි විසි තුනයි ටිකක් ගොම්මන් වෙලාවට ලංගීගෙනන්නේ අන්තුර වැටියගෙනෙන්නේ හැබැයි ඔය දන්නවාද මේ වෙද්දිත් එලිය තියෙන රටවල් තියෙනවා ඒයි ඒකට හේතුව තමයි එක එක තැන්වලට එක එක වෙනස්කම් අපි හැමෝටම බලපාන විදිහට අපි ලංකාවේ අපිට බලපාන විදිහට වෙන වෙන රටවල් වල බලපාන්නේ එහෙම තමයි ජීවිතෙත් බලන්න වෙලාවත් එහෙමනේ වෙලාව අපිට 3:24 වුණාට සමහර වෙලාවට සමහර රටක ඇති වෙලාව හවස 6:00 පැය 3ක් ඉස්සරහින් තියෙන්න පුළුවන් පැය 3ක් ආපස්සට තියෙන්න පුළුවන් ඒ වගේ එක එක දේවල් තියෙනවා හරියට වෙලාව එක එක රටවල් වල බලපාන වෙලාව වගේ තමයි අපේ ජීවිතෙත් එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ යන ගමන් මාර්ගය මොකද ඔයාගේ හැරවුම් ලක්ෂ්‍ය කියන එක වෙන කාටවත් තීරණය කරන්න බෑ ඔයාගේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන්න ඕනේ ඔයාමයි ඔයා කවද්ද වෙනස් වෙන්නේ ඔයාට ඔයාගේ ජීවිතේ දිනන්න තියෙන chance එක ඔයා ගන්නෙ කොයි තැනදද කොයි වෙලාවෙදද කියන එක තීරණය කරන්නේ ඔයාමයි අපේ මිනිසුන්ගේ අපි හිතන් ඉන්න දෙයක් තමයි එයාත් මේ පාර වැඩේ ගොඩ ගත්තා හරි එයා මාර වැඩේ තමයි බිස්නස් එක මේ පාරේ ගොඩ දාගත්තා මෙහෙමයි මෙහෙමයි කියලා හැබැයි ඔයා යාගෙන් අහලා බලන්න ඔයා බිස්නස් එක කොච්චර වතාවක් ලොස් වෙලා ඇද්ද කියලා ඒ වගේ එක එක මිනිස්සුන්ගේ එක එක වර්ධන අවදි තියෙනවා හරිද ඒ වගේ ඔයාගේත් ඔයා මේ යන එන ගමන් මේක අහගෙන ඉන්න ඇති ඔයා ගෙදර ඉන්නවද නිදහසේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන්ගේ හැරවුම් ලක්ෂ්‍ය කොයි තැනටද ආවේ කොයි වෙලාවෙදද ආවේ තමන්ට කොයි වෙලාවෙදද හිතුනේ මං වෙනස් වෙන්න ඕනේ කියලා ඒ වගේ ඔයාගේ හැරවුම් ලක්ෂ්‍ය කවුරුත් ගෙනත් දෙනකන් නැත්තම් අනිත් කෙනාටත් හරි ගියා මටත් මේ වෙලාවටම හරියයි මටත් මේ දවසට හරියයි මටත් මේ වයස වෙදි හරියයි කියලා හිතාගෙන ඉන්න එපා ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ දේ තමයි ඔයාට පුළුවන් උපරිමෙන් කැප වෙන එක හරි ඒත් එක්කම අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ බලමු බලමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා කවුද මේ කැස් බෑවින් අපිවත් ගීතයකට එකතු කරගන්න නම නම් දාලා නැහැ නම දාලා තිනවා නම පුෂ්ප දාලා නැහැ මම නම් බල්ලා කිව්වේ හොඳේ වොන්න පුෂ්ප තමයි මෙසේජ් එකක් දාලා දෙන කැස් බෑවින් තව මෙසේජ් එකක් දාලා තිනවා මම තහගෙන ඉන්නේ මම තමයි ජීවනි කුමාරි මෙසේජ් එක ඉවලා තියෙන්නේ යා කොහෙද යා අඹන් පිටියේ ඉඳන් තව මෙසේජ් එකක් දාලා තියෙන්නේ හරි ඉතින් මේ දෙන්න ඒ වගේම තව මෙසේජ් එකක් දාලා තියෙන මේ වෙලාවේ මෙසේජ් එකක් දාලා තියෙන හැමෝමවත් එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවට වෙලාව හවස 3යි විනාඩි 26යි

FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN. අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලකන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින්.

0: Media. මේපේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට. ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

පෙළවහවස 3:35 ලක්හඩහගෙන ඉන්නේ 93.5 93.7. ඔයා එයාට මෙසේජ් එකක් දැම්මට මට මෙසේජ් එකක් දැම්මේ නෑනේ තාම. මට නෙමෙයි. හරිද? අපිට මෙසේජ් එකක් දැම්මේ නෑනේ තාම. ඇයි දැම්මේ නැත්තේ? ඒ දෙන්නේ නැති. හරි, ඔයාලා මෙසේජ් එකක් දාන්න පුළුවන් ලක්කඩහගෙන ඉන්න ගමන් 0703939534. ඉතින් එහෙම මෙසේජ් එකක් දාපු කීප දෙනෙක් ඉන්නවා. අපි ඒලව මතක් කරමු. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් දාලා තිනවා මම දැරණියගලින් දෙව්දු. දෙව්දු. එතකොට එයා මිනිස් දුවක් නෙමෙයිද? දෙව්දුව. හරි. දෙව්දුව එයා අපි එකතු කරගන්න ලස්සන සින්දුවකට. එයාගේ මහත්තයා ලහිරු පුතා ෂේන් මල්ලි සිතුම් නංගි සිතු අම්මා ඩිලානි ඩිලානි ඒ වගේම ඩිලානි ඊට පස්සේ තාත්තා සූරසේන ඇතුළු එයාගේ මේ යාළුව කට්ටිය පවුලේ කට්ටිය එකතු කරගන්න එක මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි, ඉතින් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. ආයුබෝවන් සුභම සුභ වේවා. අපිට දෙන ලස්සන සින්දුවක් මම අනුරගමින් අනුලාවති. අනුරගමින් අනුලාවති අනු අනු. හරි, ඉතින් ඔන්න අනු අනුවත් අපි එකතු කරගන්නවා. හරි, තව කවුද? තව හයයි මං අමීෂා නංගි. ඔයා කොහොමද දන්නේ මම අයියා කියලා? එහෙම කියන්න බෑ නේද? හරි හරි, කවන්නේ කවන්නේ. කොහොම වුණත් අමීෂා ඔයාවත් අපි එකතු කරගන්නවා. ඔයාගේ අම්මයි තාත්තයි නංගි එකතු කරගන්න කියලා තියෙනවා. හරි, අපි එහෙනම් එයාලවත් එකතු කරගෙන යමු තව ලස්සන සින්දුවකට. වෙලාව 3:37.

හෙලා හොස තුනයි විනාඩි 40යි. මේ සමහරලාට ඔගොල්ලන්ගේ ගමේ ගෙවල CCTV තියෙන පුළුවන්, ගම වෙන්න පුළුවන්, නගර වෙන්න පුළුවන්, කොහේ වුණා CCTV කියන එක තියෙන්න පුළුවන්නේ. ඔයාගේ ස්ටෝස් වල කඩවල දාලා තියෙනවා. හැබැයි ඔයා දන්නවද මේ ඔය ඉස්සර කතාවක් තියෙනවානේ, ගමේ නම් CCTV, ගම්වල CCTV නෑ. ගමේ මොකද තියෙන්නේ? ගමේ තියෙන්නේ බිඳ ළඟ සංගමය. බලන්න ඔයාලගේ ගමේ තියෙම සංගමයක් තියෙනවද කියලා. තියෙනවනම් මෙසේජ් එකක් දාන්න ඕනේ.

0: ඉස් එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice.
2: ලක්හඬ බුද්ධ රශ්මිලා

0: නිකිණි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතෙරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
5: 75 සිරකටත් වඩා විශ්වාසයෙන් දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසේන
7: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසේන
7: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
9: ලකන්ඩ රේඩියෝ ITN.

හවස තුනයි විනාඩි 47යි වෙලාව. ඒ කියන්නේ තව විනාඩි 10ක ඔව් 10කටත් වඩා අඩු කාලයක් ආවනේ. 10කට වැඩි පොඩ්ඩක් තියෙනවා. හතර වෙනකම් විතරයි මම ඉන්නේ. මෙසේජ් එකක් දාන්න හරිද? මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. ඊට කලින් කියන්නේ 0703 93 5 93 4 මෙසේජ් එකක් දාන්න අමතක

එක මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, අපි එකතු කරගන්නම්. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ කට්ටියක නමක් දාලා නැහැ. මාලබෙන් තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. සෙට් එකක් දාලා තියෙනනේ, මම දැකලා නැහැනේ. හරි, ගමන් නැවුන කට්ටිය කවුද? චතුරංග, සුරංග, චම්පික සහ නිරෝධ කට්ටිය තමයි මේ මෙසේජ් එක දාලා තින්. මම හිතන කට්ටියෙන් වෙන්නේ නැතිනේ. හරි, ඉතින් ඔයාලවත් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තව කවුද මෙසේජ් එකක් දාලා තින්? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? කුරුණෑංගල, කුරුණෑගලින්, කුරුණෑගලින් සුභාෂිනි, සුදාර්ග, එවැගේම විනිදු. ඉතින් මෙන්න මේ කට්ටියත් මෙසේජ් එකක් දාලා තිනවා. හරි, එහෙනම් ඒ කට්ටියත් එකතු කරගෙන මේ වෙලාවෙ විද්දි මෙසේජ් එකක් දාලා තින කට්ටියවත් එකතු කරගෙන අපි යමු තව ලස්සන සින්දුවකට. වෙලාව හවස 3:49.

0: 105 FM 93.7 La Conda Radio ITN.
1: ලාහෝස තුන විනාඩි 57යි. කියන්නේ මට දැන් ගිහිල්ලා එන්න වෙලාව හරි. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු 4යි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු දිලංකලින රැචි
1: දයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: බදුල්ල දිස්ත්‍රික්කයේ උවපන්ඩ ගව ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණෙන් ජල පවිත්‍රාගාර තුනකට අදාළ ව්‍යාපෘති අද ආරම්භ කරනවා. ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. මෙහිදී රුපියල් බිලියන 225ක පමණ වියදමින් ඉදිකළ ලුණුවත්ත ජල සම්පාදන ක්‍රමය ජනතා අයිතියට පත් කරනවා. එමගින් ලුණුවත්ත පන්නලවිල සහ රතුපුල ප්‍රදේශවල පුද්ගලයින් 4000කට පමණ පානීය ජල පහසුකම් සැලසෙනවා. නව ජල සම්බන්ධතා 350ක්ද ලබා දීමට නියමිතයි. මේ අතර රුපියල් බිලියන 400ක පිරිවැයකින් යොද යහල් අරාව ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියත් රුපියල් බිලියන 160ක පිරිවැයකින් යොද මැදිවිල ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියත් අද ආරම්භ කරනවා. යහල් අරාව ව්‍යාපෘතිය මගින් නව ජල සම්බන්ධතා 3000ක් පමණ ලබා දීමට නියමිතයි. මැදිවිල ව්‍යාපෘතියෙන් පරිභෝගිකයින් 5292කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂිතයි. මෙම ව්‍යාපෘතිය මගින් ඌවපඩ ගම ජනතාවට ගුණාත්මක සුරක්ෂිත සහ විශ්වාසදායක පානීය ජල සැපයමක් ලබා දීමට හැකි වනු ඇත. නේපාලයේ ටිබෙට් දේශ සීමා වාසී ප්‍රදේශයක ඇති වූ හදිසි ගඟවතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගංගවතුර හේතුවෙන් ගම්මාර කිහිපයකට දැඩි බලපෑම් එල්ල වුණා. මාර්ග පාලම් සහ ජල ව්‍යාපෘති රසකටද හානි සිදුව තිබෙනවා. රාස්වා දිස්ත්‍රික්කයේ සියප්‍රු වේසි සහ ටිමුරේ ප්‍රදේශ ගංගවතුරෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව නේපාල බලධාරීන් පවසනවා. බෝටි කෝෂි ගංගා වාශ්‍රිතව ජීවත් වන ජනතාවට ආරක්ෂිත උස්පින් වෙත ගමන් කරන ලෙසද බලධාරීන් දනුම් දී තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසායතයට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 12යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපි යන එකතු වෙන වෙලාව. හවස හතර පහ වෙනවා කියන්නේ ඉතින් අද නිවාඩු දවසක් නිසා විශේෂයෙන්ම ගොඩක් අය මේ වෙනකොටත් ගෙවල් වලට ගිහිල්ලා.
1: හා හා. දැන් නිවාඩුව ප්ලෑන් කරගෙන ගෙදරට ගිහිල්ලා.
0: ඔව් ඒ කියන්නේ මේ මාර නිවාඩුවක් මේ සතියේ හම්බුනේ.
1: බ්‍රහස්පති
0: සඳුදා ගහරුවාද විතරයි වැඩ.
1: හරි.
0: බදාද නිවාඩු බ්‍රහස්පති නිවාඩු සිකුරාද කොහොමත් නිවාඩු
1: නැත්තම් ලීව් එකක් කරලා දානවා.
0: ඒක තමයි වගේ සිකුරාද කොහොමත් නිවාඩු දානවා.
1: ඔව්.
0: සෙනසුරාදිරිද කොහොමත් නිවාඩු. එතකොට එක දිගට දවස් පහක් විතර
1: සතුටින් ඉන්න පුළුවන් ඒ කියන කට්ටියට.
0: සතුටින් ඉන්න කියලා හිතාගෙන.
1: හරි හරි.
0: නිවාඩු දාලා තියනවා.
1: ඔව්.
0: ඉතින් ඊය හවස ඉඳලම බස්සල නම් ගන්න දෙයක් නැහැ.
1: හා ඇයි ඒ?
0: කියන්නේ ඉතින් සෙනග පාරවල සෙනග.
1: ඕකේ.
0: ආ අද උදේත් මම බලාගෙන එනකොට ඔව් බස් යන්නේ නිකන් අර මේ
1: ඇල වෙලාද?
0: ඔව් කොන්ද කැඩිලා වගේ.
1: ඈ දරා ගන්න බැරුව.
0: ඔව් කොන්ද කැඩිලා වගේ මේ එක පැත්තකට ඇල වෙලා.
1: හා හා.
0: මේ හරිය වාරුවෙන්
1: ඔව්
0: යනවා.
1: දැන් ඊය හවස ඉඳන්ම යනවනේ.
0: ඊය හවස ඉඳන්ම මේ මේ මෙහෙමයි ඉතින් සෙනග හරියට බස්සල.
1: ඉතින්
0: අද හවස තවත් තත්ත්වයේ දරුණු වෙලා ඇති කියලා.
1: අද වැඩ කරන අයත් සමහරු ඉන්නවනේ අපි වගේ.
0: අපි වගේ. ඉතින් වැඩ කරන අය ඔක්කොම දැන් අද හවස ගියාට පස්සේ.
1: හරි ආයි එන්නේ ඉරිදා හවසට.
0: ඉරිදා හවස සඳුදා උදේ තමයි එන්නේ.
1: ඔව්.
0: බුදු අම්මෝ බස් ගැන හිතන්න එපා සඳුදා උදේ ඉරිදා හවසේ.
1: ඊට කලින් එන්නේ එක තව නිවාඩු දෙකක් විතර දාලා. ආයි මීටවත් එන්න.
0: අගාරු ආදවත් එන්න වෙයි.
1: නැත්තම් නිවාඩුවම එපා වෙයි.
0: ඔව් නැත්තම් මොකද ඊළඟ සතියේ වැඩ කරන්න බෑ.
1: හා. බස් එකේ ඇවිල්ලා මේ මහන්සිය පිට කර කර ඉන්න වෙනවා. දවස් ගාණක් දැන් මේ නිවාඩුවේ ගිහිල්ලා.
0: ඔව් මොකද අනිත් ඒ දැන් ඔය නිවාඩු දාලා නිකන් ඉන්න නෙවෙයිනේ.
1: හරි.
0: දැන් අනුරාධපුර පොළොන් නරුව කතර ගමන උරෙලිය.
1: හොඳ ට්‍රිප් එකක් යන්න පුළුවන්.
0: ඒ පැතිලෙම ගන්න දෙයක් නැතුව ඇති කොහොමද?
1: මේ ඒක ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට වඩා ඇත්තේ වෙන වෙන පැතිවල මිනිස්සු.
0: ඔව් ඉතින් ඒක තමයි මේ කියන්නේ ලොง වීකෙන්ඩ් එකක් එනවා කියන්නේ ඉතින් කට්ටිය පණින්න බලාගෙන ඉන්නේ. කමක් නැහැ ඉතින් එහෙම තමයි නේද වෙලාවක් කලාවක් ලැබෙනකොට අපිට ඉඳහසේ පොඩ්ඩක් එන්ජොයි කරන්න.
1: හා
0: එහෙම තමයි වෙන්න ඕන.
1: හැමදාම ඉතින් හැම රස්සාවම කර කර ඉඳලා හරියන්නේ නැහැ නේද?
0: බෑනේ බෑනේ රස්සාවම කරලා අනේ පා වෙලා කී කින්න මිනිස්සු තමයි ඔය ටක් ගාලා පොඩි නිවාඩුවක් ලැබුණ ගමන් පණින්න බලාගෙන ඉන්නේ. ඔව් කමක් නැහැ ඒ විදිහට හරි රිලැක්ස් වෙන්න.
1: මොකද
0: ලොකු පීඩනයක් එක්ක වැඩ කරාට පස්සේ අන්තිමට වැඩේ හරියට වෙන්නේ නැහැ. ලෙඩ් වෙලා නතර වෙන්නේ.
1: නැතුව
0: ඒක නිසා මේ වැඩ කරන අතරේම ওই විදියට පොඩ්ඩක් රිලැක්ස් වෙන වෙලාවක් හොයද හොයාගන්න එක හරි වටිනවා.
1: පවුල ඇත්තටම යන්න තරක් නැත්නම් එහා ගෙදරටවත් යන්න.
0: එහා ගෙදර නම් ඉතින් හැම වෙලේම යනවනේ කියලා.
1: නෑ මං කියන්නේ මං වගේ අධ්‍යාපනය යන්න තරක් නැති.
0: ඒ මයත් ඉන්නවනේ. ඓකේ එවනම් අදත් ඔන්න වාගේ අද නිවාඩු දවස නම් නිවාඩු දවසේ හැන්දෑව ලස්සන කරන්න අපි ඉන්නවා. හවස 6 මාර වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක වා කැමති බලස්සන සින්දු අහන්න මැසේජ් එකක් එවන්න අපිට පුළුවන්කම තියෙනවා.
1: 0703953 0703953 0703953 0703953 ආඩ වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න පුළුවන් කටියක් එකතු කරගෙනම එවගේම අපේ Facebook post එක තියෙනවා.
0: යන්න අපේ ලකඩ ඔෆිෂියල් Facebook page එකට ගිහින් page එක follow කරලා අපේ post එකටත් comment එකක් like එකක් දාලා share පාරක් දාන්න.
1: මේ පැත්තට එකතු වෙන්න.

0: Mint Drive. මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
1: ඔබ දන්නවද? ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
0: සුපර් ගමනක් පරිස්සමින් කිහිගෙන්න.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ලකන්ද රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: RDB බැංකුවට යන්න කියලා අපි යෝජනා කරන්නේ. ඔයාගේ ගනුදෙනු කරන්න ලංකාවේ තියෙන හොඳම විශ්වාසදායිම බැංකුවක් නිසා RDB බැංකුව කියන්නේ. ඉතින් ලංකාව පුරා 272කට ආසන්න ශාඛාවන් තියෙනවා. ගනුදෙනු කරන ඔබට ඔබේ ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙන RDB බැංකුව. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනව ආයෝජන කරන RDB බැංකුව ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න RDB බැංකුව නිරන්තරයෙන් කටයුතු කරන නිසා ඔබට විශ්වාසයෙන් යන්න පුළුවන් වගකීමක් තියෙන එකම තැන තමයි RDB බැංකුව කියලා. කියන වැඩි විස්තර දැනගන්න ඔගේ ස්ථාවර තැන්පත් ආරම්භ කරන්න යන ළඟම තියෙන RDB ශාඛාවට.
0: Marksman Holding සමාගම ලංකාවට ගෙන්වා බෙදා හරින නවතම මැෂින්ස් ගණනාවක් තියෙනවා. වාගේ ව්‍යාපාර, වාගේ බිස්නස් එක තාම ඉහළ තලයකට අරගෙන යන්න ඕන කරන මැෂින් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. දැන් විශේෂයෙන්ම කෘෂිකාර්මාන්ත ශාස්ත්‍රයේ නියැලෙන අයට එතකොට සහල් නිෂ්පාදනය කරන වීකෙටි මන්ත්‍රයක් අවශ්‍යයි කියලා හිතන අයට, මේ ව්‍යාපාර කරන අයට ඕන දැන් ඩෝමා වෙතින් නවතම මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. කණු දෙකෙලි බෙට යන්ත්‍රය, ස්ටීම් බට්ටා, එතකොට කලසෝටස් තියෙනවා. එතකොට තව මැෂින් ගණනාවක් තියෙනවා. ඒ සහ නිෂ්පාදනය පැත්තෙන් එතනින් එහාට ගිහිල්ලා තව ව්‍යාපාර ගණනාවක් වෙනුවෙන් යාලා උදව් කරන මැෂින් ලබා දීලා.
1: ඔයා සහල් ව්‍යාපාරයක් කරන නම් ඕන ඔයාට ඕන කරන අවශ්‍යතාවයට අනුව මාදිලි වලින් ධාරිතා වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජොමා වෙතින් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුරු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර. එදිනෙන් එහාට ගිහිලා වෙනත් ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් ආශ්‍රිතව ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා ඇඹරුම් යන්ත්‍රයක්. ඒ වගේම පිරිසිදු පොල් තෙල් ටිකක් හදාගන්න නිවසේදීම පොල් තෙල් හිඳින යන්ත්‍රත් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අලවෙන් පසු හොඳ සේවාවක් ඔයාට ලබා දෙන Marksman Holdings. ඉතින් නොමර ගැලේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් අර පුලංකම දින මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය විදිහට බලලම මිලදී ගැනීම කරන්න. යන කලින් විස්තර දැනගන්න මම නම්බර් එක මතක් කරගන්නම්. කෝල් එකක් දීලා Marksman Holdings සම්බන්ධ කරගන්න අර පුලංකම තියන 011 7 6 7 9 5 7 9 011 7 6 7 9 5 7 9 ට කෝල් එකක් දෙන්න.
0: රයිට්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියනවා දැන් Marksman Holdings අත් එක්ක ඒ විදිහට වැඩ කරන වගේම ඔයාගේ ව්‍යාපාර ස්ථානයට ඔයා දැන් සහ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් කරන්නේ ව්‍යාපාරික ස්ථානයට දැන් විදුලි බිලට තිත තියලා ඔයාගේ ව්‍යාපාරය කරන්න ඕන කරන විදුලි බලය උත්පාදනය කරගන්න ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක නිවසකට ව්‍යාපාරික ස්ථානයකට විතරක් නෙවෙයි ඔයාගේ වගාබිමට උනත් ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් අරගෙන මේ වැඩ ටික කරගන්න. ඉතින් සූර්ය ශක්තියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න, උපරිම පලන නෙලා ගන්න ඩීප් ටෙක් එක්ක සම්බන්ධ වෙන්න.
1: දැන් ඩීප් ටෙක් ගැන අපි කියලා තිනවා ඩීප් ටෙක් සෝලා එක ගැන කිව්වොත් එහම ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන්, ආට පුළුවන් අර පිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේ මේ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඩීප් ටෙක් සෝලා එකක් ඔන්න සවි කරගන්න. ඒ වගේම තමයි අපේ ගොවි මහතුන්ගේ පැත්තට එනකොට අපේ ගොවි මන්ත්‍රී පුලුවන්කම තියෙනවා. මම හැමදාම කියනවා අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, මේ දෙකම කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට යන්න පුලුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඩීප් ටෙක් ආයතන ගැන කතා කරනකොට සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි ඔබට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන ඩීප් ටෙක් ආයතන විසින් දෙන්න සූදානම් කරලා තියෙන්නේ. එනිසා දැන් දැම්ම ගොවි මහතුනි මේ සකනම් මිස් කරගන්න එපා. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්න දැම්මම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. වැඩි විස්තර දැනගන්න 0711 711 711 1 කියන ෆෝන් නම්බර එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: සමීර සංජය වගේ බනුවන් අතුරු යාළු කට්ටිය මේක දු කරගන්න කියලා කඩවතින් මැසේජ් කරලා තියෙනවා. මේ ලාය ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වගේම ඊට පස්සේ යන්නේ පිළියන්දලට සනෝජ් මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න. එයාගේ ෆැමිලි එක හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. අපි නම් වැඩ කොල්ලෝ කියලා තමයි මැසේජ් එක අපිට වෙලා තියෙන්නේ.
1: අම්බම් පිටිය පැත්තෙන් අපි එනකම් බලාගෙන හිටපු කට්ටියක් ඉන්නවා. රේණුකා, ඔයාව එකතු කරගන්න ගෙදර හැමෝමත් එක්කම. ඒ දෙකම මේ වෙලාව ඉන්න කුලියා පිටි නිලක්ෂි ඔයාවත් එකතු කරගන්න ගමන් ජයමා මැසේජ් එකක් දාලා තියෙනවා. කොටා විරකුඩි බේකරි හැමෝම සද්ද අපි වහගෙන ඉන්න ගමන් ඔයාලව එකතු කරගන්නව ගොඩක් ආදරේ. පුසලවෙන් අනුර ඔයාවත් එකතු කරගන්නවා.

0: ලකන්න රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: හතරයි විනාඩි 34 වෙලාවාද ගෙදර යන ගමන් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරන් යන්න.
1: ඒක කියපු කැත මං අහන්නේ
0: නෑ, ලස්සනට කිව්වා. ඒක වගේ දැන් ඒක දින ප්‍රයෝජනය අද තමයි ඔයාට දැනෙන්නේ,
1: හරියටම දැනෙන්නේ,
0: හරියටම ඔයාට අද තමයි දැනෙන්නේ. අනේ අරුන් අච්චර කිව්වා,
1: මම
0: සත පහකට ගණන් ගත්තේ නෑනේ දෙයියෝ කියලා.
1: ඕක ළඟ තිබ්බනා.
0: ඔව්,
1: කොච්චර වටිනවද?
0: අද ගෙදර ගියාට පස්සේ
1: හරි
0: ඔයාට මේ කතාව මතක් නොවුනොදින්
1: හා අපිට කොලක් ගා
0: ඇන ගන්න ටොක්කක්.
1: හරි
0: හරිද? ඒකින්ද කරුණා කරලා බස් එකට නගින කලින්
1: ඔත ෂීල්ඩ් එකක් දෙ.
0: යන්න ෆාමසියට.
1: හරි.
0: නැත්තම් සුපිරි වෙන්සරකට යන්න.
1: ඕකේ.
0: මේ තැන්වල තියෙනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක. මේක බස් එකට නගින්න කලින් කොහේ හරි රිදෙනවා නම් පොඩ්ඩක් ගාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ.
1: නෑ.
0: මොකද මේකේ
1: මේ කොහොමද ගියාට පස්සේ ගාන වෙන නිසා.
0: සහ මේක මේ අර තෙල් එකක් නෙවෙයිනි.
1: හරි.
0: මේක මේ නිකන් ඔයිල් එකක් සාමාන්‍ය එකක් විදියක් නෙවෙයි.
1: නෙවෙයි නෙවෙයි.
0: හරිද? අනිත් එක මේක ගෑවා කියලා මේ
1: සරසුවඳකුත් එන්නේ නැහැ.
0: සරසුවඳක් ඉන්නේ නැහැ. ප්‍රසන්න සුවඳක් තියෙනවා.
1: ඒ
0: නිසා ප්‍රශ්නයක් නැහැ මේක ගාගෙන බස් එකට නැග්ග කියලා. එහම කොහේ පොඩ්ඩක් රිදෙන තැනක් තියෙනවා නම් වැල මිට රිදෙනවා, බෙල්ල රිදෙනවා, පොඩ්ඩක් සන්ධි වේදනාවක් තියෙනවා නම් වලලු කර රිදෙනවා, ඔහොම තිනවා කියලා පොඩ්ඩක් ඉඟියක් දීලා තියෙනවා නම් චුට්ටක් ගාගෙන නගින්න. මොකද බහිනෝට ඕක වැඩි වෙලා තියෙන පුළුවන්.
1: ඒකනේ
0: ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද මේක හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා අපි කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණාත්මකව තහවුරු කරගත් එකක්.
1: ඕකේ. ඉතින් ඔයාට පළයන්කම තියෙනවා දිගු කාලීන සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් ඔයා දැන් ඔයාට ෆර්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් පාවිච්චි කරන්න පළයන්කම තියෙනවා. ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆර්නා පරීක්ෂණ මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පරීක්ෂණ වලින් පස්සේ ලිදක්වපු හොඳ ප්‍රබල සන්ධි වේදනා නාශකයක්. 100%ක් ස්වභාවික අම්ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළ තියෙනවා වගේම මේක දේශීය ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක් නිසා ඕන කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දීර්ඝකාලීන සුවයක් ලබාගෙන දැන් අද ගාලා හෙට ආයෙන කැක්කුමක් නෙවෙයි තියෙන්නේ. මේක සදහටම ආඩ සුව කරගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන හොඳ නිෂ්පාදනයක් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. දැන් වයස් ભેදයක් නැහැ, වැඩි හිටිය හැටි විතරක් නෙවෙයි, වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවක් තියෙන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී අරගෙන පාවිච්චි කරන්න.
0: අය දැන් සමහර තැන්වල හැමතැනම නෙවෙයි, සමහර තැන්වල ඉන්නවා තමන්ට කියලා, ඒ කියන්නේ තමන්ට කියලා කණ්ඩායමක් ගොඩනගා ගන්න මිනිස්සු.
1: හා හා.
0: ඔෆිස් වලත් ඉන්නවා එහෙම.
1: ඔව්.
0: විශේෂයෙන්ම ඔෆිස් වල.
1: ඕකේ.
0: කියන්නේ මේ මම මගේ වටා ඉන්න ඕන පිරිසක්.
1: හා හා. මාත් එක්ක කට්ටියක්
0: ඉන්නවා. මාත් එක්ක ඉන්න ඕන මේ කට්ටිය.
1: රයිට්.
0: මම එක්ක හොඳ නැති අය එක්ක ඒ කට්ටියත් හොඳ නැති වෙන්න ඕන.
1: ඕකේ.
0: එහෙම හිතාගෙන ඉන්නවා.
1: හහ.
0: එහෙම බෑනේ නේද?
1: එහෙම බෑනේ.
0: ඔන්න මම ඔයත් මම තව කෙනෙක් එක්ක තරහයි.
1: හරි.
0: හරිද? ඒ කෙනා එක්ක ඔයා මම එක්ක හොඳට කතා බහ කරගෙන ඉන්න කෙනෙක් කියලා මම අනිත් කෙනා එක්ක තරහයි කියලා ඔයත් එයත් එක්ක තරහ වෙන්න ඕනද?
1: නෑනේ.
0: එහෙම එකක් නෑනේ.
1: ඒකනේ. මේ තරහ වෙන්නේ නෑනේ මං එහෙම.
0: ඔව් එහෙම තරහ වෙන්නේ
1: නෑ. ඔයත් එක්ක තරහ වෙනව මිසක්.
0: එහෙම පෞද්ගලිකව ගන්න දේවල් නෙවෙයිනේ නේද?
1: හහ.
0: එහෙම එකක් වෙන්න ඕනේ නෑ මං කියන්නේ නේද?
1: තමන් වටා කට්ටියක් ඉන්න ඕනේ. මට කට්ටියක් බාරව ඉන්න ඕනේ. නිකන් මගේ වටේට
0: මම කියන හැම දෙයකටම එහි ගියාගෙන ඉන්න පිරිසක් ඉන්න ඕනේ.
1: හරි, මාත් එක්ක මම ගනුදෙනුවක් නැත. එයත් එක්ක ගනුදෙනු කරන්න බෑ.
0: එහෙම ඕනේ නෑ නේද? හැමෝටම ස්වාධීනව හිතන්න අයිතියක් තියෙනවා. ස්වාධීනව මේ සමාජය ඇතුළේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ස්වාධීනව තමන් කැමති කෙනෙක්ව ආශ්‍රය කරන්න අයිතියක් තියෙනවා. ඉතින් එහෙම තැනක තව කෙනෙක්ට නතු වෙලා තව කෙනෙක්ට යටත් වෙලා එයාගේ මතයටම මමත් ඉන්න ඕන, එයාගේ අදහසට මමත් ඉන්න ඕන කියලා එහෙම බෑනේ. ගොඩාක් වෙලාවට ඔෆිස් වල එක එක ස්ථානවල ප්‍රශ්න ඇති වෙන්න ලොකු හේතුවක් තමයි ඔන්න ඔය විදිහට කල්ලි වාදය කියන එක.
1: කියන්නේ
0: තමන් වට කල්ලියක් කණ්ඩායමක් හදාගන්න යනවා.
1: ඔව්.
0: එතකොට මේ නිකම්ම ප්‍රශ්න නිර්මාණය වෙනවා.
1: ඉතින්
0: එහෙම ප්‍රශ්න නිර්මාණය නොවෙන්න
1: හැමෝම
0: එක හොඳට ඉන්නවා.
1: ඔව්.
0: හැමෝම එක කතා බහ කරලා හැමෝම එක hina වෙලා
1: මම වෙලා ඉන්නවා හැමෝමත් එක කතා කරලා.
0: තමන් ඔළුවෙන් දැනගන්න ඕන, කල්පනා කර තියෙන්න ඕන.
1: හා?
0: මෙයා ආශ්‍රය කරන්න ඕන මේ විදියට.
1: රයිට්.
0: මෙයා ආශ්‍රය කරන්න ඕන මේ විදියට.
1: පොඩ්ඩක් කපටි වෙන්නත් ඕනේ.
0: ඔව් ඔව්. අන්න ඒක තියෙන්න ඕන චුට්ටක්. ඒක ඔයාලා හොඳටම තියෙන නිසා.
1: හැමෝමත් එක හොඳට ඉන්නවා.
0: හොඳට ඉන්නවා. අපි කියන්නේ ඒකයි පොඩ්ඩක් කපටිකම කියන එක.
1: හරි.
0: නරක පැත්තට නෙමෙයි.
1: හොඳ පැත්තට පාවිච්චි කරන්න.
0: හොඳ පැත්තට කපටිකම කියන එක පාවිච්චි කරන්න පුළුවන් මම.
1: අපේ කට්ටිය ඒක පාවිච්චි කරන්නේ නැහැ නේ වැඩේ වෙලාදී.
0: 4:39 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ලකාණ්ඩ Radio ITN
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: RTN.
1: හවසාදරයි විනාඩි 47.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: Radio ITN.

0: හතරයි විනාඩි 52යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න වෙලාව. අදහන ලොතරැයිය අපේ වාසනාවන්ත ලොතරැයිය බවට පත්වේවි. අද මිලදී ගත්තොතින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් ජයග්‍රාහකෙක් වෙන්න ආඩ පුළුවන්කම තියෙනවා. අදහන ලොතරැයිය ගන්න බෑකන රුපියල් 40ට උපරිම වටිනාකමක් ඔබට ලැබෙනවා. ඔබේ මුදලට උපරිම වටිනාකමක් ලැබෙනවා. මොකද ඔබට ලොතරැයිය දිනුමක් ඇදුනොතින් එක පැත්තකින් වාසනාවන්තයි. ඔබේ මුදලට වටිනාකම කොහොමත් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඔයා ගන්න ටිකට් එක යම් මේකින් ජයග්‍රහණයක් නොලැබුණොතින් ඔබ වැය කරන රුපියල් 40 රටේ සංවර්ධනයට සහ තවත් ක්ෂේත්‍ර ගණනාවකට ඒක යෙදවෙනවා.
1: ඒක ඔවිතින් රණවිරු සමාජ සේවා එතකොට ක්‍රීඩා ක්ෂේත්‍රයට වගේම දැය සංවර්ධනයට තුර දෙන්නෙක් වෙන වාටේ හරහා හැකියාවක තියෙනවා. හදහන ලොතරැයි මිලදී ගත්තොත් එහෙම හදහනින් වාටි පුලංකම තියෙනවා. ආගේ වාසනාව ලග්නත් එක ගලප ගන්න. ඒකයි අපි වාටි කියන්නේ ආගේ පුංචි රුපියල් 40 අපත යන්නේ නැහැ. ඔයාට අද ජයග්‍රහණයක් නොලැබුණාට ඔයාට හෙට දවසේ ජයග්‍රහණයක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසායි අපි කියන්නේ හදහන ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න.

0: තිං එරටේ සංවාධනයට තුර දෙන්නෙක් වෙනවා අට හැකියාව තියෙන නිසා වැඩි වැඩියෙන් හදහන ලොතරැය මිලදී ගන්න.
1: ඒවගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් ගැන කතා කරනකොට දැන් සුපර් මාකට් එකකින් ලැබෙන ඉහළම ලාභ ප්‍රයෝජන ටික ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත්. අල ලූණු පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අඩුවට ගන්න තැනක් ඔයා හොයනවා නම් අතෙන්ට ගියා මෙතෙන්ට ගියා ට්‍රයි කරලා බැලුවයි කොතනක් තියෙන්නේ බොරුව.
0: හරි.
1: එහෙම කියලා හිතනවා.
0: ඒක අඩුවට දුන්නොත් ප්‍රොඩක්ට් එක හරිනේ.
1: ඔව්. එහෙම. එහෙම නැත්තම් ලූණු ගන්න ගියා කියමුකෝ.
0: හරි.
1: මිලාඩුයි.
0: හා.
1: හැබැයි ගෙදර ගිහිල්ලා ලූණු ගෙඩිය කපනකොට පැත්තක් නරක් වෙලා.
0: ඔව්.
1: එහෙම නැත්තම් අර ඒක ලුණු ගෙඩිය කපන්න ගන්න අර උඩ පොත සුද්ධ කරනවනේ.
0: ඔව්.
1: ඒකේ අර මේ ගොඩාක් සුද්ධ කරන්න ඕන.
0: අන්තිමට ලුණු නෑ.
1: ඔව් අන්තිමට අපි ගෙදර
0: පොත විතරයි.
1: ගෙදර ගෙනියන්නේ දොඩම් ගෙඩියක් සයිස් එකට තියෙන ලුණු ගෙඩිය.
0: හරි.
1: හැබැයි මේක සුද්ධ කරලා කපන්න ගන්නකොට
0: වෙල්ලු ගෙඩියක් වෙලා.
1: වෙල්ලු ගෙඩියක් වෙලා. එහෙම ලුණු අරන් වැඩක් නැහැනේ ලාභෙට.
0: ඔව්.
1: ඒක නිසා අපි කියන්නේ හොඳ ප්‍රොඩක්ට්ස් තියෙන ලාභය තියෙන ඩිස්කවුන්ට් ලැබෙන හොඳ තැනකට යනවා නම් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න.
0: මට
1: හොඳ වාසි ගොඩක් එක මිලදී ගැනීම කරන්න අවස්ථා රාශියක් තියෙනවා.
0: කසාගල ග්‍රීන් සුපර් වෙනද ජාලය හරහා වෙන කිසිම සුපිරි වෙනසකින් නොලබන අඩුම මිලකට අල ලුණු පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිලදී ගැනීම හැකියාව තියෙනවා. වගේම රුපියල් 25,000කට වැඩි බිල් පත්‍රට ඔන ණය පහසුකමක් වගේම නිවසටම ඩිලිවරි පහසුකම ලබා ගන්නට පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එකත් එක්ක ඔයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගත්තොත් එහෙම. ඒ නිසා කසාගල කියන්නේ වගබිමේ ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වත් දේශීය වෙළඳපොළෙත් ජාත්‍යන්තර වෙළඳපොළ දක්වත් ගමන් කරන ව්‍යාපාරික අත්දැකීමක් කියලා දේ ඔයා මතක තියාගන්න.
1: දැන් ඔය YouTube
0: හරි
1: Facebook කියන එක මේක හොඳට වගේම නරකට පාවිච්චි වෙන වෙලාවල් තියෙනවානේ.
0: ඔව්.
1: සමහර වෙලාවල සමහර thumbnail දැක්කට පස්සේ
0: හරි
1: මිනිස්සු කුපිත වෙනවා.
0: හා.
1: සලිත වෙනවා.
0: බය වෙනවා.
1: බය වෙනවා.
0: හරි.
1: මේ මොකද තනිකරම මුදල් ලිපීම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් තමන්ගේ ක්‍රියේටිවිටි එක නැත්නම් මේ කියන්නේ
0: ඒක ක්‍රියේටිවිටි එකම කියලා කියන්නත් බෑනේ.
1: ඔව් ක්‍රියේටිවිටි එකම කියලා කියන්නත් බෑ.
0: සරලවම.
1: ඔව් කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එකක් මොනවා හරි
0: හා විකුණ ගන්න කොහොම හරි
1: විකුණ ගන්න බලනවා. අර ඉස්සර කියන්නේ හරි බල්ලු මල්ලා මරලා හරි සල්ලි හම්බ කරනවා කියලා. ඒ ක්‍රමයට YouTube Facebook කරන සමහර කණ්ඩායම්
0: ඉන්නවා.
1: ඉතින් එහෙම වෙන්න එපා. මොකද සමාජයක් එක්කනේ ගනුදෙනු කරන්නේ. එහෙම සමාජයක් එක්ක ගනුදෙනු කරනකොට මිනිස්සෙක්ට එක එක විදියට ඒක දැනෙන විදියක් තියෙනවා. හැම මිනිස්සෙම එක හා සමාන නෑ. සමහර සලිත වෙන කාරණා දැම්මර පස්සේ ඒවා දකින්න කෙනෙක් එක්කෙනෙක්ට දකලා එක ගාණක් නැති වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක්ට ඒක ගොඩක් හර්ට් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අර මධ්‍යස්ථව හිතලා
0: හරි
1: වැඩ කරනවා නම් YouTube Facebook TikTok කියන මේ social media පාවිච්චි කරනවා නම් ඒක හරි වටිනවා. දැන් මීට ටික වෙලාවකට කලින් අපි දකිනවා Facebook එකේ මෙහෙම ප්‍රවෘත්තියක්. හරිද? මේක කියන්නේ සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි කියලා. සූදානමින් සිටින කියලා.
0: හරිද? ලංකාවම කලබමින්.
1: ඒක සරේට මේක මෙහෙම දැක්කට පස්සේ ඕන මිනිස්සෙක් කලබල වෙනවානේ.
0: ඔව්.
1: හැබැයි මේක ඇත්ත කාරණා මොකද්ද කියලා හොයලා බලන්නේ නැතුව කවුරු කෙනෙක් මේකත් එක්ක ඇත්තරම මේ
0: මේක ඇත්ත කියලා හිතුවොත්
1: කලබල වුණොත් ලොකු විනාශයක් වුණත් වෙන්න පුළුවන්.
0: ඔව්.
1: හරිද? මේකේ මොකද්ද ගැඹුර ඇත්ත මොකද්ද කියලා දන්නේ නැතුව.
0: ගෙදරයි වෙන වෙන තැන්වල හිටියොත් එහෙම.
1: ඔව්. ඒක නිසා මේ කලබල වෙන්න පුළුවන්. මොකද සුනාමි කියන අත්දැකීමකුත් අපිට තියෙනවා.
0: තියෙනවානේ.
1: ඒ නිසා මේ වගේ ප්‍රවෘත්ති මෙහෙම ගියාම පොඩ්ඩක් දානකොට මේ වගේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. හිතන්න ඕන මේක හැමෝටම පොදු තැනක මේක යන්න කියන එක හිතන්න වෙනවා.
0: හරි දේ හරි විදිහට
1: දකින්න පුරුදු වෙන්න ඕන, කියන්න පුරුදු වෙන්න ඕන, සමාජගත කරන්න පුරුදු වෙන්න වෙනවා. දැන් මේක ඇත්ත සිදුවීම මොකද්ද කියලා ඇත්තටම හොයලා බලුවොත්
0: ඔව් දැන් සමහර අය මේ වෙනකොට බය වෙලා තියෙන්න පුළුවන් දැන් මේක දැකලා.
1: ඔව් කොළඹ ඉඳලා ගාල්ල සහ මාතරහරහා පොතුවිල් දක්වාවන වෙරළබඩ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විශේෂ අවධානාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අවධානාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
0: ඔව්
1: කියන්නේ අද 26නේ 27 වෙනිදා හවස 3 මාර වෙනකම් මේක වළංගු වෙනවා කියලා තමයි කියන්නේ.
0: ඔව්.
1: ඉතින් මේ ප්‍රදේශවල මොහොදු රළ යම් ඉහළ යෑමක් තියෙනවා.
0: ඔව්.
1: සාමාන්‍යයෙන් මීටර 2.0ක් ඒ වගේම
0: 3ක්
1: වගේ අතර උසකින් ඉහළ යෑමේ දැඩි හැකියාවක් තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තිට අනුව කියන්නේ.
0: සඳහන් වෙන්නේ.
1: ඔව්. ඉතින් මේක සුනාමි තත්ත්වයක් නෙවෙයි. රටම කැළඹෙන
0: සලිත කරමින්
1: යන සුනාමියක් නෙවෙයි.
0: අපිත් බැලුව දුවලා යන්න ගෙදර.
1: මෙහෙම මුහුද කැළඹීම් තත්ත්වයන් විවිධ වාර්තා වෙනවා. හැබැයි මේක සුනාමි තත්ත්වයක් හරි එහෙම දැඩි අනතුරුදායක තත්ත්වයක් නම් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ අංශ ප්‍රවෘත්ති හරහා
0: මාධ්‍ය ඔස්සේ
1: දැනුවත් කිරීම කරයි.
0: ඔව්.
1: ඒ නිසා මේ වගේ ප්‍රවෘත්ති දැක්ක ගමන් එක සැරේට කලබල වෙලා තීරණ ගන්න, තීන්දුව ගන්න යන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද මේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියලා කියනවා විශේෂයෙන්ම. මොකද ගාල්ල මාතර ගාලු කොළඹ. එතකොට මාතර කොළඹ මාර්ගය මුහුදා ඉන්නේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මුහුදු රළ ගොඩබිම් කරා පැමිණීමේ හැකියාවකුත් තියෙනවා. ඒක මේ සුනාමි තත්ත්වයකින් එන තත්ත්වයක්
0: නෙවෙයි. මෙහෙම මුහුදු රළ ගොඩබිමට එන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඒක සුනාමියක් විදිහට වර්ධනය වීමක් නැහැ තාම.
1: ඔව්, මුහුද කැළඹීමක් එක්ක මෙහෙම එන්න පුළුවන්කම තියෙනවා. ඔහුගේ දවස්වලත් ওই විදිහට හික්කඩුව ආසන් ප්‍රදේශ වලට මුහුදු රළ ගොඩබිමට පැමිණලා තිබුණා. ඒ නිසා මේ
0: පැත්තෙන් පරිස්සම් වෙන්න.
1: මේ පැත්තෙන් පරිස්සම් වෙන්න. දැන් මේ මුහුදේ නාන්න යනවනම්. එතකොට මොන හරි ඒ දවගේ දේවල් වලට මුහුදු වෙරළට යනවනම්. ටිකක් සැලකිලිමත් වෙන්න. මුහුදු රළ සැර වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ජීවිත වලට අනුතුරු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ අනවශ්‍ය විදියට මේ
0: වෙලා කලබල වෙන්න එපා.
1: ඔව්, කලබල වෙන්න එපා. හැබැයි අවධානයෙන් ඉන්න.
0: හරිද?
1: ඒක තමයි වෙන්න ඕන දේ මේ වෙලාවේ හැටියට. රයිට්. හවස 5:00 වෙලාව. සුබ සන්ධ්‍යාවක්.
0: සුබ සන්ධ්‍යාවක්.
1: ඉවිනින් ඩ්‍රයිව් අපි දෙවෙනි පැය ඉන්නේ.

0: ITN රටට වග කියන රේඩියෝව රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

Lakhanda Radio ITN Rhythm Vibe Beat Ekta Mix Winner

0: දෝර ගගේ තලනහි නොහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

ලකන රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල
3: වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්

0: හවස පහයි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය ඉන්නේ. ඉක්මනට බලමුද අපි.
1: ෂෝ කණේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාලා දෙන සද්දෙටම අපි අහගෙන ඉන්නවා කියලා මහේෂ් අපිට කමෙන්ට් එකක් දාලා තිනවා.
0: ෂෝ කණේ කියලාද කියලා දෙන්නේ?
1: ෂෝ කණේ.
0: මට අර ෂෝ කණේ වගේ.
1: ඔව් ඒක ඒක අතකට එහෙමත් හිතනවත් දන්නේ නැහැ කතා කරන විදියට.
0: කඩේ දාගෙන කියලා නේ.
1: කඩේ නැත්තම්. ඊට පස්සේ මට සින්දුවක් දෙන්නේ කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ඇපල තුටුවේ ඉඳන්.
0: දෙන්නේ කියලා තියනවා නම් එයා දකුණු පළාතේ වෙන්නේ.
1: නෑ. කෑගල්ලේ.
0: එනවා මාතරින් කෑගල්ලට ගියපු කෙනෙක්.
1: වෙන්නේ නැති. හිරුනි නවෝද්‍ය අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝමයි අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඕකේ.
0: දෙන්නේ. සින්දුව දෙන්නේ.
1: දෙන්නේලු.
0: කෑවයි.
1: වීවයි. ඊටපස්සේ බොයගොඩ පැත්තට යනවා දන්නේ. බොයගිනින් සුමන ඇතුළු පවුලේ සම එකතු කරගන්න මේ වෙලාවේ දරණිය ගලින් ඉන්න දෙව්දු ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තිනෝ මහත්ය ලහිරු පුතා ශ්‍රීන් මා. එතකොට මල්ලිසිතුම් නංගිසිතු අම්මා දිල්හානි තාත්තා සුරසේන මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ තහගෙන ඉන්නේ ගිනිගතේනින් සහන් මැසේජ් එකක් දාලා තිනෝ අම්මා තාත්තව සින්දුකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: ඒ වගේම සම්පත් මීරගමින් මැසේජ් කළා තිනෝ සින්දුකට එකතු කරගන්න කියලා. වගේම දිල්හාන් අරුණ වගේම තුෂාර අතුළු කට්ටියම නිට්ටඹුවෙන් මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. යාළගේ ටේලර් ෂොප් එකේ. ඒ වගේම වාසනා මැසේජ් කරනවා මාතරින් යාගේ සැලොන් එකේ පුරුදු විදියටම අපි අහගෙන ඉන්නවා කියලා. දැන් මේ ලොง වීකෙන්ඩ් එකේ නුවරලි හැම යනවනම් නුවරලි යන්න බලාගෙන ඉන්නවනම් කවුරු හරි
1: පොඩ්ඩක්
0: සැලකිලිමත් වෙන්න ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් මෙයා මේ පව අවධානමක් පවතිනවා කියලා මධ්‍යම පරිසර අධිකාරී විද්‍යාත්මකව තහවුරු කර තියෙනවා කියලා නුවරලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා සඳහන් කළා දෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියන එක
1: හැමෝම වගේ දන්නව මේකේ සිද්ධිය මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
0: ඉතින් ඉංග්‍රීසි පාලන සමය තමයි කුඩා වැව් කිහිපයක ජලයෙන් පෝෂණය වෙන විදියට නිර්මාණය කෙරුණේ ග්‍රෙගරි වැව. මේක වර්තමාන වෙනකොට ඉතාම දූෂිත තත්වයකට පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද මේක මේ මිනිස් ක්‍රියාකාරකම් නිසාම තමයි ඉතින් මේක මෙහෙම වෙන්නේ. ඉතින් අර කුඩා වැව් ගොඩවීම එක්ක කඳු කර වගාවන් සඳහා භාවිතා කරන කෘමිනාශක පොහොර
1: රසායනික දේවල්
0: මේ රසායනික දේවල් සියල්ලම මේ වැව ගලාගෙන ඇවිල්ලා එකතු වෙලා තියෙනවා.
1: එතකොට ජල සංයුතිය භයානක විදිහට වෙනස් වෙලා කියලා තමයි මේ වාර්තා එක අපිට පේන්නේ නේද?
0: ඔව්. සාමාන්‍යයෙන් ජලයේ තිබිය යුතු ෆොස්ෆේට් ප්‍රමාණය මිලිග්‍රෑම් 0.2 වුණත් ග්‍රෙගරි වැවේ ජලයේ ඒක මිලිග්‍රෑම් 1.04 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: ඔව්.
0: ඉතින් මේ தත්ත්වය නිසා ටිකක් මේක අවදානම් සහගත තත්වයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ භාවිතා කරන අය වඩපිටාවේ ඉන්න අය මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. එතනින් ඒ වගේම තමයි මේ තව දුරටත් මේ වැව සහ මේ ජලය අපිරිසිදු වෙන ආකාරයට මොනහරි මිනිස් ක්‍රියාකාරකමක් කවුරු හරි යෙදෙනවා නම් ඒක වළක්වා ගන්නටත් කටයුතු කරන්න. මොකද මේක නුවර එළියටම හරි වටිනා සම්පතක්. මොය වැවෙන් යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා. බෝට්ටු සවාරි කරලා කේක දේවල් වලින් මුදල් උපයගෙන තමන්ගේ ජීවනෝපාය සවි කරගන්න ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලත් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? තමන්ගේ ජොබ් එක කරගෙන යන තැන පිරිසිදුව පිළිවෙලට තියෙන්න ඕන.
1: නුවර එළිය නම් අපි ග්‍රෙගරි වැව කියන එක දන්නවනේ නේ?
0: ඔව්. කවුරු නුවර එළියට ගියත් අතන මෙතන කොහේ නම් කළා ඇහුවත් එතන නම් දන්නේ නැහැ මචං කිව්වොත් ග්‍රෙගරි වැව කියන එක දන්නවා.
1: මොකද
0: නුවර එළියට යන ඕනම කෙනෙක් ග්‍රෙගරි වැව මේ පාකයකට වගේ ගිහිල්ලා පොඩ්ඩක්
1: ඉඳලා කරලා එනවනේ විනෝද වෙලා.
0: ඒ සතුරු වෙලා එනවනේ. ඒ නිසා ඉතින් එතෙන්ට හැමෝම යන තැන එතන පිරිසිදුව තියාගන්න පිළිවෙලට තියාගන්න යන අය වගේම එතන ඉඳගෙන මුදල් උපයන
1: හැමෝමත් දැනගන්න
0: ඕන. මේ හැමෝමත් දැනගන්න ඕන. මේක රැක ගන්න නේද? අනාගතේටත් අනාගතේත් මෙතෙන්ට නුවර එළියට යන මිනිස්සුන්ට මෙහෙම තරක් ලස්සන තියෙන්න ඕන කියන එක දැනෙන්න ඕන.
1: දැන් විනෝද වෙලා ආපු නිසා තමයි මෙහෙම එකකට එක පැත්තකින් එකත්
0: හේතුවක්
1: කළා තියෙනවා.
0: ඔව් හරියට විනෝද වෙලා නෑ හැබැයි. තමන්ගේ විනෝදය ගැන විතරයි හිතලා
1: තියෙන්නේ.
0: ආයි මේක ආයි දවසක එනකොට මේක තියෙන්න ඕනේ.
1: මේ විදිහට තියෙන්න ඕනේ මීට වඩා ලස්සන තියෙන්න ඕනේ කියලා හිතන්නේ නෑ නේද?
0: එහෙනම්
1: නුවරලිය යනවා නම් ඔන්න ඒකත් දැලගෙන යන්න.
0: කල්පනා කරලා බලන්න. Right?
1: Okay.
0: RDB බැංකුවට යන්න ගනුදෙනු කරන්න, ගනුදෙනු පටන් ගන්න ස්ථාවර දැනපතු වලට දැන් දෙනවා සුපිරි පොලියක්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා RDB බැංකුවේ ශාඛා 272ක් තියෙනවා ලංකාව පුරාම විහිදලා මේ ඕනම තැනකින් වාගේ ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. බොහොම සුවදශීලී ආරක්ෂණ සේවාවක් ඔබට ලබා දෙන්න RDB බැංකුව සූදානම් ඉන්නවා.
1: මුදල් ගැන ඉතින් අපි සැලකිලිමත් වෙනවනේ වෙන දේවල් වලට වඩා වැඩියෙන්. ඒ නිසා ඔයා දැන් ස්ථාවර තැන්පතුවක් දාගෙන හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන බැංකුවක් හොය හොයා ඇවිද්දා නම් දැන් එහෙම රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ළඟම තියෙන RDB ශාඛාවට යන දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. විශ්වාසයෙන් ඔයාගේ ස්ථාවර තැන්පතු එතනින් දාගන්න පුළුවන් වගේ මේකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට RDB බැංකුවෙන් ලැබෙනවා. ඉතින් දිවයිනේ පුරාම ශාඛා 272ක් විහිදලා තිනවා. ළඟම දින ශාඛාවෙන් තවදුරටත් විස්තර දැනගන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කැටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා.
0: සුපර් මාකට් එකකට ගිහිල්ලා කාඩ් ඔෆර්ස් බලනවා, ඔෆර්ස් මේ ඔෆර්ස් බලනවා, ක්‍රෙඩිට් කාඩ් වලට ඩෙබිට් කාඩ් වලට තියෙන මොනවද ඔෆර්ස් කියලා බලනවා.
1: ඒක
0: හරි වටිනවා. හොඳයි. දැන් ඔය අපිට මේ ආර්ථිකය කලමනාකරණය කරගන්න උපදෙස් දෙන සමහර උපදේශකයන් කියන කතාවක් තමයි. සුපර් මාකට් වල සමහර කාලවලට සමහර සතියේ ඕන මොකක් හරි දවසක විශේෂ ඔෆර් එකක් තියෙනවා. එක තැනක එකක් තියෙනවා නම් තව තව සුපර් මාකට් එකක තව එකක් තියෙනවා. ඒ විදිහට වෙනස් වෙවි තියෙනවා. ඉතින් අපිට අපි අවධානයෙන් ඉඳලා ඒ ඔෆර්ස් මොනවද, ඩිස්කවුන්ට් මොනවද, ඒ දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා ඉඳලා අපි බාණ්ඩ මිලදී ගන්න යනවා නම් කොහේ හරි
1: කොතන
0: හරි අන්න ඒක ඔයාගේ ආර්ථිකයට කරගන්න ලොකු ඉතිරියක් කියලා කියනවා. ඒක ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න, ඒ වාසිය කරගන්න හැමදාම පුරුද්දක් කරගන්න කියලා කියනවා ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් උපදෙස් දෙන අය.
1: ඉතින්
0: ඔන්න ඒ ගොඩට ඔයාට දාගන්න තව හොඳ අවස්ථාවක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න ගියාට පස්සේ හැමදාම හැම වෙලාවෙම හැම සුපර් මාකට් එකකම ඒවට ඩිස්කවුන්ට් නැහැ.
1: හැබැයි
0: ග්‍රීන් සුපර් එකේ, කසාගල ග්‍රීන් සුපර් එකේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ කියන අල පරිප්පු ලුණු මේ කියන මේ දේවල් වලට හොඳ ඩිස්කවුන්ට් එකක් හැමදාම තියෙනවා. ලංකාවේ අඩුම මුදලට මේ දේවල් ගන්නව නම් යන්න ඕන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ.
1: අඩුම මුදලට දේවල් මිලදී ගන්නව වගේම කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් ඔයාලට තවත් වාසි රසක් තියෙනවා. දැන් රුපියල් 25,000කට වැඩි බිල්පත් වලට ණය පහසුකමක් වගේම දැන් ඔයා ගන්න බඩු ටිකක් ගෙදරට ගෙද්දී නිවසටම ඩිලිවරි පහසුකම් ආර ලබා ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත්.
0: 25,000ට වැඩිය බිල් කරොත් විතරයි.
1: ඔව් ඔව්.
0: නැත්තම් ගිහිල්ලා ඉවරේලා.
1: ආ දැන් ඔයගේ ඩිලිවරි පහසුකම
0: රුපියල් 5000ක මම බඩු ගත්තා.
1: කොහෙන් ඩිලිවරි පහසුකම?
0: කෝගෙන් හින්දෙන්න මේ ටික. අපේ ගෙදර තියෙන ගෙනින් දෙන්න
1: කියලා කිව්වද?
0: ඒ මිනිස්සු පවුනේ.
1: ඒ
0: නිසා 25,000ට වැඩියෙන්
1: බිල් කරා. වැඩියෙන් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔය දේවල් ගන්නකොට ඉතින් නේද? ඔයාට පුළුවන්කම තියෙනවා 25,000කට වැඩියෙන් ගත්තොත් ඩිලිවරි පහසුකම ලබා ගන්න. ඒ නිසා අපි ඔයාට කියන්නේ ඔයාගේ අත්‍යවශ්‍ය බඩු ටික ගෙදරට ඕන දේවල් ගන්නකොට ඔන්න කසාගල ග්‍රීන් සුපර් එකම තෝරගන්න කියලා.
0: හවස 5:26 වෙලාව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna 01114600 Sri Lankave prathama vadawata Rhino Roofing within handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing within handunwa dena Rhino Premier Roofing Sheet Wedi vistara sandaha 1396 Amatanna
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: දෙයංගම පිහිටයි
5: අපි මේ හැමදේම අලුත් විදියට පටන් ගන්න ඕනේ මේ දේවල් දැන් පරණයි දවසකට 50ක් 60ක් වෙන දේවාලයකින් එද තීරුවක් නැහැ. සතියට 1000 ගානක් සෙනඟ අපි ළඟට එන්න ඕනේ. අපි එහෙම ක්‍රමයක් හදන්න ඕනේ.
6: මට තේරෙන්නේ නැහැ ඇයි අපි කොහොමද 1000 ගානක් මිනිස්සු මෙතනට ගෙන්න ගන්නේ?
7: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
8: ලොක්කොසොක්ක ඉස්සරහ උඹලා අපි ඔක්කොම බලකොක්ක තමයි බං. අර පේන්නේ නැද්ද? එක එක මහයෝන් වෙනුවෙන් මහා පාරේ බලු දුක් විඳිනවා.
9: මේ වාසනා දෙයයන් ළඟ වැඩ කරන ගමන් දෙයයන්ට අපහාස කරන්න එපා වාසනා.
8: දෙයයන් ගාව වැඩ කරන හැම මිනිහම කරන්නේ දෙයයන්ට අපහාස කරන එක තමයි බං.
7: දෙයයන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
10: Cool drive එකට
11: ලක්කාන. Evening drive.

යුත්තකගේ නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්මා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: ලකාණ්ඩ රේඩියෝ ITN

0: වෙළඳ පසර 5 විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම අනු

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ජනවරමය නීතිඥන්ගේ ඉල්ලීම අවසන් රන්දෝලි පෙරහැරේ විශේෂ රථවාහන සැලැස්ම. ලබන බසේදී මෙට්‍රෝ බස් රථ 121ක්. පාකිස්තානයේ රෝහලක ගින්නක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: හවස 5:46 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: දැන් ඔයා හිතන්නේ ඩෙන්ගු දැන් කිසි ප්‍රශ්නයක් නැහැ, ඩෙන්ගු අවදානමක්
1: නැහැ. හයිවරයි මේක.
0: ඔව්. එහෙම කියලා නේද හිතාගෙන ඉන්නේ?
1: ඔව්.
0: එහෙම කියලා හිතාගෙන හිටියට
1: එහෙම වෙලා නැහැ.
0: එහෙම වෙලා නැහැ. ඊට වැඩිය තත්ත්වය ටිකක්
1: බරපතල වෙලා තියෙන කෙලින්ම කිව්වොත්.
0: ඔව්. ඒ නිසා මේක ගැන කවුරු හරි නිකන්
1: දැන් මේක පහව ගිහින් කියලා හිතනවා නම් එහෙම හිතන්න එපා. ඒක මැති තවදුරටත් වර්ධනය වෙන්න.
0: සුළුවෙන් තගන්න එපා. ඩෙන්ගු රෝගය හේතු වෙන්න සමස්ත මරණ සංඛ්‍යාව 72ක් දක්වා කියලා ගිහින් තියෙනවා.
1: යස්.
0: චාරිත්‍රික ඩෙන්ගු මර්ධන ඒකකයේ තමයි මෙහෙම මේ විදිහට කියන්නේ. මේ වසරේ මේ දක්වා කාලය තුල දිවෙනපුරා වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 94,292ක් කියලා තමයි කියන්නේ.
1: ඔව්.
0: එතකොට ඉන්න රෝගීන් 29,962ක්ම වාර්තා වෙලා තියෙන්නේ ජූලි මාසේ.
1: තත්ත්වය
0: බරපතල විදියට තිබුණු මාසේ. ඉතින් පොඩි අඩුවීමක් තිබුණාට මේක මේ අඩුවීමක් විදියට සලකන්න
1: බෑ. බෑ බෑ.
0: 72ක් මිය ගියා කියන්නේ ඩෙන්ගු වලින් මේ අවුරුද්දේ කොච්චර ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිල්ලාද? එතකොට ගිය අවුරුද්දේ අවුරුද්දටමත් මිය ගිය නැති ප්‍රමාණයක් ඩෙන්ගු රෝගී නිසා මේ වෙනකොට මේ අවුරුද්ද මිය ගිහිලා තියෙනවා. ඉතින් මේක නිසා මේ බරපතල තත්ත්වයක් මේක අවම කරගන්න අපිට පෞගේ කාලේ මතකයි දවසට ඩෙන්ගු රෝගීන් 1200ක් වාර්තා වෙච්ච දවස් තිබුණා. ඉතින් මේක අවම කරගන්න ඔබට තමයි මේ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: ශිෂ්‍යම් බස්නාහිර පළාතේ සෑහෙන ඩෙන්ගු රෝගීන් වාර්තා වී මිහිල යනවා.
0: මිහිල යනවා. ඉතින් ගාල්ල මාතර මේ කියන ඩිස්ත්‍රික් වලත් අවධානම තියෙනවා රත්නපුර. ඉතින් මේ කොතෙන්ට කොහොම වුණත් අපි කියන්නේ හැමෝම පරිස්සම් වෙන්න, තමන්ගේ වටපිටාව පිරිසිදුව තියාගන්න.
1: දැන් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා කියනවා.
0: වැඩි මාගයක් වාර්තා කරනවා. ඉතින් දිවෙනි අර දිස්ත්‍රික්ක 7කට බලපාලා තිබෙන වියලි කාලගුණය කොළඹ සහ මේ ගම්පහ මේ කියන ප්‍රදේශ වලට මේ විදිහට බලපාලා නැහැ. තවමත් කඩින් ගඩ වැසී ඇති වෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඩෙන්ගු රෝගයට ඩෙන්ගු මදුරුවට වර්ධනය වෙන්න තියෙන බොහෝ ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න ඔබේ වටපිටාව පිරිසිදු තියාගන්න කටයුතු කරන්න දැන්මම අනිවාර්යෙන්ම, නැත්නම් මේ මරණ සංඛ්‍යාව තවදුරටත්

0: දීර්ඝ කාලීනව පරීක්ෂණාත්මකව තහවුරු කරගත්ත ප්‍රොඩක්ට් එකක් නිසා ඕනම කෙනෙක්ට මේක විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඔතෂින් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත රෝග ලක්ෂණ වලට වගේම ඔයාගේ වේදනාවේ මූලික හේතුවලද ප්‍රතිකාර කරන සීරසියක් ස්වභාවික අම්ද්‍රව්‍ය යොදාගෙන කළ තියෙන නිෂ්පාදනයක් වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන හොඳ නිෂ්පාදනයක්. ඉතින් ඔයාගේ දීර්ඝ කාලීනව ඔයා දුක් විඳන සංදි වේදනා හින්දා ඔනවට දීර්ඝ කාලීන සහනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ෆර්නා ඔතෂින් ඇක්ටිව් ප්ලස් එකක් පාවිච්චි කරොත් වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට පුළුවන්කම තියෙන ඕනම සංදි වේදනාවකට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ෆර්නා ඔතෂින් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න. දිවින පුරා තියෙන ෆාමසිස් සුපිරි වෙදන් සෙල් වලින් මිල රුපියල් 1920කට ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ෆර්නා ඔතෂින් ඇක්ටිව් ප්ලස්.
0: ඩෝමා වෙතින් හඳුන්වා දෙන මැෂින් ගණනාවක් තියෙනවා ඔබගේ ඔබේ ව්‍යාපාර සාර්ථක කරගන්න, විශේෂක දියුණුවෙන් දියුණුවට අරගෙන යන්න හොඳ විදියට ඔයාගේ මැෂින්ස් අරගන්න, ඔයාට ඕන කරන ධාරිතාවයන්කින් ගන්න. දැන් මාක්ස්පෙන් හෝල්ඩින් සමාගමත් එක්ක එකතු වෙන පුළුවන්කම තියෙනවා. ඩෝමා නමත් එක්ක මේ මැෂින් හැම එකක්ම ලෝකෙ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන යන්ත්‍ර නිසා කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි අලෙවියෙන් පසු හොඳ සේවාවක් ලබා දෙන්න මාක්ස්පෙන් හෝල්ඩින්ස් ලා බැඳිලා ඉන්නවා.
1: මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 30 ගැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාට බලලම මේ යන්ත්‍ර ඔයාට ගැළපෙන විදිහට ඔයාගේ ව්‍යාපාරයට හරියන විදිහට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. යන කලින් වැඩි විස්තර දැනගන්න කතා කරන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. මෙන්න නම්බර් එක කතා කරලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 011-779-579 කෝල් එකක් දෙන්න.
0: RDB එකත් එක්ක ස්ථාවර තනපතුවකට හොඳ වැඩිම පොලි අනුපාතයක් එක්ක ඔන්න පුළුවන්කම තියෙනවා ගනුදෙනු ආරම්භ කරන්න. වැඩි මුදලක් ආගේ අතේ තියෙනවා නම් ටිකක් ආයෝජනය කරන්න කියලා හිතනවා නම් රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙන RDB බැංකුව තෝරගන්න. ශාඛා 272ක් තියෙන නිසා කිසිම බයක් සැකක් නැතුව බොහොම සුහදශීලී සේවාවක් එක්ක ඔබට ගනුදෙනු කරන්න පුළුවන් RDB බැංකුවෙන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLP ධනනිධානය ලුතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදීතර දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: එක්වනදා සිට සඳුදා පදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice.
2: ලක්හඬ බුද්ධ රශ්.

0: දෙදිනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාකොට යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬේ
0: ලක්හඬ බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බැතිබරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
2: FM 93.5. FM 93.7. ලකන. Radio ITN.
3: හවස 6 විනාඩි 13යි.
5: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: දෙක්යා සුරකින් මගතොට
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479579.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්.
3: හවස 6 විනාඩි 14යි වෙලාව. ඊවෙනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාවේ මට මතක් කරන්න නාගේ වාසනාව ගැන. හැමදාම ඔයාගේ වාසනාව ඔයා හොය හොය ඇවිදරන්. දැන් ඒක ඔයාගේ ළඟම තියෙනවා. ඒත් ඔයා දන්නේ නැහැ. හදාන ලොතරැයි මිලදී ගත්තොත් එහෙම ඒ වාසනාව ඔයාගෙම කරගන්න. ආට පුළංකම තියෙනවා පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. ඒකෙන් ආට ගොඩ යන්න පුළංකම තියෙනවා. ඉතින් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් වෙන්න පුළුවන් යන එන ගමන් ආට පුළංකම තියෙනවා. හදාන ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6 විනාඩි 14යි. ඔහොමම ඉන්නවා.

0: 105 FM 93.7 La Khanna Radio ITN
1: හවස 6 විනාඩි 19 යයි

0: හවිසහය විනාඩි 22යි දැන්.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: Cool drive Victita.
5: Lakana evening drive.
6: ඒබරංග හිවිින් ්‍රයි හගෙන නතර අපි අන්නත් ස්ලෑස් වෙන්න ඕන දැන් ගොඩක් අවස්සලා තියෙන්නේ හයාමාර වෙන්නත් කිටුයි නිවසාහන්න තියෙන එඩගල මතක් කරන්න ඕන කසාගල ග්‍රීන් සුප ගැන විශේෂම කසාගල ප්ලාන්ටේෂන් වට පස කසාගල ග්‍රීන් සුප එක ගොඩක් අයි දැන් ගඩුදම් කරන පටන් අරන්තියෙන මොකද මෙතන තියෙන වාසි ගොඩක් තියෙන නිසා හැමෝම එන්න පටන් අරන්තියන කසාගල ග්‍රීන් සුප එකට විශේෂෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට ගත්තර පස්සේ අල්ල ලුණු පරිප්පු මේ වගේ දේවල් වලට හොඳ ඩිස්කවුන්ට් එකක් ඔබට ලැබෙනවා වගේම තවත් විශේෂ අවස්ථාවන් රසක් කසාගල ග්‍රීන් සුප වෙතින් ලබා දෙන නිසා ගොඩක් අය දැන් මේනකොට චාරු කසාගල ග්‍රීන් සුප එක ගනුදෙනු කරන්න පටන් අරන් තියෙනවා.
7: ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ගෙදරට අවශ්‍ය කරන බර ටික ගනිද්දි ඒක හරි විදිහට ගන්න, ලාභ විදිහට ගන්න ඔයාට. ඒ වගේම තමයි කසාගල ග්‍රීන් සුප ගැන කතා කරනකොට රුපියල් 25,000කට වැඩියෙන් ඔයා ආදේවල් ගත්තොත් එහෙම හරි ණය පහසුකමක් වගේම එතනදී ඔයාට ඩිලිවරි පහසුකමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුප එකෙන්.
6: එවගේම තමයි අපි මතක් කරන්න ඕන RDB බැංකුව. RDB බැංකුව කියවහම ලංකාව පුරාම විහිදලා තියෙන බැංකු ජාලයක්. ඔබේ මුදලට හොඳ පොලියක් ලබා ගන්න වගේම රාජ්‍ය බැංකුවක ඉහළම ආරක්ෂාව ලබා ගන්න RDB එක ගනුදෙනු කරන ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලියක් ලැබෙන නිසා RDB බැංකුවත් එක්ක අදම ගනුදෙනු ආරම්භ කරන්න ඔයා මතක තියාගන්න.
7: දිවෙන ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිවාට ලැබෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට. ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාවත් RDB බැංකුවෙන් ලැබෙනවා.
6: එබනම් අපි අදට යනවා ආයිමත් අපි මුණ ගැහෙන්නේ හරියටම සිකුරාදා හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක. මොකද හෙට පෝය නිසා අපි එන්නේ නැහැ. ගින්ෙන් නම් සුබ දවසක්. මම ශමිත්.
7: ගින්ෙන් නම් ඔයාට සුබ දවසක්. මම චාරු.

0: Evening Drive with Chamit and Charu.
1: Sama anugrahaya.
2: Marksman සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වාපිට ආහාරන දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඳ බලාගන්න
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: настала.
1: යලි කුමරාකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩ නොතබන බව ජනපතිගෙන් සහතිකය. පාර්ලිමේන්තුවේදී අගවිනිසුරුට අපහාස කරන්නට තීරණයක් ගන්නයි ජනවර්මේ නීතිඥයන් ඉල්ලයි. යාපනයේ සිපිරිගේට ගිය ඇමති හර්ෂද අද වවුනියා සිපිරිගේට. ජනතාවාදී පාලනයට ආශිර්වාද කරමින් මහසගරවන දඹුල්ලට වැඩමවති. ලිපිනයක් නොතිබූ කබරගල පවුල් 50කට අනිද්දා සිට ස්ථිර ලිපිනයක්. නේපාලයේට හදිසි ගඟ වතුර තත්ත්වයක්. ලක්හඩේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකයි තිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝ පුරා විසින ඉස්ලාම් භක්තිකයන් ශුද්ධ වූ මොහම්මද් නබිනායකතුමන්ගේ උපත වෙනුවෙන් උතුම් මිලාදුන් නබි දිනය මහත් භක්තියෙන් සමරනවා. ස්වකීය ජීවිතේ පුරා මිලිසත් බව වෙනුවෙන් නබිතුමන් කළ කැපකිරීම් අපරිමිතයි. අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල හරය වෙනවා. නබිනායකතුමාගේ ජන්මදිනය සැමරෙන 42 ජාතික මිලාද් උන් නබි උත්සවය ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේගමුව පෙරියමුල්ල අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී අද පැවැත්වුණා. කිසිදු ආකාරයක ආගම්වාදී හෝ ජාතිවාදී ගැටුමක් රට තුල යළි ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. නබිනායකතුමා අවසන් වරට පැවසූ යහපත් සමාජයක් බිහි කිරීම අප සිල් දෙනාගේ වගකීම් බවයි ජනාධිපති අනුර කුමාර සනායක මහතා පෙන්වා දුන්නේ.
2: නබිනායකතුමන් උන්වහන්සේගේ මුළු දහමම කැටිකොට අවසන් සමුගැනීමේ දේශනාවේදී ඉදිරිපත් කරා. එෙහිදී මනුස්සත්වය පිළිබඳව, සාමය පිළිබඳව, සෑම මිනිසුකගේ සමානාත්මතාවය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව ආදී ප්‍රධාන කරුණු පහක් කේන්ද්‍ර කරගෙන උන්වහන්සේගේ සමුගැනීමේ දේශනාව දේශනා කරා. මා හිතනවා දැන් අප වෙත පැවරී තිබෙන්නේ කුමක්ද? අපේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා දුටු ඒ සමාජය, ඒ යහපත් සාමය, මෛත්‍රිය, මනුස්සත්වය කැටිකරගත්තු සමාජය බිහි කිරීම අපි හැම දෙනාගේම වගකීම ලෙස මා පිළිගන්න අවධාරණය කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ශ්‍රී ලංකාව දිගු කාලින ජාතිවාදී ගැටමකින් බැටකෑවා. උතුරේ දකුණෙත් සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව අපේ තරුණ પરම්පරාවක් මේ ජාතිවාදී ගැටුම් විසින් අපි අතරින් සමුගණ තිබෙනවා, ඝාතනය වී තිබෙනවා, මියගොස් තිබෙනවා. ඉතාමත් කුරිරු විනාශකාරී අධ්‍යක්ීම අපිට පෙන්නුම් කරන්නේ කුමක්ද? යලි කිසිදු වර්ගයක ජාතිවාදයක්, ජාතිවාදී ගැටුමක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට ඉඩ නොදීමයි. වර්තමාන ජීවත් වෙන අපි හැම දෙනාම අඩුවැඩි වශයෙන් එම ජාතිවාදී ගැටුම්වල වින්දිතයන් බවට පත් වී තිබෙනවා. සිදුවීම් ලෙස ගලාගෙන යන්න ඉඩ දෙන්නත් පුළුවන්. සිදුවීම් වලින් අධ්‍යක්ීම් එකතු කරගෙන එම සිදුවීම් නැවත ලංකාව තුළ ඉටි නොවීමට අපි අධ්‍යක්ීම් බවට උකහා ගන්නත් ඕනා. මා හිතනවා දේශපාලන ව්‍යාපාරයක් ලෙසත්, ආණ්ඩුවක් ලෙසත් අපි ඒ ඉතාමත් විනාශකාරී සිදුවීම් අපි අපේ රටේ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අත්දැකීම් බවට උකහා ගන්නව, අත්දැකීම් බවට පත් කරගන්න. ඒ අත්දැකීම නම් අන් කවරක්වත් නෙවෙයි, කවර වර්ගයේ හෝ ජාතිවාදී ආගම්වාදී ගැටුමකට යලි මේ ශ්‍රී ලංකාවේ ඉඩ නොදෙන බවටම ඔබට සාතික කරනවා. අපි හිතනවා අපේ රාජ්‍ය, අපේ රටේ පිහිටීම, අපේ රටේ මානව වර්ගයාගේ තිබෙන හැකියාවන්, අපේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය, අපිට දෙන මහා වටිනා ස්වභාවික සම්පත් සා ලෝකයේ ඕනෑම දියුණු සමාජයක් එක්ක උරින් උර ගැටී වැඩ කරන්න පුළුවන් දක්ෂතම මානව සම්පත අපසතුව තිබෙනවා. රටක් දියුණු වීම සඳහා, ඒ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කර දීම සඳහා අවශ්‍ය සාධක විශාල ප්‍රමාණකින් අපේ රට සමන්විත වී තිබෙනවා. ඒත් අපිට තාමත් එම දියුණු රාජ්‍ය අත්පත් කරගන්න බැරි වී තිබෙනවා. මා හිතනවා ඒ දියුණු රාජ්‍ය අපේ රට තුළ ගොඩනැගීම සඳහා වැදගත් අඩිතාලම් කීපයක් තිබෙනවා, වැදගත් අත්තිවාරම් කීපයක් තිබෙනවා. ඒ අත්තිවාරම් ශක්තිමත් කරගන්නේ නැතුව, පාදම ශක්තිමත් කරගන්නේ නැතුව අපිට දියුණු සමාජයක් නිර්මාණය කරන්න බැහැ. දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සිදු නරක දේ, විනාශකාරී දේ විසින් අපේ රටේ අත්තිවාරම, පාදම විනාශ වී තිබෙනවා. අපි ආණ්ඩුවක් හැටියට උත්සාහ දරමින් තිබෙනවා යලි අපේ රටේ ශක්තිමත් පාදම, ශක්තිමත් අත්තිවාරම පිහිටවීමේ වගකීම අපි ආණ්ඩුවක් හැටියට බාර අරගෙන තිබෙනවා.
1: පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් අගමැතිවරයා ඇතුළු අධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විශ්වාස භංගයක් ගෙන යුතු බව ජනවරමේ නීතිඥයෝ අවධාරණය කළා. අධිකරණ පද්ධතිය පිළිබඳව කිසිදු පදනමක් නොමැතිව චෝදනා එල්ල කරමින් මඩ ප්‍රචාර ගෙන යන පිරිසවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහතා පවසන්නේ.
0: පාර්ලිමේන්තුවේ තාවර නියෝග 82 යටතේ මොනම අධිකරණයකවත් විනිශ්චයකාරයෙක් සම්බන්ධයෙන් කතා කිරීම තහනම්. ඔබ දන්නවා මාතේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රවිනිශ්චයකාරතුමාට පාර්ලිමේන්තුවේ ඉතා නිඳිත ප්‍රකාශයක් කළා තිබෙනවා. අපි සියලු දෙනාම මෙතන ඉන්න අය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරු. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් දැනට කිසිවක් නොකර සිටීම නිසා රටේ මහජනයා තුළ අධිකරණ පද්ධතියත් රටේ සමස්ත පරිපාලන ව්‍යුහය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරලා සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කරන අයවලුන්ට විරුද්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. පාර්ලිමේන්තුවේ එවැනි ප්‍රකාශ කරනයට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න පුළුවන්. අපේ රටේ 1978 ව්‍යවස්ථාවට සංශෝධන 21ක් තිබෙනවා. එම සංශෝධන වලින් එකම එක සංශෝධනයට විතරයි රෙෆරන්ඩම් එකක් තිබ්බේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කාලය මේ කාලය දීර්ඝ කිරීම. කලගෙඩි ලාම්බු සෙල්ලම හුඟක් අයට මතකයි. ඔබතු ලංකාවේ තිබ්බ විශේෂ පනත 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණ අධිකරණය අනිත් පැත්ත හැරෙව්වා. පළාත් මත අධිකරණ පිහිටෙව්වා, අධිකරණ බලය දුන්නා, ඊළඟට පොලිස් බලතල දුන්නා. ඒවා සියල්ලම කරා. ඒවා එකකටවත් කවුරුවත් ජනමත විචාරණයට යන්න කියලා තීරණය වුණේ නැහැ. මේ අධිකරණ තියෙන්නේ නීතිඥ මහත්වරුන්ටවත් විනිශ්චයකාරතුමන්ලටවත් අධිකරණවල වැඩ කරන අයටවත් නෙවෙයි. ඒවා තියෙන්නේ මහජනයාටයි. ඉතින් මහජනයාට වැඩක් කරන්න හදනකොට යම් යම් අය විරුද්ධ වෙනවා. ඒ සංශෝධනයේ මාර්ගයෙන් කිසිම හේතුවක් නැතුව අග්‍රවිනිශ්චයකාරතුමාට මඩ ගැසීමත් අපි තරයේ හෙලා දැකිය යුතුයි.
1: බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ඇතිව හොත් ප්‍රාදේශීයව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාපත යාත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යාපනයේ බන්ධනාගාරයේ මූලික කර ගනිමින් ආරම්භ වුණා. ඒ අමාත්‍ය හර්ෂ නානකර මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රදවියන්ගේ සුබසාධනය මූලික කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ඒකාපත යාන්ත්‍රණයක් සෑම බන්ධනාගාරයක් තුළම පිහිටුවීම සිදු කරනවා. මෙම යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට දැනුවත් කළා.
3: විශේෂයෙන්ම මේ බන්ධනාගාරයේ තියෙන සතපද අපි කරන්න දැන් අවශ්‍ය වෙන දේවල් ගොඩාක් ගත්තා. විශේෂයෙන්ම රස පරීක්ෂා වාර්තා වේගවත් වීම සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එයාලා ගොඩක් වැඩිවියෝ අඩු වෙන්න ඕන රිමාන්ඩ් එකේ ඉන්නේ කියලා. ඒ වගේම අපි විශේෂ කමිටු වාර්තාක් දාලා මේ සතපදයට වෙනම කැබිනට් කමිටුවක් යනවා. ඒ සියල්ලම යන අතරවාරේ අපි සෑම සිරකයකටම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දක්වීමටත් රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීමටත් ඒක අවශ්‍ය යාන්ත්‍රණය. අපි කියන්නේ එකතරා ත්‍රිවිධාමතාව සම්බන්ධ වෙනවා, පොලිසිය සම්බන්ධ වෙනවා, ප්‍රසන් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩිවිෂන් සෙක්‍රටරිස්ලා, ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, හෙල්ත් ඔෆිසර්ස්, ෆයර් බ්‍රිගේඩ් සියල්ල මේ අදහස් කරන්නේ ප්‍රශ්න වේල පහින් හඳුනාගෙන ප්‍රතිකර්ම ගන්න පුළුවන් ආකාරයේ රජයේ ආන්තර සම්බන්ධීකරණය. අද දිනේදී කිතු යාපනයට සිද්ධ කළා. ඉතින් ඇත්තෙන්ම මම බලපු තියෙන ප්‍රසන්නදී මෙතන යම් සාපේක්ෂ ප්‍රසස්තමක් පවත්වා ගන්න තමයි. නමුත් එතනත් අපි තව පාර්ශ්වයක් සපයන්න ඕන, තව නිවැරදි කිරීම ගොඩක් තියෙනවා කරගන්න.
1: මෙම සකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය හර්ෂ ඩානක්කර මහතා යාපනයේ බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මුළුතැන්ගේ කාන්තාංශයේ සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කරවුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් අමාත්‍ය හර්ෂ ඩානක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දිසාලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයි ඒ සංවිධානය කළේ. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාද ඊට එක්ව සිටියා. ඒ මහතා මේදී කියා සිටියේ දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරය බවයි. 2026 ජූලි 31 වනදා වන විට අතුරුදන් වූවන්ගේ කාර්යාලය වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 16,996ක් පරීක්ෂණයට ලක් කළ හැකිවා ලෙස හඳුනාගෙන මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා. වත්මන් රජය මේ සඳහා රුපියල් මිලියන 375ක් වෙන්කර පරීක්ෂණ කණ්ඩායම් 25ක්ද පිහිටවූ බව ඒ මහතා පෙන්වා දුන්නා. අතුරුදන් වීමේ සහතික 2,719ක් සහ මරණ සහතික 409ක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. ජාතික භික්ෂු දින සැමරුම සාර්ථකව දඹුල්ල රජමහා විහාර භූමියේදී පැවැත්ුණා. මාරිවත්ත අභික්කම නොනවති ඉදිරියට යන තේමා පාඨය ඔස්සේ ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ ජාතික භික්ෂු දිනය ඊයේ පසුරුවේ දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් රුවන්ගිරි දඹුල්ල රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. දඹුල්ල රජමහා විහාරස්ථානයට අයත් උයන්වත්ත රජමහා විහාරස්ථානයේ සිට මහා සංඝරත්නය පෙරහරකින් දඹුල්ල පූජා භූමියට වැඩම කිරීමෙන් අනතුරුවයි සැමරුම් උත්සවය ආරම්භ කෙරුණේ. වසර 26කට පෙර නබ් කෙරුණු ජාතික භික්ෂු දිනය සැටුවහල් කරමින් නිර්මාණය කර තිබූ ස්මාරකයට මහා සංඝරත්නය පුෂ්පපහාර දැක්වුවා. ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උද්දසෝපින් වහන්සේද මෙහිදී අනුශාසනාවක් සිදු කළා.
4: ජීවිතය පරදුවට තබා භික්ෂුව ඓතිහාසිකව තමන් වෙත පැවරුණු කාර්යභාරය ඉෂ්ටසිද්ධ කරපු ඒ උදාහරණ රාශියට තවත් එක් ශක්තිමත් අවස්ථාවක් තමයි මාතලේ සටනේ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය. එහි ප්‍රමුඛ නම කිය වෙන භික්ෂුන් වහන්සේ තමයි කුඩාපර රාහුල් හාමුදුරුවෝ. අපේ මහාචාර්යතුමා කිව්ව වගේම ඒ මහා ජන සටනට නායකත්වය දීමේ වරද ලුණුහාසේ 1848 අගෝස්තු මාසේ 26 වෙනිදා දළදා වහන්සේ පෙනිපෙනි මේ කහ සිවුර දරාගෙන ඉඳෙද්දීම වයිට් කවුන්ට් ටොරින්ට නාඩුකාරවරයාගේ ඒ දුෂ්ට අණකිරීම හමුවේ උදෑසන කාලයේ වෙනිදා ඝාතනය කරනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රි බාචාර්ය සේන නනක්කර මහතා භික්ෂු දිනේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවා.
5: මට කියවන්නට ලැබුණා අපේ හාමුදුරුවන් වහන්සේ එක්තරා කාර්යයක කවියක්. මිනිසුරනි කුමටද පරාදිය රජුන් සොරකම් කරපු වස්තුව කිරන්නට බය හිතේ නම්. සෙවලුනේ කුමකටද ගිනි අබි කැටේ මසුරන් හොරු අදිති කොකා හිරවි තිබේ නම්. කිරිසුරානිමි කුමට පෙම් කවි සොරුන් හට රට සීන වෙද්දී පෑන් කුඩ ගොනු වෙලා නම්. මේක අවසාන පදය තමයි තාමත්ම කාලෝචිත යතිවරුනි කුමකටද බනපද සොරුන් නිර්වස්ත්‍රෙන් සිටිද්දී පිරිත් නූලු බඳින්න. අප මේ පුනරුදය කරා ගමන් කරන අවස්ථාවේදී මේ රටේ සිදු කරන යහපත් කටයුතු වලට බලකපන මේ සමාජය තවත් අදාදයේ පතුලටම කැඳවන්නට මේ වෙනකොට ජනරාශීන් කැඳවන්නට පෙළඹෙන යම් යම් සුළුතර අපේ හාමුදුරන් වහන්සේලා කීප දෙනෙකුට පමණයි මේක කියන්නට මට අවශ්‍ය වෙන්නේ. අපි විශ්වාස කරනවා මේ රට හදන්න අවශ්‍ය රටක් නම් මිට වැඩිය යහපත් සමාජයක් නිර්මාණය කරන්න අවශ්‍ය තත්ත්වයක් තියෙනවා නම් අපි කල යුත්තේ කුමක්ද කියන එක පැහැදිලිව අපි තේරුම් ගත යුතුයි කියන කාරණයයි මෙතනදි කියවෙන්නේ. සොරාගත් වරදට යායුතු සොරෙක් දඟකට අදීනම් රජෙකුට කොහෙද වැසියෙන හෙටක් රටකට රට කොල්ල කාල සූර කාල උලා කාල නැති කරලා නන්නත්තාර කරපු මේ රට විනාශ කරපු යම් සොර රැලකට අදත් පිරිත් නූල් බඳින සෙත් පිරිත් සජ්ජායනා කරන අපේ නායක හාමුදුරුවන් වහන්සේලා මේ රටේ සුළුතරයක් ඉන්නවා.
1: නියෝජ්‍ය මාධ්‍ය ගමගෙද නිසානායක මහතාද මෙම අවස්ථාවට එක්වමින් අදහස් පළ කළා.
6: මේ ගෙවෙච්ච කාල සීමාව ඇතුළේ අපි අමාත්‍යංශයක් හැටියට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් එවැගේම සංඝ සමාජය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල තීන ප්‍රමාණයක් අරගෙන ක්‍රියාත්මක කරන්න අපි සමත් වෙලා තිබෙනවා. අපේ රටේ ප්‍රධාන නිකායන් හතරක් එවැගේම නිකායන් ආශ්‍රිත ගොඩනැගිච්ච පාර්ශ්වයන් 31ක් තිබෙනවා. ඉතිහාසයේ මේ දක්වා මේ නිකාය පාර්ශ්වයන් වෙන්වෙන්ව තමයි කටයුතු කළේ. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට අපිට පුළුවන්කම ලැබුණා අපේ රටේ සියලු නිකාය පාර්ශ්වයන් එක්තු කරලා බුද්ධ ශාසන සභාව ගොඩනගන්න. විශාල වැඩ කොටසක් බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙද්දී සමහර උදවිය කියනවා බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නැහැ කියලා. ඉතිහාසයේ කවදාකටත් වඩා ගෞරවනීය මහා සංඝරත්නත් එක්ක සමීපවී වැඩ කටයුතු කරන අමාත්‍යාංශය මේ විදිහට කටයුතු කරද්දී අරවෙනි මතවාදයක් හදන්නේ මොන වොමනාවෙන්ද කියන එක අපි තේරුම් ගන්න ඕනකමක් තිබෙනවා. ඒ නිසා අවලාදනගෙන විවිධ වැරදි මතවාද හදන ඒ පිරිස්සන්ට අපිට දෙන්න තියෙන උත්තරේ තමයි ප්‍රායෝගිකව භාවිතාවෙන් මේ කාර්යයන් වල යෙදෙන්නේ. මේ වෙලාව භික්ෂු සමාජයට විශාල අභියෝගයක් එල්ල වෙලා තියෙන වෙලාව. විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා හදන විවිධ මතවාද ශාසන විරෝධී යම් යම් කාර්ය ඒ සියලු අභියෝගයන් ජයග්‍රහණය කරන්න පුළුවන් යතිවර පරපුරක් තමයි මේ ඉන්නේ.
1: මලේක ප්‍රජා වෙනුවෙන් ක්‍රියාත්මක කළ කබරගල නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා එම ජනතාව වෙත පැවරීමට නියමිතව තිබෙනවා. 2023 මාර්තු මාස 19 වනදා හල්දුම්බුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පුරාගල කබරකල සහ ලියන්ගහ වෙලකඳ ප්‍රදේශයේ නායමකෙන් පවුල් 50කට ආසන සංඛ්‍යාවකට දිවාස හිමි වුණා. එතෙන් සිට ඔවුන්ට සිදු වූයේ ප්‍රදේශයේ වසා තබා තිබූ තේ කම්හලක අතිශය දුෂ්කර ජීවිතයක් ගත කිරීමටයි. ඔවුන් එම දුෂ්කරතාවෙන් මුදාගෙන දිවාස ලබා දීමට වත්මන් රජය තීරණය කළා. ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින් මලියකල් මලිච්චි වැඩසටහන යටතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේ වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. පර්ජස් 10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබෙනවා. වර්ග අඩි 550කින් සමන්විත මෙම එක් දිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් 132ක්. නිදන කාමර දෙකකින් සාලයකින් මුළුතැන් ගේකින් සහ නන කාමරයකින් බෙය සමන්විතයි. ඉඩම සමග එක් දිවසක වටිනාකම රුපියල් 160කට අධික බවයි පුරෝකථනය කර ඇත්තේ. මෙම නිවාස සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 160ක්. නිවාසවලට අවශ්‍ය ගෘහ භාණ්ඩද ලබා දී තිබෙනවා. මුළුතැන්ගේ උපකරණ ලබා දීමටයි පීවර කෙන තිබෙන්නේ. යාබාති සමත් විද්‍යාරත් මහතාගේ ප්‍රධානත්වයෙන්
7: මේ නිවාස ලබා දෙන්නේ ඇත්තම ගත්තොත් මෙරටේ මලේගම් ප්‍රජාවට. මොකද මේ ප්‍රජාව අපි දන්නවා 2023 වසර වෙනකොට ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් වෙනවා. ඒ 200 පුරාවට තමන්ගේ ශ්‍රමය මේ මහ පොළොව වෙනුවෙන් වගුරලා තියෙනවා. ඉතින් මේ ගෙවල් හිමි වෙන પરම්පරාව විතරක් නෙවෙයි, ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන් පවා මේ මහ පොළොවට තමන්ගේ දහඩිය කඳුළු වගුරලා තියෙනවා. හැබැයි ඔවුන්ටම කියලා, තමන්ටම කියලා ඉරමක් තිබුණේ නැහැ, තමන්ට කියලා නිවසක් තිබුණේ නැහැ, අඩුම තරමේ තමන්ට කියලා ලිපිනයක් තිබුණේ නැහැ. අන්නේ සියල්ල සම්පූර්ණ වෙන නිවාස යෝජනා ක්‍රමයක් තමයි ඉදිවෙලා අවසන් අධීරේ දැන් අපි තියෙන්නේ. දැන් ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච ජනතාවකට නිකම්ම ගයක් ලබා දෙන්නට වඩා අපි කල්පනා කරා පූර්ණ නිවසක් ලබා දෙන්න ඕනේ කියලා. ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුමේ ඉඳන් මුළු තැන්ගේ උපකරණ, ඒතකොට නිදන කාමරයට අවශ්‍ය දේවල්, ඒ වගේම දරුවන් ඉගෙන ගන්න දරුවන් ගණනාවක් මේ නිවාසවල ඉන්නවා. ওই දරුවන්ට පාඩම් කරන්න මේසේ පුටුව ආදි සියල්ලම විදුලි ටික ඔක්කොම ලබා දෙන්න අපි මේ සූදානම් කරලා තියෙනවා.
1: මහනුවර ඓතිහාසික ඇසළමක් ගලේ පස්වන රන්තුලි පෙරහැර සඳහා පොලිසිය විශේෂ රථ වහන සැලසුමක් හඳුන්වා දී තිබෙනවා. දළදා මාලිගයෙන් ආරම්භ වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවීමට නියමිතයි. හෙට පස්වරු 6:43ට පෙරහැර ආරම්භ වන අතර මාර්ගයේ දුර කිලෝමීටර 2යි මීටර 150ක් වනවා. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. ලබන මාසයේදී තවත් මෙට්‍රෝ බස් රථ 121ක් ධාවනයට යොදවන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා. රයිට්ටෝක් විශේෂඥට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
8: 2029 අවුරුද්දේ ලංකාව හිතලවත් තිබ්බේ නැහැ ඉලෙක්ට්‍රිෆිකේෂන් වලට යන දුම්රිය. අපි දුම්රිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමුකෝ. වැඩෑරල හවසට 4:00 ඔබතුමා යන්නකෝ මර්දාන්ට පිටකොටුවට කොච්චරක් ඇතුලේ හිර වෙලා තැලිලා පොඩි වෙලා යනවද කියලා. කොහොමද අපි මේ තත්ත්වෙන් මේ මිනිස්සු ගලව ගන්නේ?
9: දැන් තියෙන තත්ත්වය ගත්තොත් එහෙම දුම්රිය එන්ජින් දවසකට සාමාන්‍ය ගඳා අඩුම ගාන 60කට වඩා තියෙනවා. හැබැයි අපි උඩරිම ෆයිට් එක දාලා 45 50 වගේ තියාගෙන යන්නේ මොකද හේතුව?

0: ඒටික් පෞද්ගලික වස්රත හිමියන්ට ගැටලුවක් වෙලා තියෙනවාද
1: මේක අපි හඳුන්වන්නේ ඒර්බන් ලක්ෂරි. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා පාක් ඇන් රයිට් සිස්ටම් එක පටන් ගන්න. අපි ටාගට් කරන ටාගට් පොපියුලේෂන් එක වෙනස්. මේක බස් එකේ යන්නේ නැති තමන්ගේ පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන එක්කන බස් එකට ගන්න හදන වැඩ.
0: මේ වෙද්දි මෙට්‍රෝ බස් රථ කොච්චර ප්‍රමාණයකට පුළුල් කරලා තියෙනවද?
1: දැනට 121ක් තියෙනවා. තාම 10යි දුවන්නේ. ওই 10න් තමයි ඔච්චර වැඩ පෙන්නලා තියෙන්නේ. අතර 121 සැප්තැම්බර් මාසෙ ඉඳලා දුවන්න පටන් ගන්නවා. දෙවෙනි ඉලක්කය තමයි මේක කොළඹින් එළියට අරන් ගන්න ඕනේ නගරවලට.
2: පිටකොටුව බස් නැවතුම් පොළ නවීකරණයෙන් පසු එය පැය 24 පුරාම CCTV කැමරා මගින් නිරීක්ෂණයට ලක්වනවා. ඒ හේතුවෙන් පිටකොටුව බස් නැවතුම් පොළ වඩාත් ආරක්ෂිත තත්වයට පත් කර ඇති අතර මගිකුගේ ගමන් බෑගයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටද පසුගියදා ඒ උපකාරී වූ බවයි පිටකොටුව බස් රථ කාර්යාලයේ කළමනාකරු සුජීව ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ.
3: පෞගිය දවස්වල CCTV කැමරා වලින් පද්ධතියෙන් අපිට අනුරගන්න ලැබුණා මගේ බෑග් එක අරන් යන සිද්ධියක වෙනදාට වඩා ආරක්ෂක සංවිධානයක් දැන් අපේ මධ්‍යම බස් රථ කාර්යාලය තුල තියෙනවා. CCTV කැමරා පද්ධතිය පෞගිය කාලේදී ක්‍රියාවිර විතර තිබුණා. ඒපාර මේ ප්‍රසංස්කරණයෙන් පස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැන් නවීනම CCTV කැමරා පද්ධතිය සවි කරලා තියෙනවා. ඒක මුළු ස්ටෑන් එක මොනිටර් වෙනවා. මගේ ජනතාවට 100%ක්ම ආරක්ෂිත ස්ථානයක් විදිහට තමයි දැන් මධ්‍යම බස් රථ කාර්යාලය පිටකොටුව හඳුන්වන්න පුළුවන්. අවශ්‍ය පහසුකම් තියෙනවා. අර බස් ටික කාසරාන අනුව නිරන්තරයෙන් අපි ලබා දෙන හින්දා
2: මෙම වසර සඳහා රෙග්ගෝට ලබා දී ඇති රුපියල් බිලියන 1206ක ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි බව රෙග්ගෝ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රෙග්ගෝ අධ්‍යක්ෂ චන්දන පුංචි හේවා මහතා පවසනවා. ඒ මෙවර විට එම ඉලක්කයෙන් රුපියල් බිලියන 1809.8 ආදායමක් වස් කර ඇති බව පෙන්වා දෙමින්
4: මේ වන විට අපිට ලබා දීලා තියෙන ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2206 කියන ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව පැහැදිලිව අපි දකිනවා. දැනටම ඒ ඉලක්කයෙන් රුපියල් බිලියන 1809.8ක් මේ වෙනකොට අපි එක් රැස් කරලා තියෙනවා. සෑම මාසයකම 40%, 30%, 29% ප්‍රමාණවලින් මාසික ඉලක්කය ඉක්මවා යමින් තියෙනවා. මේ මාසේ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. හැබැයි අර පහුගිය මාසවල වගේ විශාල අමතර ආදායමක් එකතු කරගැනීමේ හැකියාවක් මේ මාසේ අපිට දකින්න නැහැ. මේ මාසේ ඇත්තටම මේ වෙනකොට අපි අපේ ඉලක්කය වන රුපියල් බිලියන 198.2න් 176.7ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. ඒක 93%. එතකොට තව අපිට දින කීපයක් තියෙනවා මේ ඉලක්කය සපුරා ගන්න. තව රුපියල් බිලියන 13ක් තමයි අපේ ඉලක්කයට වඩා පිටිපසින් ඉන්නේ. අපිට වැඩ කරන දින 3ක් තව තියෙනවා. එතකොට මේ ඉලක්කය සම්පූර්ණ කරන්න පුළුවන්.
2: ඌව පළාත් රාජ්‍ය සේවයේ තාවකාලික අනියම් අධීක්ෂක කොන්ත්‍රාත් සහ සහන පදනම් මත සේවය කළ 143 දෙනෙකුට ස්ථිරපත් වීම ලබා දී තිබෙනවා. 2026 අයවැය යෝජනා අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11 ඇලේරක් 2026 යටතේ මෙම පත්වීම් ලබා දීම සිදු කර තිබෙන්නේ පස්සර පැල්ගහතැන්න පූර්ව ආයතනයේදී. ස්ථිර පත්වීම් ලැබූ බොහෝ පිරිසක් වසර 5-16 අතර කාලයක් තාවකාලික පදනමින් සේවය කර තිබෙනවා. පසුගිය රජයන් යටතේ ලබා දුන් පත්වීම් ස්ථිර නොකිරීම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට පත්ව සිටි බව ඔවුන් සඳහන් කළා. වත්මන් රජය ලබා දුන් ස්ථිරපත්වීම් සම්බන්ධයෙන් සතුට පළ කරන බවයි එම පිරිස් පෙන්වා දුන්නේ. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර රජයේ රෝහලක ගින්නක් හටගත්තා. එන් බිලිදුන් 8 දෙනෙකු මියගොස් ඇති බවයි ජාත්‍යන්තර බාධ සඳහන් කළේ. වායු සමීකරණ පද්ධතිය ඇති වූ දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිවුණා. සිදුවිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර නේපාලයේ ටිබෙට් දේශ සීමා වාසන ප්‍රදේශයක ඇති වූ හදිසි ගංවතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්මාන කිහිපයකටම ඉන් බලපෑම් මෙල්ලුණා. මාර්ග පාලම් සහ ජලවිදුලි ව්‍යාපෘති රසකට හානි සිදු වෙති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම සඳහා පඳුර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6කට ලකුණු 229ක් වස් කරගෙන සිටිනවා. පසිදු සූර්ය බණ්ඩාර ලකුණු 2යි. පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට රැස් කිරීමට හැකි වූ

0: ඒ ලකුණු 290ක් පමණයි. සොනාල් දිරෝෂ ලකුණු 103ක් ලබා ගත්තා. ඉන්දිය කණ්ඩායම සිය පළවෙනි වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 503ක්. දේව්දත් පඩික සහ ද්‍රාව් ජුරෙල් ශතක ලබා ගැනීමට සමත් වුණා.
1: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: යළි කුමරාකාරයේ ජාතිවාදී හෝ අගම්වාදී ගැටුමකට ඉඩ නොතබන බව ජනපතිගෙන් සාතිකයක්. පාර්ලිමේන්තුවේදී අගවිනිසුරුට අපහාස කරන්නන්ට තීරණයක් ගන්නයි ජනවරමේ නීතිඥයන් ඉල්ලයි. යාපනයේ සිපිරිගේට ගිය ඇමති හර්ෂද අද වවුනියා සිපිරිගේට. ජනතාවාදී පාලනයට ආශිර්වාද කරමින් මහසගරුවන දබුල්ලට වැඩමවති. ලිපිනියක් නොතිබූ කබරගල පවුල් 50කට අනිද්දා සිට ස්ථිර ලිපිනයක්. නේපාලයේ හදිසි ගඟ වතුර තත්වයක්. එඩ්ස් මගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
3: මාත ඔමිට කලි මීටලා නැන්නේ
4: මන්නං එදා අනේ ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
3: ඉතින් පිස්සු කියන්න එපා.
4: එහෙම කියන්න බෑනේ. ඒතරම බයික් වෙනවනේ.
5: මම් බෝඩිමට ආවට කමක් නෑ නේද?
6: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
5: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන්නේ පුතේ.
6: ඒක හොඳයි ආන්ටි. මම රාජවංශටත් කියන්නම්.
2: අපි සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 10000 ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

සංගීත වසකාමේ ආදරණීය වසවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර බිඳමින් මත්මතක අවදි කරන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන ලක්කඳ සඳදියදහර ප්‍රාසංගික සජීව කරන ප්‍රසංගමාලාවේ තවත් පියවරක් ඉදිරියට තබන මොහොත. ආදරණීය රසික හිතවතුනි, සිංහල ස්වභාවිත ගීතයේ රසය, ඒ තුළ සැඟවුණු අතීත මතකයන් සමගින් අදත් අපේ රටේ ප්‍රවීණයන් ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් මේ රසවත් හමුව ඔබ වෙනුවෙන් රසගන්වන්නට අපි සූදානම්. අපි බොහොම ආදරෙන් සෙනෙහසින් අද රසවතුනි ඔබ වෙනුවෙන් ගයන්නට මේ ප්‍රාසංගික සජීව කරන්නට ඇරයුම් කළා අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ත, එවැකේම ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදියානන්ත, එවැකේම බොහොම ආදරෙන් ආරාධනා කළ අදත් ඔබ වෙනුවෙන් ගයන්නට නිරෝෂා විරාජිනී ප්‍රවීණ ගායන ශිල්පිනියට. වසවතුනේ මේ ත්‍රිත්වයේ මధుරස්වර සංකලනයෙන් දෙයින සප්තස්වර රටා අතරින් ඔබේ වසමත කවුද කරගන්නට සෙනෙහසින් ඇරයුම් කරමින් අවසරයි සඳදියදහර මේ ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත් කරන්නට. ලෝකේ කලාමාධ්‍යයන් අතරින් ජනකාන්තම ජනප්‍රියම කලාමාධ්‍ය වෙන්නේ වසවතුනේ ගීත කලාව. එහෙවු ගීත කලාවේ ශ්‍රී ලාංකේය සලකුණේ ශාන්තිදායකම මිනිස්වර යන්ත්‍රත්වයක් තමයි අද ඔබ වෙනුවෙන් විවේදිකා මස්තකයේ සිට අවදිවන්නේ. ඉතින් එහි පළමු පියවරේදීම සහෘද සවන් රසයෙන් පිනවන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් විවේදිකාවේ සිට ගයන්නට ආරාධනා කරමු අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ට.

මීළඟ ගීතය තරමකොපට අසන්නට මෑත ඇසුනේ නැති ගීතයක්. මගේ මීළඟ සංගත තැටිට යොදාගන්න නිර්මාණ කරගත්ත ගීතයක්. මේ ගීතය රචනා කළේ රජීව් ගුල්ගම, සංගීතය දර්ශන රුවන්දිසානායක, අපේ අංකුර සංගීත අධ්‍යක්ෂකවරයෙක් අපේ අතර තියෙන දක්ෂ ඔහුගේ නිර්මාණයක්. මේ ගීතයනුත් කියවෙන්නේ ඇත්ත වශයෙන් බුදු දේශනාවේ එන පටිච්ච සමුප්පාද කියන මේ එන පේමතෝ ජායති සෝකෝ කියන ඒ පහටේ පදනම් කරගත්ත, ඒ පදනම් කරගෙන ඒ අයිරින් ඒ සිරිතෝ ලියවුණු ගීතයක් රාත්‍රී සිරිගයක් කියන ගීතය.

මීළඟ ගීතය සඳු දවදීන් ගීතය. මේ ගීතය මගේ පළමු සංගත තටි සිංහිනගරැසි ගීතටිට යොදාගත් ගීතයක්. මේ රචනා කළේ ප්‍රියානන්ද විජයසුන්දර ගීත රචකයා. සංගීත නිර්මාණය මගේමයි. මේක මේ විරහව දනවන ගීතයක්. ප්‍රේම විරහව පිළිබඳව ප්‍රේමතා හැඟීම මේ ගීතෙන් කියවෙන්නේ. අපි අහමු ගීතේ.

මීළඟ ගීතය රචනා කළේ ශාන්ත ජයලත්තිසේරා, ඔහුගේම සංගීත නිර්මාණය. මේ ගීතය මගේ සක්මන් සඳ සංගත තැටිට යොදාගත් ගීතයක්. ඇතම බොහොම අතිශයෙන්ම සරලව කියවෙනවා මේ ගීතේ. මේ කියවෙන්නේ මොකද, තරුණ සිතක ඇතිවෙන මේ ආදරය පිළිබඳ හැඟීම හරියට මේ කලාවැවේ දිය සිඳෙනවා වගේ, එවගේ ආපහු පිරෙනවා වගේ, හිත සතුට වෙනවා, එවගේ ආපහු සන්තාපයට පත් වෙනවා. එවැනි හැඟීමක් මේ ගීතෙන් කියවෙන්නේ.

බොහොම රසවත්ව, බොහොම හරවත්ව, ආදරණීය හැඟීමකින් හදවත පිරෙන්න, සප්තස්වර රසයෙන් දෙසවන් කුළු ගැන්වෙන්න, අද ලක්කඩ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීව කරන්නේ අමරසිරි පිරිස්වරයෙන් රසවත්ුනේ මුලින්ම එලෙසින්. රසවතුනේ අපේ අමරසිරි පිරිස්වරයට මොහොතක විරාමයක් තබමින් සූදානම් නිරෝෂා විරාජිනී ප්‍රවීණ ශිල්පිනියට මේ වේදිකාවට ආරාධනා කරන්න, මෙතෙන් සිට මේ ආදරණීය හමුවීම රසවත් කරන්න. ඊට කලින් ලකන සඳදිය දහර මේ ප්‍රාසංගික සජීව කරන්නේ ඔබ ළඟට අරගෙනෙන්නට මට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරන්න අපිත් සමගින් නත්වල බැඳගෙන ඉන්නවා NLP. ඒ පිළිබඳවත් මතක් කරන්නට ඕන. හිතපු තුනේ මේ වසර තුලදී ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ඒ වගේම 120 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 200 ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දසදහසේ ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතිය මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍රගෙන උදාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795079 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි. එමනම් ආදරණීය සහෘද රසවතුනි, අමරසිරි පීරිස්වරයෙන් මధుරව රසවත්ව හරවත්ව ඇරඹුණු ලක්කඩ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට සිය මధుර ස්වරයෙන් රසවත් කරන්නට අපි හොඳ අත්පෝ සම්ප්‍රසාදයකින් වේදිකාවට ආරාධනා කරමු. නිරෝෂා විරාජිනී ප්‍රවීණ ආදරණීය ශිල්පිනියට රසවතුනේ අපි හොඳ අත්පෝ සම්ප්‍රසාදයක් එකතු කරමු.

සංගීතම මීළඟට තෝරගත්තේ සීගිරිගයක් කියන ගීතය. ස්ටැන්ලි පීරිස් මහත්මයා තමයි මේ ගීතය සංගීතවත් කරේ. සහ සුනිල් ආරියරත්නයන් තමයි, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමයි මේ ගීතය පද රචනා කරේ. මම හිතන්නේ සුනිල් සර් මේ වෙනකොට මගේ ජනප්‍රිය වෙච්ච ගීත ගත්තත් එදා මෙදා අතර ජනප්‍රියම වෙච්ච ලිස්ට් එකේ හැම ගීතයක් ගොඩක් ගීත ඔහු නිර්මාණය කළා දීලා තිනා. මම දැන් සුනිල් සර්ත් එක්ක කරපු කිසිම ගීතයක් ජනප්‍රිය වෙලා නැත්තේ නැහැ. අද වෙනකොට හැම ගීතයක්ම එළියට ඇවිල්ලා තිනා. ඒ වගේම ස්ටැන්ලි අංකල් මතක් කරන්න ඕනේ මේ වෙලාවෙම. ඉතාමත් ආදරෙන්, ඉතාමත් ගෞරවයෙන්, මොකද මේ රටේ ඉන්න ප්‍රවීණ දක්ෂ ඉතාමත් මියුරි ලෙස ගායනා කරන්න පුළුවන් සියලුම ශිල්ප ශිල්පිනියන්ට මම හිතන්නේ මං ඇතුළු يعني මගෙන් පස්සෙත් මම හිතන්නේ නිර්මාණයක් කරා මගේ පසු පරම්පරාවටත් කීප දෙනෙක්ට. නමුත් මං වාසනාවන්ත වුණා ඔහුගේ නිර්මාණ ගොඩකට සහභාගී වෙන්න, සම්බන්ධ වෙන්න. මම හිතේ ඉතාම රසවත් ලෙස ගීතණු සංගීත භාණ්ඩ පාවිච්චි කරමින් ඔහුටම ආවේනික වෙච්ච ශෛලියකින් නිර්මාණය කරන්න පුළුවන් වෙච්ච නිර්මාණ ශිල්පියෙක්. අද මේ වෙනකොට නෑ, හරි කනගාටුයි. නමුත් මම හිතනවා මේ හරිම වාසනාවන්තයි ඔහුගේ ලස්සන ගීත කීපයක් මටත් ගායනා කරන්න පුළුවන් වුණා අද වෙනකොට. අපි අහලා බලමු සීගිරි ගීයක් කියන ගීතය.

මීළඟට මන් තෝරගත්තේ සඳ මිරිඟුගගේ කියන මගේ කිනිහිරියාමල් චිත්‍රපටිය සඳහා මං ගායනා කරපු ගීතය. හරිම වාසනාවන්ත වුණා මේ ගීතය සඳහාත් මට ජනාධිපති සහ සරසවි සම්මාන දෙකම ලබා ගන්නට පුළුවන් වුණා එකම අවුරුද්දේ. මං හිතනවා රෝහණ වීරසිංහ මට ලබා දීපු ලොකු තෑග්ගක් මේක. මම චිත්‍රපටි ගීත කීපයක් ගායනා කළ අතරේ, ඒ කියන්නේ මුල්ම ගායනා කරපු ගීත කීපය අතරේ එක ගීතයක් හැටියට පත් වෙනවා සඳ මිරිඟුගඟේ. ඉතින් මං ඉතාමත් ආදරෙන් ගායනා කරා. HD ප්‍රේමරත්නයන් තමයි මේ ගීත පද රචනා කළ තිබේ. ඔහුගේම චිත්‍රපටියකට මං ගායනා කරේ. රෝහණ වීරසිංහ තමයි තනු සහ සංගීත නිර්මාණය කරේ.

නිරෝෂා විරාජිනී ස්වරයෙන් එලෙසින් ගැවුණේ මොනතරම් ප්‍රේමණීය රසවත් හරවත් ගීත සමුච්චයක්ද නේද? අපි නිරෝෂා විරාජිනී ස්වරයටත් මොහොතක විරාමයක් දෙන්න සූදානම්. මන්ද අපි බොහොම ආදරෙන් සෙනෙහසින් ගෞරවයෙන් ඇරයුම් කරලා කැඳවාගත්ත මීළඟ ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාට මේ වේදිකාවට ආරාධනා කරන්න ඔබ වෙනුවෙන් ගයන්න. රසවතුනි, අපි හොඳ අත්පොසම්ප්‍රසාදයකින් ආරාධනා කරමු දයාරත්න රන්තුංග ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාට. අපි හොඳ අත්පොසම්ප්‍රසාදයක් එකතු කරමු රසවතුනි.

මා මීළඟට ගායනා කිරීමට අදහස් කරන්නේ තරමක් වෙනස් විදිහ ගීතයක්, රූම් පෙත්ත. මොකද මේ ගීතය මට ලැබුණේ ඒ කාලේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ගෙන්. උදේ චාමරසිංහ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ තමයි මට මේ ගීතය ගෙනල්ලා දුන්නේ. මේ ගීයපද රචනය මා කියවලා මට හිතන මේ තරුණයේ කොහොමද මේ විවාහ ජීවිතය ගත කරන අයගේ අත්දැකීම් ඉතාම රමණීය අන්දමින් ඉදිරිපත් කරලා තිනවා මේ ගීයපද රචනය තුළින්. මා හිතන්නේ බොහෝ විට අපි විවාහ වුණාම අපේ තරුණ කාලයේදී විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකොට දරුවෙක් ලැබුණාම ඇතැම් අයගේ ජීවිත විවිධ අන්දමින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථාවල් අපි මේ ප්‍රවෘත්ති පත්‍රවලින් අපි දැනගෙන තියෙනවා. නොත් මේ ජීවිතයේ ඇත්ත වශයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් හොඳ ගීතයක් මේක. ඒ මොකද ධාරක ප්‍රේමය, දරුවෙක් හැබුණාම තමාගේ ඒ ප්‍රේමවන්තයා හා ප්‍රේමවන්තිය කෙරෙහි තියෙන ආදරය දරුවා කෙරෙහි යොමු වෙනවා ධාරක ප්‍රේමය නිසා. ඉතින් එවැනි දෙයක් මේ ජීවිතයේ හොඳ අත්දැකීමක් පිළිබඳව රචනාවන ඉතා හොඳ ගීතයක් හැටියටයි මා මෙය සලකන්නේ. ඉතින් මේ සඳහා තනුව යෙදීමේදීත් මා කල්පනා කළා ඉතාමත්ම සරල අන්දමින් මේ මොකද කුඩා ළමයෙක් සමග ගත කරන මේ ජීවිතය පිළිබිඹු වෙන ආකාරයේ තනුවක් යෙදීමට. හොඳයි, මම දැන් ගායනා කරන්න ඒ රූම් පෙත්ත කියන ගීතය.

මල් පිපිලා ගීතය ගැනත් මට ඇත්ත වශයෙන්ම මතක් වෙනවා මේ මගේ හිතවතෙක් හිටියක් ගුවන්විදුලියේ චන්ද්‍රසේන රංගේ කියලා. චන්ද්‍රසේන රංගේ ඇත්ත වශයෙන්ම මේ කාර්මික අංශයේ හිටියේ. කියන්නේ විද්‍යුත් කාර්මික ශිල්පියෙක් හැටියට එතුමා ඊටත් වඩා මම හිතන්නේ සේවයක් කළා කියලා මට හිතෙනවා මේ ගීයපද රචනය අතෙන්. මොකද එතුමා ලියපු ওই ගීත හැම එකක්ම ඉතාමත්ම ජනප්‍රිය වුණා. මේ මල් පිපිලා ගීතයත් ජීවිතයේ කිසියම් අවස්ථාවක හැඟීම් උද්දීපනය වෙන අන්දමේ ගීත රචනයක්. මේ සඳහා ඉතාම රමණීය තනුවක් නිර්මාණය කළා ස්ටැන්ලියම් ප්‍රනාන්දු. මා දැන් ගායනා කරන්නේ මල් පිපිලා ගීතය.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Mama nan dan maarama relax.
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරි මහ පුලවට මහ බලයක්
6: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 එල්හේන පාරමහරගම
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක් එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%ක් රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක ප්‍රවේශමෙන් රිය පදවන්නේ

ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: මම නම් දැන් මානම relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්
6: වාර්තාපිට වාර්තා කබුණ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

සංගීත රසකාමේ ආදරණීය හිතවතුනි, අපි නැවතත් ප්‍රාණසම ප්‍රේමයේ රාගස්වර බිඳින, මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම වියමන ලක්කන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමකෙන් අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදයානන්ගේත්, එවැගේම දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදයානන්ගේත්, එවැගේම නිරෝෂා විරාජිනී ප්‍රවීණ ගායන ශිල්පිනියත් කියන මේ ප්‍රවීණයන් ත්‍රිත්වයේ ස්වරාලංකාරයනුයේ අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සහෘද ඔබ වෙනුවෙන් මෙලෙසින් දිගහැරෙන්නේ මේ වේදිකා මස්තකයේ සිට. අපි සූදානම් ආදරණීය වසවතුනි, නැවතත් විරාමයෙන් අනතුරුව මේ ප්‍රාසංගික සජීවකරණයේ රස ගන්වන්නට හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ගෞරවයෙන් මේ වේදිකාවට ඇරයුම් කරන්නට අමරසිරි පීරිස් ප්‍රවීණ ආදරණීය ගායන වේදියානන්ට අපි හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු රසවතුනි.

0: මිලක ගීතය
1: ගසල් ශෛලියන ගීතයක්. මම හිතනවා මේ ගසල් ශෛලී ගීත බොහොම අඩුයි සිංහල ගීත රචකින් අතින් ලියවුණු. කොහොමද මමත් අසල නෑ මේක සමහරට පළමු ගීතය වුණාද කියලාත් මට කියන්නට පුළුවන්. මොකද ගසල් ශෛලී ගීත සිංහලෙන් ගායනා කළා නෑ කවුරුත්. මේක මගේ සිංහගිරියයි සංගත තැටියට යොදාගත්ත ගීතයක්. ගසල් ගායනය පිළිබඳ කතා කරන විට කියන්නට පුළුවන් සංගීතය රාගධාරී සංගීතය මැනවින් ඉගෙන ගත්තත් ගසල් ශෛලිය ගීත ගයනීමට ටිකක් අපහසුයි. මොකද ඒ වචන නොයෙක් නොයෙක් තමන්ගේ හඬ නොයෙක් නොයෙක් ආකාරයේ නම්‍යශීලී අයුරින් යොදා ගන්නට වෙනවා. නිකන් එක තලයක ගයන්නේ නැහැ, නොයෙක් නොයෙක් හැඩතල ගායනය තුළින් ඉදිරිපත් කරන්නට වෙනවා. එහෙදි අනිත් දේ තමයි මේ හින්දි භාෂාවෙන් තමයි අපි ගසල් බොහොම විට අහලා තියෙන්නේ. මොකද හින්දි භාෂාව හරි මාධූරි ගුණයක් තියෙන භාෂාවක්, හරි ලාලිත්‍යයක් තියෙනවා කතා කරනකොට. මොකද ඕන ඕන හැඩයට ඒ වචනේ නමන්න කරන්නට පුළුවන් තනි වචනේ. මුත් අපේ සිංහල භාෂාව මහා පොසත් භාෂාවක් නමුත් ඒ හැඩතල එහෙම මේ ඒ වචනයක් අපිට ඕන ඕන ආකාරයේ මේ ගායනෙන් හැඩතල මේ ඉදිරිපත් කරන අමාරු. මම එහෙම එක අපේ එක ගීතයක් මම මතක අම්මා වරුණී ගීතේ අම්මා වරුණී කියන වචනේ නොයෙක් නොයෙක් හැඩවලට ගෙනියනවා. ඒ වගේ සීමිතයි. නමුත් මේ ගීතය ප්‍රේම කීර්ති ශූරින් අතින් මම ලියව ගත්තේ. මේ ගීතය ඇත්ත වශයෙන්ම එතුමා ලියපු අවසාන ගීතේ ගසල් ගීතේ.

මීළඟටම ගායනා කරන්න තෝරාගත්තේ සොඳුරිය ගීතය. මේ ගීතය රචනා කළේ සමන්ත හේරත් සූරීන්, සංගීතාචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ. මං හිතන්නේ මේ කාලය කියන දේ හරි වැදගත්. කාලය තමයි මං හිතන්නේ හැම දෙයක්ම තීරණය කරන්නේ කාලය තුළ. ඉතින් ඒ වගේම මේ ගීතයේ සමන්ත හේරත් ලියපු බොහෝ ගීතවල තියෙනවා වගේම මේ දුක මුල් කරගෙන තමයි ඔහු ලියවිච්ච උංගක් ගීතවල තියෙන දුක සම්බන්ධව. දුකත් එක්තරා ඔහු රසයක් කරගන්නවා ඔහුගේ ගීත තුළ. අපි අහමු ගීතේ.

මීළඟට තෝරගත්තේ මම මලක්වින් පිටිවිදා කියන ගීතය. ගීතනාත් කුඩලිගම් මහත්මයා තමයි ගීපද රචනාව සහ රෝහණ වීරසිංහන් තමයි සංගීතවත් කරේ. ගීතනාත් අයියගේම සීඩි එකක සීඩි තටියකට ගායනා කරපු ගීතයක්. අපි අහලා බලමු ගීතයක්.

මීළඟට මන් තොරගත්තේ ආගන්තුක ආදරේ කියන කලාතුරකින් මට ගායනා කරන්න අවස්ථාවක් ලැබිච්ච ගීතයක්. මං ඉතාමත් ආදරෙන් ඔබ වෙනුවෙන් අද ගායනා කරන්නේ. මේක ඇත්තටම ගී පද රචනාව කරේ කුසුම් පීරිස් කියන අපේ නිවේදකවරිය, ප්‍රවීණ දක්ෂ නිවේදකවරිය සහ මොහන් රාජ් තමයි මේක සංගීතවත් කරේ. මොහන් අයියා මම හිතන්නේ අපේ සිංහල ශාස්ත්‍රයේ කෙනෙක් නොවුනට මම හිතන්නේ අපේ සිංහල ගීත ගායනා කරන ශිල්ප ශිල්පියන් කීප දෙනෙක්ට ඔහුගේ ලස්සන ගීතන නිර්මාණ කරලා දීලා තියෙනවා. ඒ එක තනුවක් නෙමෙයි, මං හිතර මං ඔහුගේ ගීත දෙක තුනක් ගායනා කරලා තියෙනවා. ඒකේ එක තනුවක් හිතර මම දකිනවා මේ ගීතේ. අපි අහලා බලමු.

ಸ್ತುತಿ ಬೇನ್ ಸ್ತುತಿ ನಿರೋಷ ವಿರಾಚನೆ ಪ್ರವೀಣ ಆದರಣೀಯ ಶಿಲ್ಪಿ ನವತು ಬೇಟ ಅಪಿ ಗೌರವನೀಯ ಆರಾಧನೆ ತುಲಾವಿ ತದತ್ ಮೇ ಸಹೃದ ರಸವತುನ್ ರಸವತ್ ಕಲಾಟ ಸಂದದಿಯ ಧಾರ ಪ್ರಾಸಾಂಗಿಕ ವೇದಿಕಾವೆ ಸಿಟ ಅವತು ಮೇರತ್ ಸಮುದೇನ್ ಅಪಿ ತವತ್ ದವಸಕ ಮುನಗೆಹಿಮು ಕೇನ ಆದರಣೀಯ ಬಲಾಪುರತ್ವ ಅತುಲೆ ಬಹುಮಿ ಸ್ತುತಿ ನವತತ್ ನಿರೋಷ ಕ್ಯೋಬಟ ರಸವತುನ್ ಅಪಿ ಕೆಬೆನ್ ಕೆಬೆನ್ ಅದತ್ ಮೇ ಪ್ರಾಸಾಂಗಿಕ ಹಮುವೀ ಮೇ ಅವಸಾನ್ ಅದಿಯರಟ ಸಮೀಪವ ಅವಸಾನ್ ಅಪಿ මෙතැන් සිට මේ ප්‍රාසංගික සජීවකරණයේ අවසානය දක්වා ගයන්නට බොහොම උනුසුම් අත්පොල් සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු නැවතත් වේදිකාවට දයාරත්න රණතුංග ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාට රසවතුනි අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු.

මියාසි ප්‍රසංගයට මා දෙවැනියට ගායනා කරන්න අදහස් කරන්නේ දුරස් වන්නට මේ ලෙසින් කියන ගීතය. මම හිතන්නේ අජන්ත රණසිංහ, ආචාර්ය අජන්ත රණසිංහ මේ ගීතය නිර්මාණය කළා. ඒ ගීය පද රචනය මට ගෙන දුන්න අවස්ථාවේ මට මතකයි මම ඇහුවා අජන්තගෙන් මේක තවන්ගේම අත්දැකීමක්ද කියලා. ඒ වෙලාවේ මට මතකයි අජන්ත මට කිව්වේ මේක මගේ පමණක් නෙවෙයි මේක බොහෝ අයගේ අත්දැකීමක් කියලා. මම හිතන්නේ ඒ නිසා වන්නට ඇති මේ ගීතය බොහෝ ජනප්‍රිය වුණේ. මේ ගීතයට තනුව නිර්මාණය කිරීමේදී මම කල්පනා කළා මම මේ සංගීත චිකිත්සාව පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙන නිසා මට මතක් වුණා කලාවතී කියන රාගය. කලාවතී කියන රාගයෙන් මේ මනසේ කිසියම් වියවුලක් ඇති වුණේ අවස්ථාවක, එහෙම නැත්නම් සිත සන්තාපයෙන් පවතින අවස්ථාවක ඒට කිසියම් සැනසීමක්, හිතට සැනසීමක් ලබා දෙන රාගධාරී සංගීතයන රාගයක් බව මා ඇත්තසම අත්දැකීමෙන් දැනගෙන තිබුණා. ඒ නිසා තමයි මම කලාවතී කියන රාගය පසුබිම් කරගෙන මේ ගීතයට සංගීත නිර්මාණය කළේ. හොඳයි, දැන් ඔබ කවුරුත් බලාපොරොත්තු වෙන මේ ගීතය රසවිඳින්න මා ගායනා කරම්මන් දුරස් වන්නට කියන ගීතය.

මේ ගීතය මගේ මතකයේ විදිහට මම 1960 දශකයේ අවසාන භාගයේ තමයි ගායනා කළේ. ගීත රචනා කළේ කියපද රචකයා ආචාර්ය අජන්ත රන්සිංහ. මට තරමක ප්‍රශ්නෙකුත් වුණා මේ ගීතය පිළිබඳ. ඒ මොකද මේ කිරි කවඩි සිනා නොදක්ක බැඳුණු ආදරය කියන ගීතේ මට මේ ගීයපද රචන ලැබුණු කාලේ මම තරමක් ඔය ගැඹුරු අදහස් ඇති ගීත ගායනා කරමින් හිටියේ, ධර්මදීපනී ලංකා ධර්ණී වැනි ගීත. ඉතින් මට හිතුණා එක්තරා අවස්ථාවක මේ ගීතය මම ගායනා කරන එක සුදුසුද කියලාත්. නමුත් පසු කාලයේදී මට තේරුණා ගීතය ගායනා කරලා පසු මේ ජනප්‍රිය වෙන විට, අත වශයෙන්ම මේ තරුණ පරම්පරාව බොහෝ විට මෙවැනි ගීතය අගය කරන බව. ඉතින් මේ ගීතයට තනුව සකස් කිරීමේදී මම අජත්ත රත්නව මම මෙතෙක් ඒ කාලේ මම නිර්මාණය කරපු ගීතවලට වඩා ටිකක් වෙනස් විදිහේ තනුවක් මේට ඉතාම සරල තනුවක් මේ සඳහා නිර්මාණය කරන බවට. ඉතින් මම හිතන්නේ ඒ මා ප්‍රකාශ කළ අදහස් අනුව අද මා ඉදිරි සින්න ඔබට මේ ගීතයේ රසවින්දනයට මා හිතන්නේ කිසියම් උපකාරයක් වෙනවා මා ඒ කළ ප්‍රකාශයන්. මා හිතන්නේ හොඳයි. දැන් අපි රසවිඳමු කිරි කවඩි සිනා ගීතය.

ආදරණීය සහෘද රසවතුනි, අදත් ඔබේ මත්මතක අවදි කරමින් මේ වේදිකාවේ සිට ඔබට තිළිණ කළ තවත් රසවත් හරවත් ප්‍රසංගයක නිමාව සටහන් කරන්නට අපට අවසරයි. ඔබ වෙනුවෙන් ගයන්නට ගෞරවනීය ආරාධනතුළු සපෙමිණි අමරසිරි පිරිස් ප්‍රවීණ ගායන වේදිකානන්ත, ඒ වගේම දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන ශිල්පියානන්ත, ඒ වගේම නිරෝෂා විරාජිනී ප්‍රවීණ ගායන ශිල්පිනිය ඔබතුමීටත් බෙහෙවින්ම සුතී අපේ ගෞරවනීය ආරාධනතුළු සපෙමිණි සහෘද රසවතුන් රසගැන්වාට සිංහල

සුභාවිත ගීතය රසයෙන්. එවගේම ආදරණීය රසවතුන් ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් ස්තුතියි. අදත් මේ ආලක මන්දාව ඉදිරියේ අසුන්ගෙන සඳතිය දහරෙන් නැගුණු රසවත් බව, හරවත් බව ඒකාත්මිකව විඳගත්තාට. එහෙමනම් අපට අවසරයි අදත් සමුගන්න යලිත් සතියක විරාමයකින් හමුවීමේ බලාපොරොත්තු පෙරදරිව මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. අපට සමුගන්නට අවසරයි.

0: විඳින්න.
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: පෝටි 11 ධන නිදාන ලොතරැය 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000 විසිරි ත්‍යාගි ඩබල් වෙලා පෝටි 11 ධන නිදානයේට රුපියල් 40,000,000 හොඳටම ඇති.
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 769 579

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice.
2: ලක්හඬ බුද්ධ

0: වැනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
5: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
6: අලුත් කලාවක්.
5: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
0: 18 වංගුව 18 වංගුව
6: ලෝකේ කාරේ කයිද
2: සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
7: කල්පනා කරලා බලනවා මොකක් හරි කරන්න අර ගෑණි වනවත්ත
8: ගැණික් පටලව ගත්ත වෙනා අර රැසීම මේ රැසීම කිගේ ගෙදරින්ට පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගෑණි නිලියන්ද මොඩල් කෙනෙක්ද නැත්නම් මොකීද
7: සුදානි
2: සම්මරය
9: බැරිය දඟලන්න කරන්න දෙන්න එපා කිව්වා
8: ආ බෑ දොර ගැන උඹ මං කැතයි කියලා
9: මං හිතන්නේ මං ප්‍රෙග්නන්ට්
7: එහෙම වෙන්න බෑනේ
9: ළමයෙක් බඩට එන්නේ ඒ කරපුව හොඳට මැති නංගන අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්මරය
10: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
11: ඔබ කැමති මා ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
12: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: එලවරාතුරි 10යි. ජීවිතේ හීන කියන්නේ ඔයා හැබෑ කරගන්න උත්සාහ කරන දෙයක්. මොකද ඒ හීන දවල්ට පේනොනත් එහෙම නැත්නම් රැයට හීන පේනොනත් ඒක හීනයක්. රැයට පේනොනත් දවල්ට පේනොත් හීනෙත් හීනේ නම් හීනෙම තමයි. ඒ නිසා ඒ හීන හැබෑ කරගන්න ඔයාට එක එක ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා මෙන්න ඔයාගේ හීන හැබෑ කරගන්න මෙන්න මේ ක්‍රමෙත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය NLB.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි නග්න එකයි.
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි නග්න එකයි
2: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අයිබෝවන්. දිනපතාම ඔබ දකින සිහින තමයි ඔබ වැඩි වැඩියෙන් ජීවත් කරවන්නේ. අදත් ඒ සිහින හැබෑ කරලා දෙන හොඳම අඩහොරව. වසර විසබඩු හොරාවේ NLB ජාතික ජයවරණයේ වාසනාවන්ත ලොතරැයි පත් 8ක් ඒ වෙනුවෙන් සූදානම්. අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ඔබට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා. හඳුනාගනිමු දවසේ අධ්‍යක්ෂණ මණ්ඩලය. මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් පළාත් අධ්‍යක්ෂ දර්ශන රුවන් බාලසූරිය මහතා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක කර මහතා. ජේෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී එම් කමල්සේකර මහතා. එහෙනම් අපි ඔබට මුලින්ම වාසනාව NLB ජයෙන් උදා කරන්න සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 559 වැඩ දිනුම් වැඩිමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවත් ඉංග්‍රීසි අක්ෂරය W, ජය අංක 3-7-1-4. රටේ සංවර්ධනයේ බෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදට දායක වන ඔබේම ලොතරැයි NLB ජය. මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 315 වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 7,975 දෙනෙක් බිහි කළා. Today's selected English letters W and the winning numbers are 3, 7, 1 and 4. අදත් NLB ජය වාසනාවන්ත දිනුම් වැදීම තුලින් රුපියල් 105කට හිමිකම් ගියා ඔබ අතරින් වාසනාවන්ත දෙය සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා S කනකලිංගම් යාපනය අලෙවි නියෝජිතවරයා. එවකෙම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 35 දෙනෙක් අතත් සමත් වුණා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 74,124 දෙනෙකු අතරේ අපි අද බෙදා දුන්නා රුපියල් 63,39,120 මුදලක්. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝගයේ හදහන 1600 වන දිනුම් වැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද ජයග්‍රහී ලග්නය වෘශ්චික. හදානින් අද දවසට මුලින්ම වාසනාව උදා කර දෙන ජය අංකය අංක 23. දෙවන ජය අංකය අංක 8. ජයග්‍රහී තෙවන ජය අංකය අංක 31. ස්තෙවන වාසනාවන්ත ජය අංකය අංක 45. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැකගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදාන ලොතරැයියෙන් මේ වසරට සුපර ත්‍යාග 11ක් වගේම 110 ප්‍රථම ත්‍යාග ලාභින් 164 දෙනෙක් බිහි කළා.
5: Today's selected story sign is Scorpio and the winning numbers are 23, 8, 31 and 45.
4: අදත් වාසනාවත්ත NLB හදාන දිනුම් වැදීම තුලින් රුපියල් 110කට හිමිකම් කියන වාතරින් වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරන්නේ ඉමේජ් චූද රත්න දියතලාව අලෙවි නියෝජිතවරයා. ඒ අනුව වාසනාවන්තයන් 127,266 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 87,64,280 මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් හදහනින් අපි තිරණ කරනවා රුපියල් 31,94,445,720 මුදලක්. සත්‍යනම ජයනියත ගොවිසෙත 4533 වන දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අතට අරගන්න ඔබ මිලදීගත් ගොවිසෙත ලොතරැයි පත්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q. ගොවිසෙතෙන් අද ඔබට තෝරා දෙන පළමු ජය අංකය අංක 78. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 71. ජයග්‍රහී තුන්වන ජය අංකය අංක 18. අද ජයග්‍රහි අවසන් ජය අංකය අංක 16. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙතළු තරයෙන් මේ වසරට සුප්‍රත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 71 දෙනෙක් වගේම 250,000 ත්‍යාග ලාභින් 943 දෙනෙක් මේ කළා.
5: Today's selected English letter is Q and the winning numbers are 78, 71, 18 and 16.
4: අදත් NLP ගොවිසෙත දිනුම් වැඩිම තුලින් රුපියල් 250,000 පැකින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවක් දැන් 6 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පත් අල්වි කරන්නේ MSP මංජනායක උකුවිල, JA ධර්මරත්න මින්නේරිය, V ගෞශල්‍ය යවණය, ලක්ෂ්මන් උපාලි වටිනා පහ, නීල් ජයසිංහ කෑගල්ල, JM චන්ද්‍රිකා ප්‍රින්සි තිස්ස මහරම යන අලවි නියෝජිතවරුන්. එයන්වත් වාසනාවන්තයන් 115,783 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 84,78,080ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසත තිළිණ කරනවා රුපියල් 8,38,450,76ක මුදලක්. දවස සුබයි, සෙහින දිනයි, සුබ දවසක් ඔබ ගන්න ඕන තෑගි වැඩි වුණ ලොතරැයියෙන් දැන් ඔබට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තෑගි අංකෙ ගල්පා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි රසක් මතින් නොකියන්න දිනපතාම දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් මේ සියලුම ජය ඔබට මෙහිම වයි ප්‍රාර්ථනෙන් අපි ආරම්භ කරමු සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇතීම 407. අද වාසනාවන්ත සුබ ලග්නය කන්‍යා. අද පළමු සුභාංකය අංක 61. ප්‍රවර්තන ත්‍යාග අංකය 2046. රටේ සංවර්ධනයේ බින්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 294 දෙනෙක් වගේම 50,000 ත්‍යාග ලාභින් 1,553 දෙනෙක් බිහි කළා.
5: Today's selected zodiac sign is Virgo and the winning numbers are 61, 29 and 46.
4: අදත් NLB සුබ දවසක් දිනුම් වැඩිම තුලින් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියකට හිමිකම් කියන්න ඔබ අතරින් වාසනාවන්ත යම් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලි කරනවා ජී නිමල් සිරි කහවත්ත, එස් ඥානචන්ද්‍රන් කිලිනොච්චියන අලවි නියුජතවරු. එවැගේම රුපියල් 50,000 පැකින් දිනා ගන්න අදත් වාසනාවන්තයන් 6 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ප්‍රවර්තන ත්‍යාගයන්ක ගලපා ගැනීම රුපියල් 25,000 පැකින් දිනා ගන්න පාතරින් වාසනාවන්තයන් 37 දෙනෙක් අදත් සුපුරුදු විදිහටම සමත් වුණා. යනුව සමස්ත වාසනාවන්තයන් අදත් 103,703 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 95,15,060ක මුදලක්. වාසි වැඩි වුණු, තෑකි වැඩි වුණු තවත් වාසනාවන්ත ලොතරැයිපත් 4ක් තුළින් මේ ළඟට ඔබට වාසනාව උදා කරන්න ජානක සමගින් රොෂාන්ත ප්‍රයසෝදානම්.
5: මේ ළඟට මෙගා පව
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ශ්‍රී ලාංකීය ලොතරැයි සුපිරි තෑගි කලාවේ ප්‍රමුඛයා බවට පත්වමින් රුපියල් කෝටි 47ක්, එවැගේම රුපියල් කෝටි 23ක් දැවැන්තම සුපිරි තෑග විදියට ඔබට ලබා දුන්නේ NLB මෙගා පවර් ලොතරැයියයි. අද සූදානම් වෙන්න ඔබ රුපියල් කෝටි 30ක් ඔබේම කරගන්නට. ඔබේ හිතේ තියෙනවනේ ලස්සනම හීනයක්, ඒ හීනය අපි සැබෑ කර දෙන සූදානම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑගෙට නවීනතම සුපිරි මෝටර රථයක් ඔබට ලබා දෙමින්. දැවැන්තම සුපිරි ත්‍යාග තුනකින් ඔබේ හීන සැබෑ කර දෙන්නට අපි සූදානම් මෙගා පවර් 2639 වන වාසනාවන්ත දිනුම් වාරේ. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය I. මෙන්න අද සුපිරි අංකය අංක 20. මෙන්න පළමු ජය අංකය අංක 68. අංක 26 දෙවන ජය අංකය, මේ ලැබෙන්නේ තුන්වන ජය අංකයේ විදිහට අංක 70 තීරණාත්මක. අවසන් ජය අංකය මෙන්න අංක 57. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභින් 5 දෙනෙක් සමගින් 20,00,000 64 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන්.
5: Today's English letter is I, super number is 20 and the winning numbers are 68, 26, 70 and 58.
7: අද දින බාරෙන් රුපියල් 102 බැගින් ජයග්‍රහකින් 3 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. ක්‍රිෂානි සචිනිකා ගම්පොල, IM ගුණතිලක කැස්බෑබ, නීල් ජයසිංහ කෑගල්ල. යනුවර දින බාරේදී සමස්ත ජයග්‍රහකින් 1,10,921 දෙනෙක් අතරේ රුපියල් 72,69,760ක තියාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසැකවම දිනන්නට හැකි දැවැන්තම සුපිරි තියාග ඔබට ලබා දුන් විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට ඔබට දිනාගත හැකි දැවැන්ත මෙගා සුපිරි තියාගේ වටිනාකම රුපියල් 30,34,97,622 පව සුපිරි තියාගේට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තියාගේටත් නවීනතම සුපිරි මෝටර රථයක්. නිධානයක වාසනාව ඔබට ලබා දෙන ජාතියේ මහධන සම්පත ධන නිධානය 2321 වන වාසනාවන්ත දිරු මැදීමයි මේ. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. අද පළමු ජයාංකය අංක 53, දෙවන ජයාංකය අංක 2, තුන්වන ජයාංකය විදිහට යන්ත්‍රය ලබා දෙන්නේ අංක 44. සුපිරි ත්‍යාගය දිනාගත හැකි තීරණාත්මක අවසන් ජයාංකය අංක 3. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිය 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20,00,000 36 දෙනෙක් අපි බිහි කළා රටට.
5: Today's English letter is F and the winning numbers are 53, 244 and 3.
7: අද දින වාරෙන් 2,00,000 වාසනාවන්තයින් 3 දෙනෙක් බිහි වෙලා තිබෙනවා රටට ජයග්‍රහය ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ අල්ල විනියෝජිත වරුන්. නිරුෂා නදීෂානි දෙනියාය පී එලඩින් පෙරේරා දිගන GW නන්දාවති ගලිගමුව. අද දින වාරයේදී සමස්ත ජයග්‍රහකයින් 85,945 දෙනෙක් අතරේ රුපියල් 53,95,640ක මුදලක් මේ දැන් ඔබට ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 වැනි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානය ලොතරැයියෙන් හෙට ඔබ දිනන දැවැන්තම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,560,865,60ක දැවැන්ත මුදලක්. කෝටිපති වරම ඔබට ලබා දෙන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,291 වන වාසනාවන්ත දෙනුම් භාරයේ ඔබට වාසනාව ලබා දෙන්නයි මේ සූදානම. අද මහජන සම්පතේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය W ජය අංක පිළිවෙලින් 2,4,7,4,6. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් සමගින් 25,262 NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන්.
5: Today's English letter is W when the winning numbers are 2, 4, 7, 0, 4 and 6.
7: මෙන්න අදත් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහය ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ කරුවල ගස්වැවල නියෝජිත ප්‍රියන්ත දමෙල්. ඒ වගේම අද දිනුම් භාරයේදී රුපියල් 100 බැගින් ජයග්‍රහකින් 21 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ. නන්තිලක බණ්ඩාර පොළොන්නරුව, අජන්ත විමලසිරි පානදුර, බුද්ධප්‍රිය වික්‍රමරත්න දික්වැල්ල, ලාලිනී ලියනගේ මීගමුව කොච්චිකඩේ, WAK ධර්මදාස වලහන්දුව, KG බන්දුල මාජුවාන, KD සුජීවනි මහව, චන්ද්‍රාවතී පෙරේරා බොරැල්ලකේ, ඒ ධර්මසිරි රාවතාවත්ත, එන් වසීකර් චුන්නාක්කම්, ප්‍රියන්ති මානෙල් බාදුරාගොඩ, සසිර ප්‍රිමාල් සායක්කාර මරදගහමුල, TF ඩේන් කොටිගාවත්ත, රජිත ප්‍රසාද් ඕසිල්, BAA බුලස්සිංහල මාවනැල්ල, NGC ප්‍රියදර්ශනි දඹුල්ල, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, සුනිල් රංජිත් මාවතගම, HPT පුෂ්පකුමාර කිරිබවුල, පද්මසිරි පීරිස් මාරවිල, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයෙන් තමත් වාසනාවන්තයෙක්. අද දිනුම් භාරයේදී සමස්ත ජයග්‍රාහකින් 150,734 දෙනෙක් අතර රුපියල් 2,536,280ක දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත ලොතරැයියෙන් හෙට ඔබ දිනා ගන්නා දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 3,24,14,264ක දැවැන්ත මුදලක්. අද විදමට අද සම්පතේ ජයග්‍රහයි නිල ප්‍රතිඵලයේ බාටපත් උනේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 866 වන වාසනාවන්ත දිනුම් භාරය ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරය W ජය අංක 7.46. Today winning English letter is W, winning numbers are 7046. අද රුපියල් 250,000 ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ. APM හනිෆා ඉරාවුරු, සිසිර කුමාර, මරදන් කඩවල. ඒ වගේම රුපියල් 50,000 බැගින් ජයග්‍රහකයන් 49 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් භාරයේදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකයන් අතරේ රුපියල් එක්කෝටි 13,34,481 දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. අද ලොතරැයි දිනුම් බාර 8ක් තුලදී දිවයින පුරාම සමස්ත ජයග්‍රහකයින් 899,399 දෙනෙක් අතර රුපියල් 7,76,32,701 දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන්. ඔබේ මතකයේ තියාගන්න හැමදාමත් ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

ආදරය කියන්නේ අඩම පුදුම නවතුම් පෙළක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගරල් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමා

එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත

වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට

පසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ਤੋਂ ਸਿਸੀ ਨੂੰ ਸਸਤ ਜਾਨ ਬੀਤਦੇ ਵਿਕਾਸ ਪੀਰੀਤਿ ਲਯਾਂਵਿਤਨਾਦਯ ਸਨਾਯੂ ਪੱਧਤਿਯ ਪਿਨਵੀਮਟਦੇ ਰੁਧਿਰੇ ਪਵਿਤ੍ਰਤਾਤ੍ਵਯਟਦੇ ਮਾਨਸਿਕ ਸੰਹਿਧਿਯਾਵ ਅਤਿਵੀਮਟਦੇ ਹੇਤੁਵਨ ਬੈਵੇ ਮਾਨਸਿਕ ਮਿਨ ශාරීරික සුවේද දනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර